0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පොත වදාළේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

0: ලකඩාගෙනින් වෙලාව දෙ පහයි විනාඩි 42යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකඩා මොනින් ඒසල්.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන් සුබ දවසක්. සාමාන්‍යයෙන් සාර්ථකත්වය ලැබෙන්නේ එය සෙවීමට තරම් කාර්යබහුල වන පුද්ගලයින්ට. මොකද හිතන්න මං ඒ කිව්ව දේ ගැන? සමහරු හිතාගෙන ඉන්නවා මිනිසෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කාලයත් එක්කම ඉබේටම ලැබෙන දෙයක් කියලා. මුකුත්ම නොකර දවස් ගත කළත් කවදම හරි දවසක සාර්ථකත්වය තමන් හඹාගෙන කොයි මොහොතක හෝ පුදුමයක් කරවයි කියලා හීන දකින අයත් ඉන්නවා. හැබැයි ඒ යථාර්ථය නෙවෙයි. හීන වුණත් යථාර්ථවාදී වෙන්න ඕනේ. ඉතින් සාර්ථකත්වයට එළඹෙන්න ඒ ප්‍රාශය බෙදගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔබ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් ක්‍රම හොයන්න මහන්සි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කාර්යබහුල වෙන්න ඕනේ. එකක් නොගැලපුණා කියලා සොයන අවස්ථා නිර්මාණය කරගන්න අවස්ථා නවතා දමන්න එපා. හැම විටම හොඳම දේ සිද්ධ වෙන්න ඉස්සරහට කියලා හිතන්න පුරුදු වෙන්න. ඔයාගේ ජීවිතේ කවදම හරි ඔයා විදිහට දකින්න කැමති කෙනා නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීම, ඔව් ඒ ගැන 100%ම වගකීම තියෙන්නේ ඔයා සතුව තමයි. ඒ නිසා කාලය කාදමන ඔබේ ආත්ම ශක්තිය උත්සාහය හීන කරලා දාන ඔබට නොකැලපෙන තැන්වලට ස්ථීරවම සමුදෙන්න. ඔබේ දක්ෂතා කුසලතා හොඳින් හඳුනාගෙන සාර්ථකත්වයේ මාවත ඔස්සේ ගමන් කරන්න උනන්දුවක් තියෙන කාර්යබහුල මනුස්සයෙක් වෙන්න ඔබට වරදින්නේ නැහැ. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
1: පොසිටිව් වයිබ්ස් with Charmy.
0: Charmy. Lakhanda Radio ITN.
2: Velau Dehayai.
3: Kaatat Kalin Pattada Vistara Samaga Alutuma Turu Turu Danaganna. Unusummana Deshapalanaya Vidis Krida Toraturu Savistarana.
4: Lakhanda Morning is Alutuma.

0: ආයිබෝන් සුබ දසරක් ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද මැයි මාසයේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී අපි මේ විදිහට උදැසනින් හමුවන්නේ. ආයිබෝන් සුබ දසරක් මේකලා.
1: ආයිබෝන් ගිහන් සුබ දසරක්.
0: අද සූදානම් අපි ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති, ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශෙන් වාර්තා කරලා තියෙන තොරතුරු ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම්. අපි යමු දිනමින පුවත්පතට. විද්‍යා ඝාතනයේ වෙත්තිකරුවන් 4 දෙනාටම මරණ දඬුවම ස්ථිරයි. පංච පුද්ගල විනිසුරු මඩුල තීරණය කරයි කියලා අද දවසේදී දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කරලා තිබුණා. අපි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අතුල් පිටවලට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, Gyan. Vidyamani case, Supreme Court affirms death sentence. For the more in detail, the Supreme Court 5-judge bench headed by the Chief Justice Preeti Padman Surasena yesterday decided to dismiss appeal petition filed by 4 convicts who were sentenced to death for the abduction, gang rape and murder of 18-year-old schoolgirl Sivalognathan Vidya in Pukuduthiv. Let's see more details about it in Sinhala Gyan.
0: අපි යමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් වාර්තා කළ තියෙන තොරතුරු වලට විද්‍යානමිති පාසල් සිසු බිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වේ මරණ දඬුවම නියම වී සිටි ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුගේ මරණ දඬුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල ඊයේ තහවුරු කළා කියලා සඳහන් වනවා. මෑත ඉතිහාසයේ සිද වූ ඉතා ක්‍රූර සහ අමානුෂික සිදුවීම් මේ බව සඳහන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විත්තිකරුවන් සියලු දෙනාට මෙරෙහි චෝදනා සාක්කි සහිතව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බවත්, එනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ තීන්දුව නිවැරදි බවත් තීන්දුව කර තිබෙනවා. සුවිස් කුමාර නමැති විත්තිකරු සමග මරණ දඬුවම ලද්දේ මහලිංගම් සසිදරන් හෙවත් ශෂී සහ ජයරත්නන් කෝකිලර් හෙවත් කන්න නැමැති විත්තිකරුවන් දෙදෙනායි කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත තවත් දීර්ඝ විස්තර සහිතව සටහන් කර තිබෙනවා.
1: මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනවා. ගියන් අද දෙවැනි පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විද්‍යා ඝාතනයේ 4කට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි. ඇගේ ඡායාරූපයේ කුතෙක් අද කමල් බෝගඩ සහ ඒජේ අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් අද තොරතුරු සටහන් කරලා තිබුණා. එදෙකම අපි යමු අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු වලට. ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලකට අදාළ සිද්ධියේ වැඩ තහනමකට ලක්ව සිටියේදී මියගිය නිලධාරියාගේ පවුලේ කිසිදු අයෙකු එම මරණය සැක සහිත බවට පොලිසියට පැමිණිලි කර නැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා. විපක්ෂ මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
2: අධිකරණ ඇමතුමා මෙතන සභාවේ ඉන්නවා. එතුමා ඊයේ පට්ටපල් බොරුවක් කිව්වා. මේ පවුලේ උදවිය පැමිණිලි කරලා නැහැයි කියලා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අසේල ගුණවර්ධන ලියපු ලියුම. එයා ලියුම මොකක්ද කියන්නේ? According to the said letter, it has been reported that නිශ්ශංක ආරච්චිලාගේ සීලවති. එයා කියනවා එයාගේ මහත්තයාගේ මරණය පිළිබඳ සැකයි කියලා. අධිකරණ ඇමතිවරයා කියනවා ඉඳගෙන එහෙම කට උත්තරයක් දුන්නේ නැහැයි කියලා. તો අධිකරණ ඇමතුමා දැනුවත්ව පාර්ලිමේන්තුව නොමග යවන්න වැඩ කරලා තියෙනවා.
3: බොරු කියන්නේ මම නෙමෙයි මුජි රහමන් මන්ත්‍රීතුමා. මක් නිසාද මම අල්තත් කියනවා කිසිදු අවස්ථාවක මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් මිය ගිය අයගේ බිරිඳ කළා නැහැ. ඒ වගේම ඔහුට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ තොරතුරු විකෘති කරන්න. ඒ නිසා මම අදට ප්‍රතික්ෂේප කරනවා, මම අභියෝග කරනවා මුජිබ් රහමන් මන්ත්‍රීතුමාට ඕක සභාගත කරන්න. ඊට අමතරව මට කියන්න කොයි පොලිසියටද කවදද බිරිඳ පැමිණිලි කරේ කියලා. මොකද එහෙම දෙයක් වෙලා නැහැ.
1: අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
4: ගෙවි මේකදී වෙනස් පාර්ශවයකට ඩොලර් බිලියන 2.5ක් යෑම පිළිබඳව හදන වැරදි ප්‍රවෘත්ති කිව්වා ස්ථාන මාරු කළා නිලධාරින්ගෙන් ඔන්න පලි ගන්නවා ලොකු අය හංගනවා හොරකම් කළා අහව වෙන වෙන අයගේ ගිනුම් වලට ගිහින් තියෙනවා කියලා වැරදි තොරතුරු ගණනාවක් කිව්වා. මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ අවාසනාවන්ත විදියට නිලධාරි මහත්මේ ජීවිතේ නැති කරගත්තා. ඊට පස්සේ ඔවුන්ගේ ප්‍රවෘත්ති බවට පත් වුණේ මොකක්ද? ඒ නිලධාරි මහත්මයා තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නේ කියලා. මේක පුන පුනා කිව්වා ඔහු නෙමෙයි පැමිණිල්ල කරලා තියෙන්නේ පැමිණිල්ල කරේ. ඒ කියන්නේ එතන උත්සාහ කරනවා පැමිණිල්ල කරේ ඔහු ඒ නිසා ඔහුව ඝාතනයට ලක් වුණාද මේක සැකයක් කියන්නේ සමාජයේ ඉතා පැහැදිලිව තොරතුරු කියලා තියෙද්දිත් අනවශ්‍ය බියක් සැක සංකාවක් හදන්න මතු කරනවා. මේක ඉතා වගකීමෙන්ම කියලා තියෙනවා. ඔහු නෙමෙයි මේ පැමිණිල්ල කරේ. හර්ෂද සීල මන්ත්‍රීතුමා ඊයේ සමහර කාරණා නොමග යවන විදිහට කිව්වා. දැන් ඊයේ ප්‍රශ්නේ ඇහුවා ඩොලර් මිලියන 2.5 ගෙවලා තියෙන්නේ කවද්ද දිනවාකවාන සහිතව ඒතරම් විස්තර ඉදිරිපත් කළා. ඒ වගේ වැඩගත් මන්ත්‍රීතුමෙකුත් කියනවා මෙන්න ඊයේ මම ඉදිරිපත් කළා මගේ නමම කියලා කියනවා. අන්න තවත් ඩොලර් 997,000 ගානක් ගෙව්වා කියලා. ඒතර මිනිසුන් අතර ඇති වෙන ප්‍රශ්නය මේ දැන් 2.5ක් ගෙවලා තියෙනවා. අන්න ඊයේ අමාත්‍යවරයා 977,000 ගෙව්වා කියලා ඒ කොටස විතරක් කට් කරලා දානවා. ඒතර ඔවුන් මේක නොදැනුවත්භාවයෙන් කරනවා නෙමෙයි ඊටාමතාම කරන වැරද්දක්ද කියන සැකේ වෙනවා. මොකද ඒ 997,000 ගාන කියලා අර 2.5ක් තිබිච්ච වවුචර් ප්‍රමාණය Facebook එකේ යන පෝස්ටුවක් නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා කිව්වා කියලා මේ ගනුදෙනුවට මුදල් වංචාවට සම්බන්ධ අදාළ සියලු මේ සැකසහිත පුද්ගලයා කියලා මරණයට පත්වෙච්ච පුද්ගලයා වැඳලා මේ ඊටාම නරක එකක් කරනවා. ඒක නොකළ යුතුයි කියන කාරණේ මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඉතින් ඔබටත් වගකීම තියෙන මේක හොයාගන්න නම් දන්නේ නැති තොරතුරු සමාජගත කරලා විකෘතියක් හදනවා වෙනකොට ඒ තොරතුරු අදාළ පරීක්ෂණ අංශ වලට ලබා දෙන්න.
0: එතකම අපි දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කරන සූදානම් වියට්නාම් ජනපති අද ශ්‍රී ලංකාවට මහින්ද ලුත්ගිදරයි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාවේ තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපති සහ එරට කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වැනි සන්නත්සරය සමරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේදී යෙදුණු වියට්නාම රාජ්‍ය සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව වියට්නාම ජනාධිපතිවරයා මෙම රාජ්‍ය සංචාරය සිදු කරන බවයි විදේශ කාර්යතු අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම සංචාරය අතරතුරදී දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජනය සහ සංචාරක සංසදයේ සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ ක්‍රියාකාරකම් කිහිපයකටද වියට්නාම් ජනාධිපතිවරයා සහභාගී වනු ඇති බව තමයි අද දවසේදී දිනමින පුවත්පත මහින්ද අලුත්ගෙදර ගෙනෙන වාර්තාවේ සටහන් කරලා තියෙනවා.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි අවධානය. ග්‍රීක බැඳුම් කර සිද්ධිය පොරොන්දු වූ කෝටි 10 ගෙවා නැහැ. කබ්‍රාල් උසාවි කොන්දේසි කඩ කරලා අල්ලස් කොමිසමෙන් යලි නඩු කියලා ඔහුගේ චාරූපයකුත් එක්ක අද මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම් කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම යලිත් වරක් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මාස 3ක කාලයක් තුළ රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කරන බවට මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් පැන වූ කොන්දේසියකට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් අලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට එරෙහිව මෙලෙස යලිත් වරක් මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා කියලායි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව.
0: මාලදිවයින් ජනපති නිල සංචාරය නිම කරයි. මහින්ද අලුත්ගෙදරමයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනෙන්නේ. ශ්‍රී ලංකා මාලදිවයින් මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් තෙදින රාජ්‍ය සංචාරය අවසන් කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිස් මහතා ඇතුළු දූත කණ්ඩායම සාර්ථක සංචාරයකින් අනතුරුව ඒ ශ්‍රී ලංකාවෙන් නික්ම ගියා කියලා සටහන් කර තිබෙනවා. 2023 වසරේදී ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මොහමඩ් මොයිස් මහතා මෙරට සිදු කළ පළමු සංචාරය මේ වන අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයක් මත මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සංචාරය සඳහා පැමිණියා කියලත් අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙනවා.
1: එතෙක්ම ගිහන් මේ රංග මහතාගේ මරණය පිළිබඳව අද ලංකාදීප පුවත්පතේ තොරතුරු සටහන් කරලා තියෙනවා. ගම්මන්පිල පොලිසියෙන් වයි ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරියයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණයට අදාළව ආందోళනාත්මක ප්‍රකාශයක් සිදු කළයි පිවිතුරු හෙළ උරුමේ නායක නීතිඥ උදේ ගම්මන්පිල මහතාට එම ප්‍රකාශයට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ගැනීමට ලබන නවවැනිදා කොළයාපිටිය මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඔහු සඳහන් කරනවා සාක්කි අරන් මම එනවා කියලයි අද ඔහුගේ චාරෝපේකුත් සමගින් ලංකාදීප පුවත්පතේ සටහන් කළ තියෙන ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තියෙන තොරතුරු වලට. මරණයට පත් වූ හිටපු සහකාර අධ්‍යක්ෂ රංගරාජපක්ෂ මහතාගේ මරණය සැක සහිතයි ඔහුගේ බිරිඳ පවසා ඇතැයි ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ ලිපියක් පදනම් කරගෙන බවත්, ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සාක්ෂි සහිතව කොළයාපිටිය පොලිසියට ලබන නවවැනිදා යන බවත් පිවිතුරු හෙළවුරුමේ නායක හෙටපු අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා ඊයේ සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ.
0: ලකනමෝනි මියුසලට හංගන වෙලාව මතක කරන වෙලාව දවස් 9යි
1: විනාඩි 17යි.

0: බලව දසන 6 විනාඩි 20 අපසූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ දින මෙන පුවත්පත් දවසේදී වාර්තා කළ තිබෙනේ ප්‍රියංකරගේ ඉල්ලීම අලස් කුමසම ප්‍රතික්ෂේප කරයි අද චන්දන ජයවීරයි දින මෙන පුවත්පත් වෙනුවෙන් වාර්තාව ගෙනෙන්නේ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත් මහතාට එරෙහිව පවරන ලද අලස් නඩුව වරද පිළිගැනීම හෝ අලස් කුමසම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එකඟතාවය යටතේ ඉල්ල අස්කර ගන්නා ලෙස වෙත්‍ය කළ ඉල්ලීම කලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ප්‍රතික්ෂේප කිරීම පිළිගත් මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩබෙල මහතා පැමිණිල්ලේ සාක්ෂි විමසීමට නියෝග කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පත් කරන ලද දැයට කිරුළ ප්‍රදර්ශනයේ ගෙවීමක් සම්බන්ධයෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව පවරන ලද අල්ලස් නඩුවේ වැඩිදුර සාක්ෂිය විභාගය ජුනි 30 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා කියලා අද දින මින පුවත්පත සටහන් කරනවා.
1: ලංකාදීප පුවත්පතටයි අවධානය. ගුවන් යානා ගනුදෙනුව කපිලට ලක්ෂ 100ක ඇප දෙන්න කුලියට දෙන්නෙක් එක්ක ඇවිත්. රස්සාවකුත් නැහැ, ආදායමකුත් නැහැ, දෙන්නම රිමාන්ඩ්. රෝෂන් තුෂාරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇප ලැබෝ එම සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට අධිකරණය මගින් නියම කළ රුපියල් කෝටි 10ක ශරීර ඇප දෙකක් සහ මුදල් ලබාගෙන ඇප තැබීමට ඉදිරිපත් වූයේයි කියන දෙදෙනෙකු ලබන 13 වෙනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ පස්වරුවේ නියෝග කළා කියලා තමයි සඳහන් වෙන්නේ. කේසල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණය ඉදිරිපත් කළ සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන සැකකරුවන් මෙලෙසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන.
0: හිටපු ඇමතුනේ චන්ද්‍රානි බණ්ඩාරන දේශපාලන හිතවතුන්ට පත්වීම් දෙන්න බලපෑම් කළා. අමාත්‍යංශයේ හිටපු ලේකම්වරිය උසාවියේදී සාක්ෂි දෙමින් කියයි කියලා චන්ද්‍ර ජයවීරයි වාර්තාව ගෙනෙන්නේ. යහපාලන ආණ්ඩුව සමයේ රජයේ බඳවා ගැනීම් පටිපාටි උල්ලංඝනය කරමින් දේශපාලන හිතවතුන් පිරිසකට පත්වීම් දීම සඳහා එවකට කාන්තාහා ළමා කටයුතු සහ වේලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය තමන්ට දැඩි ලෙස බලපෑම් කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් දර්ශනා සේනානායක මහත්මිය පෙරේද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේදී සාක්ෂි දෙමින් පවසා සිටියා. වේලි කලාප සංවර්ධන වැඩසටහන යටතේ බඳවා ගැනීම 12ක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබූ බවත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා දැන්වීම් කළ පළකර විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඇමතිවරිය එම ක්‍රමවේදයට පිටින් කටයුතු කිරීමට තමන්ට බල කළ බව ලේකම්වරිය සඳහන් කර තිබෙනවා. ඇමතිවරිය තමන්ට කිහිපවරක් දුරකථන නමතා අදාළ බඳවා ගැනීම් ප්‍රමාද නොකර ඇය ලබා දෙන ලයිස්තුවට අනුව සිදු කරන ලෙස නියෝග කළ බවත් එම බඳවා ගැනීම් සියල්ල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇය නම් කරන පිරිස් අතරින් පමණක් විය යුතු බවත් ඇයට අවධාරණය කළ බවත් සාක්ෂිකාරිය හෙලිකලා කියලායි අද දින මෙන පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතේ රෝෂන් තුෂාරගෙනන වාර්තාවටයි මේ අවධානය. අන්තර්ජාල මුදල් වංචාවේ විදේශිකයන් 120 දෙනා භාණ්ඩාගාර වංචාවට හවුල්ද? අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් උතරතුරු සටහන් වෙන්නේ. පොළොල් විමර්ශනයක් ඇරඹුවයි වැලිකඩ පොලිසිය උසාවියට කියයි. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොත මෙරටට පැමිණි අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යයි රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 දෙනා පිළිබඳව පොළොල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නොවන් කෞශල මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය ඊයේ සඳහන් කළා කියලා තමයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ.
0: ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ. රන්මලී සෝමසිරි වාර්තාව ගෙනෙන්නේ අද දිනමින පුවත්පත වෙනුවෙන්. අපි බලමු මේ සම්බන්ධයෙන් අතුල් පිටුවලට අවධානය යොමු කළා. අද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණේ මේ මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාත වල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වද සමාගම මෙම තීරණයගෙන ඇත්තේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණෙන් ඇනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 4765ක්ද කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1910ක්ද කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 890ක් වශයෙන් නොවෙනස්ව පවතිනවා කියලයි අද දින මින පුවත්පත සටහන් කර තියෙන්නේ.
1: ලිට්‍රෝ ගෑස් මිල වෙනසක් නැති වුණාට ගිහන අද ලංකාදිව පුවත්පතේ සටහන් වෙනවා ලාෆ් ගෑස් මිල නගී නිමල කොඩිතුවක් ඔය වාර්තාව ගෙනෙන්නේ. ලාෆ් ගෑස් මිල ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6245ක් සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2500ක් විදිහටයි සටහන් වෙන්නේ කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙන්නේ.
2: Morning News Alert.
0: ලකන මොනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 26යි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: අංක දෙක.
1: සුබ දවසක්. 297 වන ජයග්‍රහණ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ කන්‍යා ලග්නයේ වාසනාවන්ත ලග්නයේ සංකේතය වෙනකොට ජයග්‍රහි අංක 39 අංක 42 සහ අවසානයේට අංක 44 විදිහටයි සටහන් වෙන්නේ. ඒත් එක්කම සුබ දවසක් 297 වන ජයග්‍රහණ දිනම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධන අංකයේ සටහන් වෙනවා 7746 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මොනින් න්ියුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව දවස් 9:00
1: විනාඩි 33යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: MLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය MLP හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම්පූර්ණ දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනට ගහන එළතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තමයි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: ولو دسنا هيا بناني هدلس تكاية في سودان انتبت پراورتي كيه بيكتا ودهاني مكرن ميلا كد پراورتي اشي درس ديوار تاكر بوتا ود پراورتي كتا ايا بيا ودهاني يوم مكرن ني
1: අඩු මිලට පොහොර මිලදී ගැනීමට තිබියදී වැඩි මිල ගණන් වලට පොහොර ගෙන්වා ඇති බවට ඇතැම් ගොවි සංවිධාන නමින් පෙනී සිටින පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව නියෝජ්‍ය මාතේ නාමල් කරුණාරත්න මහතා සඳහන් කරනවා. රට තුල කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් නියෝජ්‍ය මාතවරයා පෙන්වා දුන්නා. අපි අහලා බලමු මේ සම්බන්ධයෙන් එතුමන් මොනවද සඳහන් කරන්න කියලා.
2: ගණන් වලට පොහොර ගේන්න පුළුවන්කම තිබියදී මේ වැඩි ගණන් වලට පොහොර ගෙනල්ලා තියෙනවයි කියලා එක්තරා ගොවි සංවිධානයක් නමින් පෙනී ඉන්න පොත්ජලයක ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව පොහොර ලේකම් කාර්යාලය ඒකට ඉතා පැහැදිලි කිලිමුකුත් කරලා යවලා තියෙනවා. ඒ අයිට පුළුවන්කම තියෙනවා ඒ අඩු ගණන් වලට අපේ රටට ඔබින ප්‍රමිතියෙන් යුක්ත පොහොර ගේන්න පුළුවන් නම් ඒ ඕනම කෙනෙකුට අපි අමාත්‍යාංශ විදියට අවසර ලබා දෙන්න සූදානම්. පොහොර වල හිගයක් නැහැ. පොහොර තියෙනවා දැන් අපිට යූරියා වල තමයි ප්‍රශ්නයක් එනවා නම් එන්න ඉඩ තිබුණි. හැබැයි මේ ප්‍රශ්නේ අපි निराකරණය කරගත්තා. මේ යුද්ධේ එනකොට ඕල මෙට්‍රික් ටොන් 1,200,000 ප්‍රමාණයක් තමයි රට තුල යූරියා තිබුණි. එතකොට සමස්ත වගාව පිළිබඳව හිතනකොට ඒ පොහොර ප්‍රමාණය මදි. හැබැයි ඊට පස්සේ අපිට ටොන් 25,000 කෙනෙක් ආවා. ඊළඟට ආයේ මේ දවස් දෙක තුනකට කලින් තව පොහොර නමක් ආවා. එතකොට ඒ තත්වයන් එක්ක අපිට දැන් මේ ප්‍රශ්නේ කලමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා.
1: එතෙක්ම ලකන ප්‍රවෘත්තිංශය සඳහන් කරන තවත් පුවතකටයි මේ අවධානය. විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනෝපයෝගීතා කොමිසම මහජන අදහස් විමසීම ඊයේ ආරම්භ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඒ පිළිබඳව අදහස් පළ කළ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා.
3: අපි ඔබතුමන්ලගේ අදහස් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් කාරණා තුනක් සඳහා. ඒ තමයි ඉන්ධනවල මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා නව ඉන්ධන මිල ගණන්. ඒ වගේම පුරෝකථනය කරලා තියෙනවා ජනන සංයුතියක්. ඒ සංයුතිය ගැන ඔබ අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම විදුලි ඉල්ලුම් පුරෝකථනය කියන්නේ විදුලි ඉල්ලුමත් මේ දිනවල වැඩියෙන් භාවිතා වෙනවා විදුලිය. ඒ නිසා පුරෝකථනයත් යාවත් කාලීන කරලා තියෙනවා NSO සමාගම. එම පුරෝකථනය සම්බන්ධයෙන්ුත් ඔබේ අදහස් දක්වන්න පුළුවන්.
0: එතකම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ තවත් ප්‍රවෘත්ති කිහිපයකට. ලංකාදීප පුවත්පත දවසේදී වාර්තා කරලා තිබුණා ඩොලර් ලක්ෂ 6ක් පිටපාරේ යෑම තැපෑල පිරික්සන්න උසාවි නියෝග කියලා දවසේදී සටහන් කළ තිබුණා. අපි යමු ඩේලි නිවුස් පුවත්පතට. ලංකාදීප පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරන කලින්
4: මිස් ඩිරෙක්ෂන් ඔෆ් $600,000 payment by Postal Department. Court orders search to probe. For the more in detail, Port Magistrate Pasan Amarasinghe has ordered that Sri Lanka Complete Emergency Readiness Team to immediately investigate and file a report in court regarding the misdirection of nearly $600,000 which the Postal Department had intended to pay the Universal Postal Union but has instead been transferred to a third party. Let's see more details about it in Sinhala. Yeah.
0: අපි හැම සම්බන්ධ ලංකාදීප පුවත්පත හැතල් පිටු වලට අවධානය යොමු කරන මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව ගෙනෙන්නේ. යුනිවර්සල් පෝස්ට්කල් යුනයිට් නැමැති තැපැල් සේවයට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක් තෙවන පාර්ශ්වයකට බැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන හේයින් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට අවසර දෙන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය කළ ඉල්ලීමකට අවසර දෙමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කර තිබෙන්නේ.
4: Let's move to the Daily News newspaper. Ceylon Fertilizer Company case against former Minister Kumara Jayakode fixed for trial on 17th of June. For the more in detail, a case filed against former Energy Minister Kumara Jayakode for allegedly causing a loss over 8.8 million rupees to the government by misappropriating funds belonging to Ceylon Fertilizer Company while serving as its procurement manager in 2016 was yesterday fixed for the trial on 17th of June by the Colombo High Court. Oh, it's audio, Gihan.
0: අපේ දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා කමල් බෝගොඩයි වාර්තාව ගෙනෙන්නේ 2016 වසරේදී ලංකා පොහොර සමාගමෙන් සිදු වූ දූෂණයක් සම්බන්ධයෙන් හිටපු බලශක්තිය අමාත්‍ය කුමාර් ජයකුඩි මහතාට එරෙහි බලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ජුනි මාස 17 වනදා කැඳවීමට ඒ කොළඹ මහාධිකරණ මිනිසුරු නිශාන්ත ගොඩවෙල මහතා නියෝග කළා. ඒ නඩුව කැඳවූ අවස්ථාවේදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගයේ ජුනි මාස 17 වනදා ආරම්භ කරන බව දනුම් දී තිබෙනවා. එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. එතකම දිවයින පුවත්පතේ තවත් ලංකාදීප පුවත්පතේ මේ අවධානය යොමු කරන්නේ අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කළ තිබුණා අන්තර්ජාල මුදල් වංචාවේ විදේශිකයන් 120 දෙනා බහන්දාගාර වංචාවට හවුල්ද පුළුල් විමර්ශනයක් අරබුවයි වැලිකඩ පොලිසිය උසාවියට සඳහන් කරා කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධ නැතුල් පිටු වලට අවධානය යොමු කළා.
4: ඔව් අපි මේ පිළිබඳව සඳහන් කළා මීට කලින් මේ වැඩිදුර විස්තරත් මේ සම්බන්ධයෙන් සටහන් වෙලා තියෙනවා. දෙවරක් මුදල් බැරවීම අත්වැරදීමක් ප්‍රතිලාභ මණ්ඩල සභාපති මෙහෙම සඳහන් කරන්න කියලා අද රංජන් කස්තුරිගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම් වලට අප්‍රේල් මාසයේදී දෙවරක් මුදල් බැරවීම හදිසි සිදු වූ අත්වැරදීමක් දැයි ඒ ඉතාම ඉක්මනින් නිවැරදි කර බැංකු වලින් මුදල් නැවත ගෙන්වාගත් බවද සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහතා සඳහන් කරා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව. අස්වැසුම අප්‍රේල් මාසයේදී මේ ප්‍රතිලාභ මුදල් අලුත් අවුරුද්දට පෙර ගෙවූ අතර පසුව ප්‍රතිලාභ මුදල් රජය වැඩි කළ හේයින් එම වැඩි කළ කොටස එම මාසයේදී නැවත ගෙවූ බවද නිමල් කොටවල ගෙදර මහතා සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ.
0: අධිකරණ ක්‍රියාවලියට අතපෙවීමක් මහජන විශ්වාස පළුදු වීමේ විභවතාවයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන කතාවක් අද චමින්ද සිල්වා වාර්තා කළ තිබෙනවා දිනමින දිවයින පුවත්පත වෙනුවෙන්. ඉදිරියේදී ලබා දීමට නියමිත අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තීන්දු ප්‍රකාශයට පත් කළ විට අත්පොල සම්දීමට රැස්ව සිටින පිරිසට හැකිවනු ඇතයි කළ ප්‍රකාශයේ ස්වභාවය මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළ තිබුණා ඇතුල් පිටුවල තොරතුරුවල අධිකරණ ක්‍රියාවලියට අතපෙවීමක් මෙන්ම අධිකරණයේ කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමේ විභවතාවයක් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ එහි ලේකම් නලින්ද සිල්වා යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ප්‍රබල සහ අඛණ්ඩව පවතින ප්‍රජාතන්ත්‍රවාදයක පදනම වන්නේ ස්වාධීන අධිකරණයයි. එය නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරනවා. එසේම බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව යුක්තිය ඉටුව බව මින් සහතික කරනවා කියලත් දීර්ඝ විස්තරයක් සහිතව දිවෙන පුවත්පත අද වාර්තා කරලා තිබුණා. මේව තමයි අද දවසේදී ප්‍රධාන පුවත් බවට පත්වලා තිබුණේ ජාතික ධාරාවේ. අපි පුංචි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.
4: ලකඬ මෝර්නින් නිවුස් ඇලර්ට් හංගින් වෙලාවම දකරන ගලබු දවස 6යි. විනාඩි 50යි.

0: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 53යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබන්ස් අඟලහතලේ ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදර ගෙනියන්න. මාස 20 ටිකරි ගෙවන්න. ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරියක් වූ bayabas.com වෙත පිවිසෙන්න.
3: ලකන Radio ITN.

0: වෙලවදසන හය විනාඩි 54 අපි සූදානම් අදවසේදී විදේශ පිටුවට යන මොනවද වාර්තාවන උණුසුම් විදේශ තොරතුරු කියලා හොයලා බලන දවසේදීත් අපිට කියනවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක ඒ වගේම ලක්ෂණ ප්‍රවෘත්තංශී සහකාර කළමනාකරු චන්ද්‍ර මාර්සිංහ අයබෝන් සුබදසනක් ඔබට
1: අයබෝන් සුබදසනක් ගියන් මේකලා
2: අයබෝන්
0: අපි අද දවසේදී කතා බහ කරන සූදානම් මේ තමිල්නාඩු මහ ඇමතිවරණය සම්බන්ධයෙන් දැන් බොහෝ පුවත්පත්වල වාර්තා කළා කිව්වොත් කොහොමද අද දවසේදී මහ ඇමති ධූරයේ දිවුරුම් දීමට නියමිතයි කියලා තමිල්නාඩු මහ ඇමති ධූරයේ තලපති විජේ අද දෙවරුම් දෙයි කියලා සදහන් කළා. මොන මේ සම්බන්ධයෙන් මොනමද තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ?
1: ඔය ඇතරම ඒ දෙවරුම් දීම සඳහාට ආණ්ඩුවක් පිළිමීමට 118ක බහුතරයක් අවශ්‍ය වෙනවා. මුතිය රාත්‍රී වල තොරුත් ඔවුන්ට හිටියේ 112ක පිරිස කොංග්‍රස් සහාය ලැබුණා 112යි. ඔවුන් හිටියේ ඉදිරිපත් වුණා ආණ්ඩුවක් පිළිහිටවීම සඳහා බලය මහවිදුර ලබා ගැනීම සඳහා. නමුත් ගැටලුව මතලා තියෙන්නේ අදාළ පිරිස නොමැති වීම නිසා. හින්දා ඒ රාත්‍රියේදී ඉන්දියා මාධ්‍ය වාර්තා කරලා තිබ්බ සමහර විට ඔහුගේ දෙවරුදීම කල් යන්නට ඉඩ තිබෙනවා කියලා. හැබැයි අද වෙද්දී ඔවුන්ගේ ඒ අවශ්‍ය ප්‍රමාණය මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව හරියට හදාගත්තොත් එහෙම ගැටලුවක් එන්නේ නැහැ. මීට පෙර හැබැයි මීට පෙර අවස්ථා ගන්නවදී ප්‍රාන්තවල සුමතර ආණ්ඩු පිටවල තිබෙනවා. ඒ පදනමින් සමහර විට අද දවසේ මොකද ඉන්දියා ව්‍යවස්ථාවෙන් බලය ලබා දීලා තියෙනවා අදාළ පාර්ශ්වවලට අවශ්‍ය නම් ආණ්ඩුව පිටවීම සඳහා සහාය ලබා දෙන්න. ඒ නිසාම බොහෝ විට සමහර විට දැන් අද දවසේ ඒ තීරණය ගනිමින් මේක 112 පුළුවන්ද එහෙම නැත්නම් සුළු වශයෙන් ආණ්ඩුව පිටවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවද කියන කාරණේ ඊයේ දවසේදී තීරණය කළා තිබ්බේ දුරේ දිවුරුම් දීම සඳහා. නමුත් රාත්‍රියේ වෙද්දී තමයි යම් ආකාරයක අවනිශ්චිත බවක් මතුවලා තිබුණේ. අද දහවල් වෙද්දී සමහර විට
0: දූෂණයක්
1: සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ නිසාම තමන්ට නිත්‍යානුකූලව ඒකි රැඳී සිටීමට අවස්ථාව තියෙනවා, ඉවත් වීමට අවශ්‍ය නැහැ කියලා එහෙම මතවාදයක් ප්‍රකාශයටපත් කළා තියෙනවා.
0: හොඳයි, තමිල්නාඩු පැත්තෙන් වර්තා වෙන්නේ මේ වගේ තොරතුරු. අපි යමු ඉරානය පැත්තට. මොකද දැන් මේ මැද පෙරදිග ගැටි වෙලා තියෙන නවතම උණුසුම් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න තමයි සූදානම්.
1: ඔය අතරම ඉරාන දජය සහිත නෞකාවකට අපහු ඇමරිකාව ප්‍රහාර එල්ල කරලා තියෙනවා. මේ තෙල් සහිත නෞකාවකට ඕමාන් කලාපයේදී. දැන් ඒ අතරතුර මේ ප්‍රහාරින් විනාඩි කීපයකට පස්සේ ඊශ්‍රායලය ලෙබනනයටත් ප්‍රහාර එල්ල කරලා පළමු වතාවට මේ එක්තරා ප්‍රදේශයක හිස්බුල්ලා අනදල නහරියුගේ ස්ථානයක් ඉලක්ක කරගෙනමින් ප්‍රහාර එල්ල කළා කියලා තමයි කියන්නේ. ඒ ප්‍රහාරයෙන් පස්සේ අගමැති නෙතන්‍යාහු කිව්වා ඇමරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. දැන් ඇමරිකාවේ මැදිහත් වීමෙන් ඊශ්‍රායල සහ ලෙබනනය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වුණා. හැබැයි ඒක මේ කියන කාරණෙත් එක්ක 9ට පමණක් සීමා විච්ඡේදයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ජනාධිපති ට්‍රම්ප් කියනවා දැන් ඉරානයත් එක්ක ඉදිරිපැය 24 ඇතුළත පහුගිය පැය 24 ඇතුළත සාර්ථක සාකච්ඡා තිබ්බා. එකගත්වයකට පැමිණීමට හැකියාව ලැබෙයි කියලා. හැබැයි ඉරානය කියන්නේ ඇමරිකා යෝජනා තවමත් සලකා බලනවා කියලා. දැන් ඉරානය හොමුස් පාලනය රත කරන්න ඕනේ කියන එක තමයි ඇමරිකාව කියන්නේ. නමුත් ඇමරිකාවේ ප්‍රහාර එල්ලවීමත් එක්කම අනිවාර්යෙන්ම ඉරානයේ හොමුස් වසා දමන නිසා ඕන් ඉතාම පහසුවෙන් තමන්ගේ පාලනය අත්හරි කියලා හිතනට අමාරු වගේම න්‍යෂ්ටික වැඩසටහන් නතර කරන්න කියලත් ඇමරිකාව කියලා තන කිසිසේත්ම න්‍යෂ්ටික ආයුධ හදන්න දෙන්නේ නැහැ කියලා. එතනදී සම්පූර්ණයෙන්ම නතර කිරීම කිසිතත් යම් ආකාරයේ සීමා කිරීමකට හෝ ඉරානය එකගුණත් යම් සාර්ථකත්වයක් තියෙන නමුත් තවත් ඒ පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. එෆෙක් පියුරි පටන් ගත්තේ මෙන්න හොමස් විවෘත කිරීමට. නමුත් එතරත් ගැටලු සහගත තත්ත්වයක් මතුනා. ඒක හරියටම කරගන්න හම්බුනේ නැහැ. ඇමරිකාව කියන්නේ මේ වෙද්දී ඉරානයේ වරායට යන්න සහ එන්න හදන නෞකා 52ක් අවහිර කරා කියලා ඒක අඛණ්ඩව සිද්ධ කරනවා කියලත් ඔවුන් කියනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ තර්ජන අවසන් වුණේ නැත්තම් හොමස් විවෘත කරන්නේ නැහැ කියලා ඉරාන විප්ලවීය බලකාය කියන එක කියන්නේ. ඔවුන් තර්ජන අවසන් වුණොත් සතුරන්ගේ තර්ජන අවසන් වුණොත් පමණයි විවෘත කරනවා කියලා කියන්නේ. මේ නිසාම යම් තාමත් යම් යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් මොකද ඇමරිකාව නිතරම සඳහන් කරනවා අපි දැන් සාර්ථක මට්ටමේ සාකච්ඡාවක ඉන්න අවසන් එකතාවට එන්න පුළුවන්කම තියෙන ඉතා හොඳ තත්ත්වයක පවතින කියලා ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් ඊයේ දිනේදී වාර්තාකරුවන්ට ප්‍රකාශ කළා තියෙනවා. මේතර ඔහු එහෙම ප්‍රකාශ කළාට ඉරානයේ සඳහන් කරන වෙනත් අදහසක් ඔවුන් කියන්නේ යම් ආකාරයක මේ යෝජනා මාලාව ඇමරිකාවේ අවශ්‍යතාව මත සකස් කරපු දෙයක් ඒ නිසා ඒ පිළිබඳව යලි යලි අපි සලකා බලනවා කියන එක තමයි ඔවුන් කියන්නේ
0: හොඳයි අපෙන් ස්තුතියි චන්දන මාරසිංහ දවසේදී අපිත් එක්ක එකතු වෙලා විදේශ පාත් විශ්ලේෂණයට එක්වනට අපි යනවා ක්‍රීඩා පිටුවට මොනවද වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු කියලා ඔයාලා බලන්න
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
3: දිනමින පුවත්පතේ සටහනටයි අවධානය චමරි තුන් ඉරියව්වෙන් ඉහළයයි අද ඇගේ ඡායාරූපයකුත් සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 2020 පිටියේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත් සමත් වී තිබෙනවා බංග්ලාදේශ රෙහිව නිමාවෝ 2020 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් චමරි ස්ථාන දෙකක් ඉදිරියට යමින් තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයට පත්වුවා කියලයි සඳහන් වෙන්නේ.
2: කාටූන්ස්
3: දිනමින පුවත්පතේ අංජනගේ කාටූන්ටයි අවධානය. දේශපාලකයන් රැස්කගේ නඩු තීන්දු ඉදිරියේදී එනවලු. කී දෙනෙක් එළියේ ඉතුරු වෙයිද මන්දා බං කියලයි සඳහන් වෙන්නේ.
0: ජරන් වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනිය සජබින් ඉරාන් ගත්තා වගේ තව අය ගන්නවා කියලා ලාල් කාන්ත කියනවා. එතකොට වැඩි වැඩබැරිකමට රෙද්දක් ඇඳගෙනද දන්නේ කියන්නේ කියලායි අද ෆේස්බුක් කාටුනෙන් අහලා තියෙන්නේ.
3: ලංකාදීප පුවත්පතේ මේ පංකජ රවින්දගේ සරදම් කාටුනේ මෙහෙම සඳහන් වෙනවා. සජබ එජාප එකතු වෙනවලු. කාගේ අතේද කොහොල්ල තියෙන්නේ කාගේ අතේද පොල් තෙල් තියෙන්නේ කියලා ප්‍රශ්නාර්ථයකුත් සමගින් අඳහලා තියෙනවා.
0: අපි ලක්ෂණ මෝනින් නිවුස් ඇලට් නිමා කරන තෝරා ගන්නවා දිවෙන පුරත්පතේ ශ්‍රී සමයන් කාටුනිය නලු විජේ තමිල්නාඩුවේ මහ ඇමති වෙලාලු නේද? මෙහෙ වෙන්නේ ඕකේ අනිත් පැත්ත. මැති ඇමතිල වුණාට පස්සේ නේ නලුව වෙන්නේ කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා දෙන අපි ලක්ෂණ මෝනින් නිවුස් ඇලට් මේ විදිහට නිමාටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී.
3: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: උණුසුමක් සනසුමක්
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
5: Good morning. උදේ 7:03 දැන් වෙලාව.

0: good morning උදේ 7යි විනාඩි 7යි දැන් වෙලාව
1: good morning සුභ උදෑසනක්
0: සුභ උදෑසනක් වේවා
1: ලව්ස් ගෑස් එකේ
0: ලව්ස් ලව්නේ
1: ලව්ස් ගෑස් එකේ මිල වැඩි වුණා
0: ගෑස් ඉස්සුවා
1: ගෑස් වැඩි වෙලා
0: හරි
1: 6245
0: කිලෝග්‍රෑම් 12.5
1: ඊයරෑ නිදාගෙන ඉන්නකොට එකපාරට ගෑස් සිලින්ඩරයකින් ඔලුවට යනවා හරි
0: ඕකේ
1: ඉතින් කීයකින්ද වැඩි වුණේ
0: 545කින්
1: අපි එකක් දන්නවා
0: ඔව්
1: අපේ ගෙදර උයන පියන විශේෂයෙන්ම අම්මලා
0: හරි
1: හෝ අපේ ආදරණීය බිරිඳ අතපය දාලා හරි මොන හරි තම්බලා තියෙනවා
0: ඔව්
1: ගෑස් එක 6000 නෙවෙයි
0: හා 10000ට ගියත්
1: ගියත් අපිට රෑ වෙනකොට දවල් වෙනකොට ගෙදර යනකොට
0: හා
1: අතපය දාලා හරි මොනවා හරි එකයි බතයි හරි හදලා නම් තියෙනවා.
0: ආහ.
1: ඒ හින්දා ගෑස් එක වැඩි වීම කියන එක නිසා අපේ දෛනික නේද? වේල් තුන නම්
0: ඒක වරදින්නේ නැහැ.
1: ඔය ඒකට මුකුත් එහෙම බලපෑමක් කරන්න බෑ.
0: හරි.
1: කියලා මොනනම් හිත හදාගන්න.
0: ඔයාද හැමදාම උදේට අපේ හිත හදන්න පටන් අරන්නේ.
1: මොකද මේ ගෑස් කියන්නේ එක බලශක්ති ප්‍රබවයක් විතරයි.
0: ආහ.
1: පාවිච්චි කරන එක්තරා මේකක් විතරයි.
0: ඔව්.
1: ඉතින් ගෑස් මෝනි නෑනි කැමිටි කුය.
0: ඇයි?
1: දර ලිපට පුළුවන්.
0: අහහ.
1: ඊට පස්සේ ලී කුඩු වලින් ලිප.
0: දහයිය.
1: කුඩු ලිප.
0: දහයිය.
1: ඔව් දහයිය.
0: ඔව්.
1: ඊට පස්සේ ඕනේ නම් තව මේ තව තියෙන එක එක ක්‍රම.
0: හහ.
1: ඉලෙක්ට්‍රික් වලින් පුළුවන්.
0: එතකොට විදුලි බිලට ඔක අවුලක් වෙනවන්නේ පුතා.
1: වේල් තුන උයා ගන්න කමන්නේ
0: නෑනි.
1: ආ. ඒක ප්‍රශ්නයක් නෑ කිව්.
0: ඕකේ.
1: එහෙම නැත්නම් අයන් එක ගහලා රොටි පිච්චන
0: විකල්ප විකල්ප බලශක්ති
1: බලශක්ති හැබැයි මේ අපි හැමතිස්සෙම කියලා තියෙන ඔය සෝලා පද්ධතිය වලට එහෙම යනවා නම් ඒ කරන්ට් එක පැත්තේ බිල කියන එක මැනේජ් කරගන්න විදිහ අපි ඩීප් ටෙක් එක කතා කරමු මේ කතා කොහොම නමුත් මේ රුපියල් 500 ගානකට මේක මේ ඉහළ ගිය එක නෙමෙයි ප්‍රවෘත්තිය අද උදේ ඊට වැඩි අපිට හිතන්න පතන් දේවල් තියෙනවා.
0: මොකද්ද?
1: ඉතින් ආර්ථිකය ඊටාම අමාරු කාලයක් ලෝකේ. විශේෂයෙන්ම බලශක්ති අර්බුදයේ කියන එක අපි දන්නවා මැද පෙරදිග අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වේ.
0: අහහ.
1: ඉතින් මේ සියල්ල තීරණය වෙන්නේ මේ ජාත්‍යන්තරයේ මේ වෙනකොට පවතින තත්ත්වයන් එක්ක.
0: ඔයා තරිනේ හිලු තමයි කරන්නේ.
1: හිලුවක් නෙමෙයි ඒක. ඉතින් ඔය ගෑස් වැඩි වෙන හේතුව මොකද්ද හේතුව? ගෑස් වැඩි වෙන හේතුව
0: ඒක. යුද ගැටුම්.
1: ඔව් ජාත්‍යන්තර මේ ප්‍රශ්න.
0: අහහ.
1: නැතුව මෙහෙ ගෝ අපි ගෑස් මෙහෙ හදනවේ
0: ඒකත් ඇත්ත
1: කවුරුවත් මෙහෙ ගෑස් හදලා බෙදනවත් නැහැ ඔව් ඔය එහෙන් එනේවා මෙහෙ වැඩි වෙනකොට මෙහෙ වැඩි වෙනවා
0: ඔව්
1: හැබැයි එහෙ අඩු වුණාට මෙහෙ
0: අඩු වෙන්නේ නැහැ ඒව නැහැ පුතා උදේ 7යි විනාඩි 10යි දැන්

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: හතයි විනාඩි 20යි දැන් වෙලාව.
1: අපි විජය නිෂ්පාදනය ගැන චුට්ටක් මතක් කරලා යමු.
0: අපි කැමතික රස කරගන්න විජයත් එක්ක කියලා දැන් කොයි කවුරුත් දන්නවා. මොකද අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙත් මේ රස විජය නිෂ්පාදන හොඳටම අඳුනනවා. ඒ නිසාම තමයි අපේ රසය රටේ සැමට බෙදෙන ගමන් දැන් ජාත්‍යන්තර වෙළඳපොළත් ජය ගන්න විජය නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙන නිසා ඔබත් කැමතික රස කරගන්නකොට ඔය કૃත්‍රිම වර්ණක රසකාරක ඔය කියන දේවල් වලින් මිදිලා හොඳම කුළුබඩු ටික විජය කියන නමින්ම එකතු කරගන්න.
1: එවගේම ධන නිදානය ගැන මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ දවස්වල වැඩිපුර මිලදී ගන්නුන් ටිකට් එක තමයි ධන නිදානය කියලා කියන්නේ.
0: පුංචි රුපියල් 40කින් ඔයාට ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ධන නිදානය වැඩි වැඩියෙන් ගන්න එක. ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ලොතරැයි. ඉතින් තවත් ඔබට වැඩි වැඩියෙන් වාසනාව අරගෙන එන්න සන්ඩේ බෝනස් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඒ සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිදානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපගත්තොත් රුපියල් 10,000ක තෑගි රසක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔබත් නිරතේ ගැන කෝටිපති සිහිනය සැබෑ කරගන්නවා.

0: හතයි විනාඩි 24යි වෙලාව.
1: ලෝක තෙල්මිල උඩයට යන්නේ පහුගිය පෙබරවාරි 28 වෙනිදා ඉඳලා.
0: අහහා.
1: ඒ අවුල නිසා කොහෙවත් ඉන්න ශ්‍රී ලංකාවේ අපිට නේද? QR එකට ඔත්තේ ඉරට්ටේ බල බල තෙල් ගහන්න සිද්ධ වුණා.
0: හරි.
1: හැබැයි මේකේ සතුටුම කාරණාව තාමත් ලොකු පෝලිං වල ඉන්නේ නැතුව, තෙල් හිඟයක් නැතුව නේද? ප්‍රශ්නයක් නැතුව අපි QR එකට හරි තෙල් ටික ගහගෙන වැඩේ කරගන්නවනේ.
0: ඔව්.
1: රට වහන්නේ නැතුව.
0: හරි.
1: ඒකට අවශ්‍ය කරන මේ යාන්ත්‍රණය හදපු ඔබට බොහොම ස්තුතියි.
0: ඔබට කිව්වේ?
1: ඔබට කියන්නේ රජයට.
0: ආ.
1: හරි.
0: ඒකේ වග කිව යුත්තන්ට.
1: ඔව්. සහ මේ ඔය QR එකේ මේ හදන්න මැදිහත් වෙච්ච අයට.
0: හ්ම්.
1: මේ කාලකට කලින් නේද? QR එක හදුවා මතක ඇති.
0: හ්ම්.
1: ඒගොල්ලන්ට ඒවා හරි පිළිවෙලට කරපු එක හරි සතුටුයි.
0: අනිවාර්යෙන්.
1: දැන් බලන්න දැන් මේ තෙල් මිල ඉහළ ගිය නිසා පාසල් වෑන් ගාසු ආයේ උඩ ගිහිල්ලා තියෙනවා.
0: අහහ.
1: එතකොට මේ මේක ඇවිල්ලා මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක පාසල් ළමයි ප්‍රවාහනය කරන බස් සහ වෑන්.
0: හ්ම්.
1: එතකොට මේ වාහනවල ගාස්තුව මැයි මාසේ ඉඳලා 12%කින් වැඩි කරන්න තීරණය කළා කියලා සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ නිවේදනයක් නිකුත් කළා. හරි.
0: දැන් තව අමතර ගාණක් දෙමව්පියන්ට හොයන්න වෙනවා කියන්නේ.
1: මාස කීපයකින් ඉන්ධන ගිහිලා තියෙන රුපියල් 105කින් ඉතර උඩ.
0: ඔව් ඔව්.
1: පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තුව ඉහළ දැම්මේ නෑ. ඒත් එයා කියනවා 105කින් ගිහිල්ලා තියලා දැම්මේ නෑ.
0: ඔව්.
1: හැබැයි ටයර්, ලිහිසි තෙල්, බැටරි, වාහන සේවා ගාස්තු
0: අමතර කොටස්,
1: වාහන අලුත් වැඩියා ගාස්තු, රියදුරු සහ සහායක වැටුප්,
0: ඔව්,
1: මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය වාහන කොට අපේ මෙහි මිනිස්සුන්ගේ බෙල්ලේ මෙම බෙල්ල මි මි මි මි මි මි හිර වෙනවා.
0: අහහ.
1: එතකොට මේ මේ යුද්ධේ නතර වෙනවද ඒවනම් කතා කරලා තේරුම්න්නේ. නමුත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා දැන් කුඩා වේගවත් ප්‍රහාරක යාත්‍රා භාවිත කරන්න ඉරාන නාවික හමුදාව කල්පනා කරලා තියෙනවා. තේවට ගහන්න ඇමරිකාවට
0: බෑ.
1: එතකොට ඒක තමයි ගොඩක් වෙලාවට දැන් මේ පහුගිය පැය 24 ගත්තත් 48-72 මේ කාලේ ගත්තත් මේ තියෙන තත්ත්වේ අර නැව් වලට ගැහුවා කියලා නිතරම හෙයින් ඇමරිකාවේ වට එහින් ගහනවා, ඉරානයේ වට ඇමරිකාව ගහනවා. හරි. කොහොම වෙතත් දැන් මේ වෙනකොට මේ තෙල් නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා තව.
0: තව
1: දන්නවද? ඉරාන ඇමරිකා ගැටුම් නිසා ගොවියන්ගේ ඔය යූරියා අපහොර සම්බන්ධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.
0: ඔව්.
1: ඒක කොහොමද උනේ?
0: පොහොර?
1: පොහොර කොහොමද එහෙම උනේ?
0: අරන් එනකොට ගහලත් දන්නේ
1: නැහැ. ඔව්. දැන් ඒ කියන්නේ අපිට තොග සංචිත, යූරියා තොග සංචිත තියාගන්න පුළුවන් වටපිටාව. සහ යූරියා පොහොර නැව්.
0: ඔව්.
1: ඒ මේමට ඉන්න ප්‍රමාද වෙනවා සමහර විට. ඒවට ගහනව නෙමෙයි.
0: ඔව්.
1: නමුත් මේ තියෙන තත්ත්වයත් එක්ක සමහර ලාවට මේ මුහුදු මාර්ග දැන් හරියාකාරව මේ
0: ක්‍රියාත්මක වෙන්නේ
1: නැහැ. වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දේවල් පවා දැන් මේවට හේතු වෙලා තියෙනවා කියලා තියෙනවා. එතකොට නිසි කාලෙට පොහොර සපය ගන්න නොහැකි වුණොත් අශ්වයන් අඩු වෙනවා.
0: අහහ.
1: එතකොට අපිට බඩගින්න ඉන්න සිද්ධ වෙයිද ඉස්සරහට?
0: ට්‍රම්ප්ට වතේරින් නැහනේ.
1: අන්න ඒකයි වැඩි. එතකොට මේ හැම දීම ගැන රටක් විදියට අපිට හිතන්න වෙනවා. මොකද මිනිස්සු බඩගින්නේ තියන්න බෑ.
0: ඔව්.
1: මිනිස්සුන්ට මන්ද පෝෂණය ඇති කරන්න බෑ. ඒ හින්දා දන්නවා දැන් මන්ද පෝෂණය නිසා ලෝකෙ පුරා දවසකට මිය යන පිරිස 10,000කට වැඩි කියලා
0: කියනවා.
1: මේ නිවැරදිව සංඛ්‍යාලේ කරන්නේ. නමුත් අවසානයේ ගත්තම මේක ඉස්සරහට ඉන්නේ ලෝක ආහාර ආර්ථික අර්බුදයක් විදියට. ආර්ථික විදියට විතරක් ආවට අපි පැත්තකින් තියමු.
0: ඔව්. ආහාර.
1: ඒ නිසා මේක ලොකු අවුලක් වෙලා නතර වෙන්නේ කියලා විචාරකයෝ කියනවා. ඉතින් අපේ පැත්තටත් පොහොර නැව් ටික හරියට ආවේ නැත්නම් අස්වැන්න අඩු වෙනවා.
0: හරි.
1: හාල් මිල ඉහළ යනවා. එළවලු මිල ඉහළ යනවා.
0: එළවලු නැති වෙයි.
1: නැති වෙනවා, හිඟ වෙනවා. ඔය වගේ අස්වැන්න අඩු වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩක නේද? මූලික අවස්ථාව. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධව නිරන්තරයෙන් අර අපි කියන තොග සංචිත රැස් කරලා තියාගන්න එක. ආරක්ෂිත තොග නේද?
0: ඔව්.
1: එහෙම තියාගන්න ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒව සම්බන්ධව රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අර මිල ඉහළ යාම් වගේ වනම් ඉතින් අත තියලා නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි.
0: ඒව කොහොමත් මිල ඉහළ යනවම තමයි.
1: ඔව්. මැද පෙරදිග අර්බුදයේ හමුවේ ඒ වගේ දේවල් සිද්ධ වෙන එක වළක්වන්න බෑ.
0: උදේ 7:28 දැන්.

0: Lakhanda Radio ITN.
1: හතයි විනාඩි 33යි වෙලාව. අපේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබව වාසනාවන්තේ කරපු ඊයේ දවසේ දිනු මැදපු ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික තමයි කියන්නේ. මහජන සම්පත 6181 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E, ජය අංක අංක 3 අංක 2 නැවතත් අංක 2 අංක 1 අංක 6 සහ අංක 4. ගොවිසෙත ඒ අක්ෂරයත් එක්ක අංක 36 අංක 53 අංක 65 සහ අංක 67. මෙගා පව 2529 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U, මෙගා පව සුපිරි අංක අංක 7, ජය අංක අංක 35 අංක 41 අංක 56 සහ අංක 65. ධන නිදානය C අක්ෂරයත් එක්ක අංක 36 අංක 37 අංක 72 සහ අංක 78. හඳහන මකර ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 3 අංක 14 අංක 38 සහ අංක 51. අද සම්පත E අක්ෂරයත් එක්ක අංක 2 අංක 1 අංක 6 සහ අංක 4. NLB ජය F අක්ෂරයත් එක්ක අංක 4 අංක 5 නැවතත් අංක 5 සහ අංක 2. සුබ දවසක්. කන්‍යා ලග්නයත් එක්ක අංක 39 අංක 42 සහ අංක 47 ඔබට වාසනාව උදා කරලා තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උයි ඒ මතක් කිරීම.

0: හතයි විනාඩි 38යි. එන්නේ මාරාන්තිකයි.
1: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි.
3: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.

මේ උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න

0: ගුඩ් මෝනිං, හතයි විනාඩි 45 දැන් වෙලාව.
1: අපි මේ පෞගේ කාලේ කතා කරා මතකද, වයිබව් සූර්යවංශි.
0: ඔව් ඔව්. ආයි නඩුවක් පටලන්නේ.
1: නඩුවක් කියන්නේ පොඩි කාට මාර ලෙඩක් දාන.
0: ඒකනේ.
1: දැන් සාමාන්‍යයෙන්
0: ඔව්
1: පොඩි එකෙක් නෙමෙයි අපි හිතමු සාමාන්‍යයෙන් මේ අපි හිතමු සාමාන්‍ය වැසියෙක් මේ රටේ කියලා. එක දිගට සාර්ථක වෙනකොට,
0: කැපිලා පේනකොට,
1: සල්ලි හම්බ කරනකොට, ආදරේ ලැබෙනකොට, ඇහි කටුවිනා වගේ සමහර අයගේ,
0: ඔව් සීනියර්ස් ලගේ සමහර
1: ඔෆිස් වලයි හිතලා බලන්න, කවුරු හරි කෙනෙක් ක්‍රැක් වැඩ කරගෙන ස්කෝ කරලා එනකොට කකුලෙන් අදිනවා අනම්මනම් තියෙනවා. දැන් ওই වයිබව් සූර්යවංශි IPL එකේ රාජස්ථාන වල ආරම්භක පිතිකරුවා. අවුරුදු 15යි. 15 වුණාට 45ක ගැහිල්ලක් ගහන්නේ. මෙයාට විරුද්ධව කියන්නේ මෙයාව පාවිච්චි කරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට යම් කිසි චෝදනාවක් එල්ල වෙලා තියෙනවා ඉන්දිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකෙකින්. බාල වයස්කාරයෙක් සල්ලි හම්බ කරන්න වැරදි විදිහට පාවිච්චි කරනවා
0: කියන්නේ. මොනවද ශිව කුමාර් මේ?
1: හරි, ශිව කුමාර් නේ.
0: ඔව්, CM ශිව කුමාර්.
1: එයා තමයි මේ සම්බන්ධ මේ චෝදනාව කරන්නේ. අවුරුදු 18ට අඩු අය නේද? එහෙම අනවසරයෙන් එහෙම පාවිච්චි කරන්න බෑනේ. ඒ කියන්නේ ඒ අය දාලා සල්ලි හම්බ කරන්න බෑනේ. බාල වයස්කාරු මේ දරුවන් මේ මොන සේවයේදීමද මේකට කියන්නේ?
0: මෙහෙකාර සේවය.
1: මේක ක්‍රීඩාවේ. හරි. මෙහෙකාර සේවය කියන එකට මේකයි තියෙන්නේ.
0: නැහැනේ. ඔව්.
1: ඉතින් කොහොම වුණත් දැන් මේව දිනන්න පුළුවන්ද නැද්ද දන්නේ නැහැ. මේක නඩු යන මට්ටමට ගිහිල්ලා
0: තියෙනවා. FIR එකක් ගොනු කරනවායි කියන්නේ.
1: ඔව්. බලමු මොකද වෙන්නේ කියලා. අනේ මේ කොල්ලා කෝටි ගාණක් හම්බ කරගෙන ලෝකෙම ආදරේ දිනාගෙන මේ පොඩි එකාට හැමෝම ආදරේ. මීට සතියකට කලින් කිව්වා බැට් එකේ චිප්
0: එකක් දාන් කියලා.
1: කවුරු හරි කෙනෙක් උඩට එනවා දකින්නකොට
0: බලාගෙන ඉන්න බෑ දෙයනේ.
1: මේක වෙන විදිහකට කතා කරලා විසඳ ගන්න තිබුණනේ. දැන් මේකට හේතුව රාජස්ථාන් දැන් මේ වෙනකොට අර පොයින්ට්ස් ටේබල් එකේ තුඩම ඉන්නවා. එතකොට මේක ඇවිල්ලා අර ප්‍රතිවාදී අනිත් කණ්ඩායම් වල කුමන්ත්‍රණ වලින් එක කෑල්ලක්ද දන්නේ.
0: ඔය සමහර රටවලත් එහෙම තියෙනවනේ නේද? බලාගෙන ඉන්න බෑ, මොකක් හරි සංවිධානයක් එළියට ඇවිල්ලා මොකක් හරි කකුලෙන් අදින එකක් තියෙනවනේ.
1: තියෙනවා. එතකොට මේ කවුරු හරි පොඩි එක්කෙනෙක් උඩ එනකොට තමයි මේ තියෙන ගතිය තියෙන්නේ.
0: ඔව්.
1: හරි. ඉතින් කොහොම වුණත් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. නමුත් ක්‍රීඩාව කියන තැනදී නේද මේකේ මුලින්ම කරන්නේ ක්‍රිකට් ගහන එක. ඒකට ඊට පස්සේ ඔට්ටුවල්ලා සල්ලි දිනන එක වෙන කතාවක්. ඒ හින්දා සූර්යවංශිගේ දක්ෂතාවයේ හින්දා තමයි ආව කණ්ඩායමකට ගත්තේ. එයා තරඟ දිනවනවා, 100ව ගහනවා, 100ව ගහනවා.
0: හරි.
1: ඒවට යාට වටිනාකමක් මුදලින් ලැබෙනවා.
0: ඔව්.
1: ඒකට මේ අර කියනවා වගේ අනිසි විදිහට දරුවෙක්ව මුදල් හම්බ කිරීම කියන කාරණාවට යොදවනවාද කියන එක ඉන්දියා අධිකරණයේ තීරණය කරයි.
0: පාලක මණ්ඩලයක් ඉන්නවනේ ඒවා තීරණය කරන්නනේ.
1: නමුත් අවසානයේ මෙහෙම එකක් වෙන්න ඉඩ තියෙනවා. මේ දරුවට මේ බාහිර බලපෑම් නිසා අනවශ්‍ය මානසික පීඩනයක් ඇති වෙලා සමහර විට ඉන්දියාවේ මීළඟ සචින් ටෙන්ඩුල්කර්, එහෙම නැත්නම් විරාට් කෝලි වගේ ක්‍රීඩකෙක් අහිමි වෙන්න තියෙන අවස්ථාවකුත් තියෙනවා. අවුරුදු 14යි කියලා කියන්නේ කොල්ලා තාම එහෙම ලොකු නේද?
0: ඔව්.
1: මේ මම මනස එහෙම ලොකු හයිය තියෙන එකෙක් වෙන්න බෑනේ.
0: හරි.
1: ඉතින් මේ බෑන් මෙයා මානසික වැටුනොත් මේක බලපාන්නේ යාගේ ක්‍රීඩා ජීවිතේට.
0: ඒකට එයා වග කියනවත් දන්නේ නැහැ ශිව කුමාර්.
1: ඔව්. ඒ නිසා මෙයාට මේ අපේ ගොඩක් අය මෙයාගේ පැත්තේ ඉන්නේ. විශේෂම ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ සියලු දෙනා ඉන්නේ මේ චෝදනාවට විරුද්ධව. නමුත් බලාගෙන ඉමු මොකද අධිකරණයෙන් දෙන තීන්දුව කියලා.
0: 7:49

0: හතයි විනාඩි 57යි දැන් වෙලාව. අපි අලුත් පැයකට යන්න හදන්නේ. පැයට යන්න කලින් අපි අර උදේ පටන් ගත්තේ විදුලි බිලේ කතාවකින් මතකද? විදුලි බිල කොහොමද හරියට පරිස්සම් කරගන්නේ? ඒ ගැන කතා කරනකොට ඩීප් ටෙක් කොහොමද උතන්ට එන්නේ? ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයාගේ විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් හොයාගන්න පුළුවන් විදිහේ සෝලා සිස්ටම් එකක් ගැන අපි කිව්වා. ඒ තමයි ඩීප් ටෙක් සෝලා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගෙදරට ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ශාලාවට ගැළපෙනම සෝලා සිස්ටම් එක සවි කරගන්න ඩීප් ටෙක් සම්බන්ධ කර ගෙන 071 711 711 1 කියන නම්බරයකට කතා කරන්න. කතා කරලා ඩීප් ටෙක් සම්බන්ධ කරගෙන සුවිශේෂී මිලාඩු කිරීම සහිතව සෝලා එකක් ඔයාගේ තැනටත් ඔන්න සවි කරගන්න අවස්ථාව තියෙනවා.
1: ඒ වගේම මේ පැයෙන් යන්න කලින් අපි විජය නිෂ්පාදන ගැන මතක් කරමු.
0: විජය නිෂ්පාදන අතර තියෙන කුළුබඩු ගැන අපි හැමදාම කතා කරනවානේ. ඔබට ඕන කරනවා මොකද වේල් තුනම රසට ගුණට හදාගන්න අපි එකතු කරගන්නේ විජය නිෂ්පාදන. ඉතින් වෙළඳ සැලෙන් ඔබ විජය නිෂ්පාදන ගන්නකොට විජය ලාංඡනය තියෙනවද කියලා බලලා ගන්න. අපේ රසය රටේ සමට වගේම දැන් ලෝකෙ හැමෝටමත් බෙදන්නේ විජය නිෂ්පාදන.

0: गुड मॉर्निंग सुबुदासना.
1: गुड मॉर्निंग.
0: एक तरह कपुटु रंचुआ किटिया.
1: आहा.
0: एक कपुटु रंचुए नायक एक निमे हिटिया नायिका हवा.
1: आओ.
0: कपुटु नायिका.
1: कपुटिया.
0: यहाँ टा एक तरह दावसक तब यागे रैली इन्न तब कपुटे क्या इलाकी है ना. रजिनिया.
1: आओ.
0: मेहन.
1: ओ.
0: अपिटा අපි රැලට කවුරු හරි එකතු කර ගන්නකොට අපි මොනවද අවධානය යොමු කරන්න ඕනේ? දැන් මේ පිට කපුටු රැලකින් කීප දෙනෙක් ඇවිල්ලා අහනවා මේ රැලට එකතු වෙන්න පුළුවන්ද කියලා.
1: ආ ජොයින් වෙන්න.
0: ඔව්. ඊට පස්සේ රජින කල්පනා කරලා කිව්වා පොඩ්ඩක් හිතන්න ඕනේ.
1: ඔව්.
0: ආ මල්ලි හවස්සලා එන්නකෝ.
1: හා හා.
0: කියලා වගේ.
1: මල්ලි.
0: නෑ කියන්නේ. එයා රජින.
1: ඔව්.
0: කමාරි ඉතින් ආයේ හවස හම්බෙලා ඇහුවා මොකද්ද අපි ඒකට දෙන උත්තරේ මගෙන් කීප දෙනෙක් අහනවා
1: ඔව් එන්න මේ පැත්තට
0: මේ පැත්තට එන්න අහනවා දැන් පොලිටිකල් පාටි කියලා හිතමු ඒ වගේ එකක් එන්න අහනවා
1: ඔව්
0: හැබැයි ගන්නෙ කොයි වගේ අයද
1: අන්න
0: එහෙම එකක් රජිත කිව්වා මෙහෙමයි මම ඔය එන්න කවුරු හරි ඉන්නවා නම් ඒ තුන් දෙනා මගේ ළඟට එවන්න මම ඒ අයව සම්මුඛ පරීක්ෂණයට ලක් කරලා
1: තෝරලා ගන්න
0: අවසානයේ මම මේ රැළට ගන්නෙ කවුද කියලා තීරණය කරන්න මොකද මගේ රැළේ සෙට් එක අවුල් කරගන්න බෑ
1: ඔව් ඔව්
0: මේ එන්න විස බීජ තුනක්ද දන්නේ
1: ඔව්
0: හරි ඉතින් කොහොම හරි කපුඩු රැළට තුන් දෙනෙක් ඇවිල්ලා මේ එකතු වෙන්න කරපු යෝජනාවත් එක්ක ඉතින් හවස රජිනව හම්බුණා රජින හම්බුණාම රජින කෙලින්ම දැම්ම ප්‍රශ්නයක් දැම්ම මෙන්න මෙහෙම එකක්
1: ඔව්
0: එයා ඇහුවා ඔබ වඩාත්ම බය හරි ඔබට යම්කිසි දුනුවායක් විදිනෝ ඊතලයකින් ඔබ බය ඊතලයටද දුනුවායටද මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න ඉතින් අර කපුට තුන්දෙනා පැත්තකට ගිහිල්ලා කල්පනා කරලා බලලා එක එක්කෙනා දැන් පොලිමේ එනවා සම්මුඛ පරීක්ෂණ මේකට උත්තරේ තෝනේ තව බයෝ එකකු තරන් ආවා භෞගික හිස්ට්‍රිය ගේම් බලලා ඔක්කොම කරලා හැසිරීම් බලන්නේ දෙන්නේ
1: ඔව් අනේකන්
0: සමාජිකත්වය ගැන අවිල්ල දෙන්නේ ඊට පස්සේ පළවෙනි එක්කෙනා ඇවිල්ලා කිව්වා මම බයයි ඊතලයට. ඊතලයට බයයි.
1: අහහ.
0: හරි. රයිට්. අනිත් ටිකත් කතා කරගත්තා.
1: අහහ.
0: අම්මා තාත්තා කවුද? ගම්පලාත කොහෙද?
1: පස්සේ දැනුම් දෙන්නම් කියලා ඇව්වා.
0: ඔව් පස්සේ දැනුම් දෙන්නම් කියලා. ඊළඟට දෙවෙනි එක්කෙනා ආවා.
1: හරි. එයා
0: කිව්වා මම බය ඊතලයට නෙමෙයි. දක්ෂ දුනුවායට කියලා. මොකද ඊතලයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. ඒක විදින්නේ දක්ෂ දුනුවායෙක් නම්. එයාට බය වෙන්න
1: එහෙම
0: කියලා කිව්වා ඊට පස්සේ ආයෙ ඉතුරු ටිකත් කතා කරගත්තා
1: පස්සේ දැනුම් දෙන්නම් කියලා
0: ඇහුවා ඔව් යව්
1: තුන්වෙනි
0: එක්කෙනා ආවා එයා කිව්වා ඊතලයට බයත් නැහැ මම දක්ෂ දුනුවායන්ට බයත් නැහැ මම බය අදක්ෂ දුනුවායන්ට
1: කියලා
0: මම බය කිසිම ඉලක්කයක් නැති අදක්ෂ දුනුවායන්ට කියලා
1: ටිකක් වෙනස් උත්තරයක් නේද
0: වෙනස් උත්තරයක් මේ රජින ඇහුව ඇයි කියලා රජින ඇහුවා ඔයාගෙන් මං ඇහුව ප්‍රශ්නේ දක්ෂ කෙනාටද ඊතලයටද කියලා.
1: ඔව්.
0: ඔයා තව වෙන කතාවක්
1: කිව්වා. අහහ.
0: ඔයා මගේ අවධානයත් වෙන පැත්තකට යොමු කරා.
1: ඔව්.
0: ඇයි ඔයා එහෙම කතාවක් කිව්වේ? එයා කිව්වා මෙහෙම. දක්ෂ දුනුවායෙක් නම් එයා හරියටම විදින්නේ කොහෙටද කියලාගෙන අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. හරි. මොකද එයා හරියට ඉලක්කේ ගන්නව.
1: ඔව්.
0: එයාට යම්කිසි දර්ශනයක් තියෙනවා.
1: අහහ. එයා දන්නවා කොතෙන්ද දුන්න එවන්න ඕන කියලා.
0: ඔව්. එතකොට මේ ඉලක්කයට එවන එක අපි ඉලක්කෙන් ඉවත් වුණාම අපිට බේරෙන්න පුළුවන්.
1: අහහ.
0: හරි. හැබැයි අදක්ෂ දුනුවායෙක් කියලා ගුවම එයා දන්නෙත් නෑ ඌ විදින්නේ කොහෙද.
1: විද්‍යාවට වැදුනේ පඳුරට වගේ එකක්.
0: ඔව්. ඒ නිසා අපි ආරක්ෂා වෙන්න අයින් වෙන්න අපිට එහෙම අපිට හිතා ගන්නත්. ආ
1: කොහෙටද අයින් වෙන්නේ කියලා.
0: ඒ නිසා කිසිම පාලනයකින් තොරව ඊතල විදින දුනුවායෙකුට තමයි මම බය.
1: අහහ.
0: එයාට නිශ්චිත ඉලක්කයක් නෑ.
1: ඔව්.
0: එයා පිස්සෙක් වගේ
1: හතර වටේටම
0: විදි එහෙනම් පිළිවෙලක් නැහැ වැඩ. දක්ෂ දුනුවායෙක් කියලා කියන්නේ පිළිවෙලකට වැඩ කරන කෙනෙක්. එයා ඒ දක්ෂ වෙලා තියෙන එහෙම ඒ ඔක්කොම ඒ හරි ශිල්පීය ක්‍රම භාවිත කරලා. අපි කොහොමද අදක්ෂ මිනිස්සෙක් විශ්වාස කරන්නේ?
1: ඔව්.
0: ඇත්තනේ කතාව.
1: ඔව් ඔව්.
0: රජින ගුවා තමයි මාර පොරක් නේ තමයි.
1: මාර කපුටෙක් නේ.
0: වව්.
1: හා.
0: තමයි මාර මොලයක් තියෙන්නේ.
1: ඕකේ.
0: තමයි අපි ගන්නවා. එවිලම ගුවා අපේ රැළට එකතු වෙනවා මට ඕනේ තමසේගේ මිනිස්සු මට ඕනේ ඔන්න ඔහොම වෙනස් විදියට හිතලා නේද
1: අවදානමකදී
0: වෙනස් විදිහේ උත්තර හොයන විසඳුම් හොයන ආරක්ෂාකාරී පීවරයන් ගැන හිම අදහසක් ගන්න පුළුවන් මිනිස්සු
1: හරි
0: තමසේ අපිත් එක්ක එකතු වෙනවා මිනිස්සුනේ මේ කපුටු මේ කපුටා ඒ ටීම් එකට ගත්තා
1: ඕකේ
0: දක්ෂ බුද්ධිමත් සතුරෙක් එක්ක වුණත් ඔයාට නම් අපි වහගෙන ඉන්න ඔයාට ගනුදෙනු කරන්න ලේසි.
1: ඇත්ත.
0: මොකද එයා වැඩ කරන්නේ යම්කිසි ප්‍රතිපත්තියක් හෝ තර්කයක් මත. එයාට සීමාවන් තියෙනවා. හැබැයි මතක තියාගන්න මෝඩ අදක්ෂ තමන් කරන දේ ගැන නොදන්න ප්‍රතිපත්තියක් නැති එක එක වෙලාවට හිතුන හිතුන දේවල් කරන හදිසි තීරණ ගන්න නේද අදක්ෂ දුනුවායි කියලා කියන්නේ ඒ කපුටු සමාජයට විතරක් නෙමෙයි මුළු ලෝකයකටම
1: සාපයක්
0: සාපයක් හරි
1: ඕකේ
0: ඒ කියන්නේ ඒ සමාජයේ ආයතනය රටක් පවා විනාශ කරන්න පුළුවන් ඒ වගේ අදක්ෂ දුනුවායෙක්ට
1: ඇත්ත
0: අත්නෝමුතික තීරණ ඉලක්කයක් නැති තීරණ
1: හරි
0: ඒ ඔක්කොම නිසා අහිංසක අපේ කපුටු පිරිස විතරක් නෙවෙයි සමස්තයම අපහසුතාවටපත් වෙනවා
1: ඇත්ත ඇත්ත
0: ඉතින් මේක හරි ලස්සන පොඩි කතාවක්
1: කාට කාටත් හොඳ පාඩමක්
0: හොඳ පාඩමක් මේ කපුටු කතාව කපුටෙක් වුණා තමන්ගේ රැළට ගන්නකොට අන්න එහෙම පොඩි
1: නේද පොඩි ඉන්ටර්වියු එකක් තියලා ගන්න
0: ෆිල්ටර් කරලා ගන්නවනේ මේකේ
1: ආහා
0: මේ කතාව අපේ ලෝකෙට සමහරට ගලප ගන්න බැරි වෙයි
1: ඔව්
0: හැබැයි අපි වුණත් අපේ සමාජයට කවුරු හරි නේද එන්න හදනකොට
1: ඔබේ සර්කල් එක ඇතුළට එන්න හදනකොට
0: අන්න එතනදී අපිට සිද්ධ වෙනවා මේ එන මිනිස්සයාගේ බුද්ධිමට්ටම මොකක්ද
1: ආහා ඔබට ගැලපෙනවද
0: ඔව් අවදානමකදී කොහොමද හැසිරෙන්නේ කීනේව ගැන පොඩි අයිඩියා එකක් ගන්න
1: රයිට්
0: අන්න එහෙම තැනකදී මේ කියන තියරි එක ඇප්ලයි කරලා බලන්න මොකද එහෙම නොවෙන්න ඔබට දැන් තියෙන සුවපහසු වටපිටාව නැති වෙලා යනවා.
1: හ්ම් ප්‍රශ්නත් වැඩි වෙන්න පුළුවන්.
0: තියන වඩ වැඩි ප්‍රශ්න කන්දරාවක් ඔබ ළඟට ගන්න ඕනේ නෑනේ.
1: ආහා.
0: ඒ නිසා අධක්ෂ දුනුවා යන්නේ වැඩ කරනකොට පරිස්සමින්.
1: ආහා. හතර වටේට විදින්න ගන්නවා.
0: උදාහරණ ඕනේද?
1: එපා. 8 විනාඩි 10යි.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
2: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
3: සම අනුග්‍රහය
2: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය.

0: අටයි විනාඩි 18යි වෙලාව දැන්.
1: විජේට මාර වැඩි වෙලා තියෙන්නේ.
0: අයි මොකද වෙලා තියෙන්නේ?
1: අද දියුරුත් දෙන්න හිටියේ මහායමති විදියට.
0: ඔව්.
1: දැන් දාලා තියෙනවා නිවුස් එකක් මහායමති විදියට දියුරුත් දෙන්න විදියක් නැහැ කියලා.
0: අයි මොකෝ?
1: බහුතරේ නැහැ කියන්නේ.
0: ආ.
1: දැන් එයා ගියා රාජේන්ද්‍ර විශ්වනාත්ේම හම්බෙන්න.
0: ආහහා.
1: අර අර සහය ගන්න පක්ෂවල.
0: ඔව් ඔව්.
1: ඒගොල්ලෝ හම්බෙන්න ගියාම ඊයේ හම්බෙන්න ගියාම කියලා දිනවා ඔයාගේ මුලින්ම ඉන්න ගාන පෙන්නන්. හා
0: හා.
1: දැන් තව ಭಾರತೀಯ මොකක් හරි කොංග්‍රස් හේගුණත් පහක් එකතු වෙනවා.
0: ආහහා.
1: ඔයා තව කීපයක් එකතු වෙන්න හිටියනේ. දැන් අද දවල් එක තැනකට ඇවිල්ලා එකතු වෙලා මේ ආණ්ඩුව පිහිටවන්න හිටියේ.
0: ආහහා.
1: ඒ කියන්නේ මේ තමිල්නාඩු මේ මේ මේ බලය පිහිටවන.
0: බලය බලය.
1: දැන් බහුතරේ නැහැ කියලා අද වැඩි කල් දාලා.
0: හපොයි දෙන්නේ. දැන් බලය හම්බෙන්න කවද්ද?
1: ඔවා සුදුගන්න පුළුවන් මාර ලොකු ඒවා නෙමෙයි බ්‍රීෆ් කේස් එක හවසට පල්ලෙට ගත්තාගෙන ගියා නම්
0: මොන ඉන්ටර්විව්වත් තෝන්නේ අපේ පැත්තට එන්න පුළුවන්ද කියලා මේ ගාන මෙච්චරක් දෙන්නම් කියලා හුණනම් දෙයි
1: මෙහෙ කාට හරි කතා කරලා අහන්නකො කොහොමද බහුතරේ හදාගන්නේ කියලා
0: ඈ අම්මෝ එක
1: මෙහෙ පාර්ලිමේන්තු එකට කතා කරලා හුණනම් බහුතරේ කොහොමද හදාගන්නේ කියලා
0: ඔව්
1: මෙහෙ නියෝජිතයෙක් කවුරු ඇල්ලගෙන
0: අහහා කියලා දෙයි
1: ඒගොල්ලෝ කියලා දෙයි
0: ඔව් ඒකනේ
1: කොහොමද කරන්නේ කියලා මේ වනේ විදිය ඔයගොල්ලෝ මෙහෙම ඉගෙන ගන්න මොකක්දනේ මේ මිනිස්සු හිනස්සන දැන් අද දිවුරුම් දෙන්න හිටියේ
0: ඒකනේ
1: දැන් පොඩ්ඩකට කලින් කියනෝ දැන් ඒක වෙන්නේ නැහැ කියලා
0: අහහ
1: ඔන්න බහුත 108ක් තිබිලා බහුතරය හදාගන්න එතකොට වැඩේ දෙල්ලලා තියෙන
0: අහහ
1: දැන් වෙන කවුරුත් මේක හදන්න try කරන්නේ නැහැ නමුත් අර මෙයා සම්බන්ධව තියෙන විශ්වාසය තවදුරටත් කියන්නේ ගොඩනගා ගන්න යම් කාලයක් ගන්නවා
0: මයිද ඔව්නේ
1: රාජේන්ද්‍රල එහෙම කියන්නේ පොඩක් ඉන්න
0: හා අපි බලමු
1: කලබල වෙන්න එපා
0: අහහ
1: දැන් විතර කල්වා නළුවෙක් විදිහට විතරයි නේ හිටියේ කියලා කියනවා එදනේ පොඩ ඉන්න මහයම තියෙන චල හදිස්සි වෙන්නේ
0: ආ ආ ආ
1: මේක වැඩි ගත්තට පස්සේ තමයි ළඟේ
0: තේරෙන්නේ
1: කොහොම නමුත් බහුතරේ නැහැ බහුතරේ හදාගන්න වෙන්නේ විශ්වාසය මතමයි
0: ඔව් බලමු මොකද වෙන්නේ කියලා
1: මෙහෙනම් සටහට යාලා හවසට හම්බුණා
0: රේට ගියා
1: මේට ගියා මේ
0: ඕවා කරගන්න තිබ්බ කලින්නේ
1: එහෙම මෙහෙම ගියා ඉක්මනට රැස් වුණා ඒකට වොයිස් කට් එකක් දුන්නා හරි හරි වැඩේ
0: අපි දෙනවා අපි සහාය දෙනවා කියනවා
1: අපි හරි අපි හරි කුට්ටිය විතරයි සල්ලි කුට්ටිය තමයි.
0: ඔව්.
1: ඉන්දියාව මොකක්දනේ අපි ඉගෙන ගන්න. 8:20යි.
0: වෙලාව.
1: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරනවා.
0: ඔබට ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්න තියෙන හොඳම තැන සහ විශ්වාසනීයම තැන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම. දැන් කෝල් එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ ප්‍රධාන ශාඛාව තියෙනවා නොම්බර 31 ඇල් හේන පාර මහරගම කියන තැන. මෙතනට එන්න එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශයේත් අනිවාර්යයෙන්ම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලගේ ශාඛාවක් තියෙනවා. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 011 7 479 579.
1: එවගේම පැලත් නිෂ්පාදනය ගැන කතා කරොත් පැලත් අයිස්ක්‍රීම් වර්ග කීපයකින් වට ගන්න පුළුවන් කමක්
0: තියෙනවා. ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවානේ බටර්ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරෙන්ජ් මේ කියන රසයන්ගෙන් පැලත් අයිස්ක්‍රීම් එක රහ බලන්න පුළුවන්. ඒ වගේම තමයි තව යෝගට්, මීකිරි, මිකෙන අතුරුපස රේන්ජ් එකේ ඒවලට වට ගන්නවා නම් ඔන්න පැලවත්ත කියන නමින්ම මිලදී ගන්න දැන් අවස්ථාව තියෙනවා.
1: අයිස්ක්‍රීම් කියලා කියන්නේ හොඳට ඔය පාටි වලට එහෙම ගිහිල්ලා වෙරි වෙනව නේද?
0: ඔව්.
1: වැඩිපුර ඇල්කොහොල් අරගෙන.
0: ඔව්.
1: ඒගොල්ලන්ගෙන් එහෙම ඉක්මනට ඒගොල්ලන්ගේ ඔය අපි කියන්නේ වෙරි බස්සවන්න අයිස්ක්‍රීම් කියන කෑම හරි ලොකු සපෝට් එකක් දෙනවා.
0: ආ එහෙමද?
1: ඔව් මට ගොඩක් වෙරි වෙච්චලාන මගේ
0: ආහාර
1: යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන්.
0: ආ
1: හා හරි
0: හොඳයි.
1: දැන් දැනගෙන ඉන්න.
0: ආ
1: අයිස්ක්‍රීම් කියලා කියන්නේ නිකම්ම අතුරුපසක් විතරක්
0: නෙවෙයි.
1: හරි.
0: තව තව දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්.
1: විජේ නිෂ්පාදන අතරේ තියෙන විජේ කුළුබඩු.
0: කැමටික රසට ගුණ ප්‍රමිතියට හදාගන්න. ඔයා විජේ නිෂ්පාදන මේකතු කරගන්න කියලා මතක් කරනවා. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙත් මේ රස ඔයාට හොයාගන්න පුළුවන්. ලංකාවේ ඉඳලා පිටරටකට ගිහිල්ලා දැන් පිටරට ජීවත් වෙන කෙනෙක් වුණත් ඒ දවස්වල ලංකාවේ ඉද්දි කවපු රසටම කැමටික රස කරගන්න නම් දැන් විජේ නිෂ්පාදන මිලදී ගන්න අවස්ථාව හදලා දීලා තියෙන්නේ.

0: good morning 8:30 vinadi 30 velawa dang
1: velawa oba weta gena aave
2: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima loturaiya nlp hadahana obath adama nlp hadahada bala ganna
3: ara ඒ ලස්සන මේ කතාවක් මම දැක්ක සෝෂල් මීඩියා වල යනවා.
0: අහහ
3: තිලකා රන්දිනිය කියලා මහත්මිය. මේ විදුලි බිල සම්බන්ධව කතා කරා.
0: අහහ
3: මහජන අදහස් විමසීම
0: ගැන
3: අපි මතක කතා කළා ඊයේ උදේ. වෙන රටක.
0: එහෙම අහනවා කියලා.
3: මේ කියන්නේ යම් කිසි දෙයක ජලය හෝ විදුලිය ගාන වැඩි කරන්නද කියලා මහජන උපදෙස්
0: ගන්නවා.
3: ඔව් මහජන අදහස් විමසීම නේද කියන්නේ.
0: ඔව්
3: ඒක ගැන අපි ඊයේ උදේ කතා කරපු කතාව ඊයේ තිලකා රන්දිනිය කියලා මහත්මයෙක් ඔබ සෝෂල් මීඩියා වල දකින්න ඇති පැහැදිලි කරලා කියනවා.
0: ඔව්.
3: ඒ එතුමිය අහන මිනිස්සුන්ට ඕල්මාද දැනේ? කරන් බිල වැඩි කරන්න දෙපාද කියලා ඇහුවම.
0: ඔව්. වැඩි කරන්න කියලා කියන්නේ?
3: කියන්නේ. අපි ඊයේ කියපු එක
0: ඔව්.
3: අර සුද්ධ සිංහලෙන් සරලව කියලා තියෙනවා.
0: හා
3: මේ ඒ කියන්නේ මේ ඒ කාන්තාවක් වීම තමයි විශේෂයි.
0: ඔව්.
3: සමහර පිරිමින්ට නැති කොන්දක් නැද්ද? කාන්තාවන්ට තියෙනවා
0: නැත්තම්
3: සමාජයේ සමහර ප්‍රශ්න ගැන කතා කරනකොට ඔය ගම් වල එහෙම බලන්නකො ඔය තියෙන විවිධ ඔය සමිත සමාගම් වල එහෙම
0: ඔව් මොකක් හරි අසාධාරණයක් වෙනවා වගේ පේනවා නම් ඉස්සෙල්ලාම නැගිටින්නේ
3: සමහරු නම විතරයි පිරිමි වැඩ නැහැ ඒතකොට සමහර කාන්තාවෝ ඉන්නෝ පිරිමින්ගේ ඒ වගකීමේ පෞරුෂය තමන්ගේ
0: කරට ගත්ත
3: අරගත්ත
0: ඔව්
3: සහ ඍජු අදහස් ප්‍රකාශ කරන තව එකක් අම්මා කෙනෙක් ඕනම තැනක නැගිටලා කතා කරා කියලා කියන්නේ ඒකට වෙන අවධානයක් යොමු වෙනවා
0: අනිවාර්යෙන්
3: වෙන විදිහේ වටිනාකමක් එකතු වෙනවා මේ මේක ගැන මම මේ කියන්නේ මේ මේ උදාහරණ ගත්තේ ඔය ඊයේ
0: සිද්ධිය
3: මේක ඕනම තැනකට අප්ලයි කරලා බලන්න ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඔයා ජීවත් වෙන වටපිටාව ඇතුලේ වෙන්න පුළුවන්
0: ඔව් අසාධාරණයක් වෙනවා වගේ දැනෙනවා නම් තමන් ඒ වෙනුවෙන් කතා කරාට ප්‍රශ්නයක් නැහැ නේද
3: කොඳු කඩාගත්ත මේ ඕන තරම් මිනිස්සු අපි අතර ඉන්නවා
0: ඇත්ත
3: කියන්නේ මම භෞතිකව බැලුවම කොන්ද තියෙනවා වගේ පේනවා හැබැයි කොඳු කැඩිලා තියෙනවා.
0: අහහ
3: සමහරුන්ගේ කොඳු කඩලා සමහරු කඩාගෙන.
0: කඩාගෙන.
3: 8යි විනාඩි 32යි වෙලාව හඳහන ලොතරැයි ගැන මතක් කරන්න ඕනේ.
0: ඔබට දිනන්න තියෙන හොඳ chance එකක් හඳහනත් එක්ක ලග්නෙත් එක්ක සුපිරි අංක ටික ගලපගෙන ඔයාට පුළුවන්කම තියෙනවා හඳහන බලා ගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා නියත ධනයෝග හඳහන අදත් ගන්න අමතක කරන්න එපා.
3: එවගේම අපි මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන.
0: සෝලා එකක් සවි කර ගන්නවා නම් විශ්වාසනීයම තැන ඩීප් ටෙක් කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න 0.71 711 711 1

0: උදෑසන විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අටයි විනාඩි හතලිහයි වෙලාව.
1: ඊ කියන්න බලන්න.
0: ඊ.
1: තව ටික.
0: ආ. මුතු අඬත් පැලක් නේ දැක්ක.
1: ආරවුලට හිටවපු වැට වගේ.
0: අනේ මේ.
1: මේ ඔය ඉස්සරහ දත් ටික පොඩක් දෙන්න බෑද?
0: ඒ මොකටද?
1: දවස් දෙකකට.
0: ඒ මොකටද?
1: පොඩි බලු පොරයක් තියෙනවා ගිහිල්ලා.
0: රව් රව්.
1: ඔය දැකලා තියෙනවද බලු පොරවලදී බල්ලෝ අර. ඔව්. මෙහෙම විරිත්තන විදිහ. ඔව්. හරි කැතයි නේ. සාරි
0: අප්‍රසන්නයි.
1: මොකක්ද ඒකට කියන්නේ මේ හරි මේ හරි භයානක පෙනුමක්.
0: ඔව් ඔව්.
1: එනවා.
0: රෞද්‍ර පෙනුමක්. හරිද මචං?
1: දව් දත්වල පිහිටීම ඕනම කෙනෙක්ගේ පෙනුමට බලපෑමක් ඇති කරගන්න.
0: ඇත්ත.
1: වා හිතන්න ඔයාගේ ඉස්සරහා තියෙන ලස්සනම දත් දෙක මැද දත් දෙක ඕකෙන් එකක් කඩලා ගියා කියලා.
0: අයියෝ.
1: එතකොට අරයා වගේ වෙනවා.
0: ඔව්.
1: නේ?
0: ඇත්ත.
1: ලංකාවේ ජනප්‍රිය කොමඩි ඇක්ටර් කෙනෙක් ඉන්නේ අපේ.
0: ඔව්.
1: එයා වගේ වෙනවා.
0: හරි.
1: ඉස්සර මගේ පොඩි කාලේ දතක් කැඩුණා
0: මට කියන්නේ. දත දාලා තියෙන්නේ.
1: ඒ මොකද වන් ඊයියා.
0: හා?
1: හා? අරයා වගේ කියලා කියනවා.
0: ඔව්.
1: රයිට් දත් කියලා කියන්නේ ඇත්තටම අපේ පෙනුම
0: එහෙම
1: නැත්නම් අපේ පෞරුෂයේ එක්තරා විදිහක වැදගත් කොටසක්.
0: ඔව්.
1: ජපානයේ කියවතු මේ විශ්වවිද්‍යාලේ මේකේ විද්‍යාඥෝ පිරිස වෛද්‍ය ඉතිහාසයේ පළවෙනි වතාවට අහිමි වෙච්ච දත් නැවත වර්ධනය කිරීමේ ඖෂධයක් හොයාගෙන තියෙනවා.
0: අහහ
1: මේක අත්තදා බැලීම් ආරම්භ කළා.
0: හරි.
1: ඒ කියන්නේ දත් වර්ධනය වීම සාමාන්‍යයෙන් ස්වභාවිකවම පාලනය කරනවා ඔය අපේ ඇඟේ තියෙන මේ ප්‍රෝටීන් එක. එතකොට මේ අලුත් ඖෂධය මගින් මේ ප්‍රෝටීනේ ක්‍රියාකාරීත්වය අඩාල කරලා සිරුරේ සැඟවී ඇති දත් වර්ධනය කිරීමේ හැකියාව නැවත අවදි කරනවා. මේකට මේගොල්ලෝ පරීක්ෂණ මට්ටමේ මීයෝ සහ මුගටිය යොදාගත්ත කියලා කියනවා. මේක සාර්ථකයි වැඩි. එතකොට මේ වෙනකොට අවම වශයෙන් එක් දතක් හෝ අහිමි වූ වැඩිහිටියන් යොදාගෙන මේ පරීක්ෂණය මේ වෙනකොට සිද්ධ කරමින් තියෙනවා. ඉතින් මේ සියලු සායනික පරීක්ෂණ සාර්ථක වුණොත් තවත් වසර කීපයකින් කෘතිම දත් වෙනුවට මේ ස්වභාවික විසඳුම අනිත් හැමෝටම අප්ලයි කරන්න පුළුවන්. අනිත් හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්.
0: දත් කඩාගත්තට කමක් නැහැ.
1: පොඩි කාලේ අපිට දතක් වැටුණ ගමන් අපි ඒක
0: ලේනට දුන්නා.
1: ලේනෝ මේ දත ආරම්මට කැකුළු දතක් දියෝ කියලා.
0: අලුත් දතක් මම නම් ඉල්ලුවේ.
1: එහෙමද?
0: ඔයාට කැකුළු දත් දෙයි.
1: මට කැකුළු ඒක නේ මගේ දත් ටික ලස්සනද?
0: මං අලුත් දත් ඉල්ලුවේ.
1: ඕක ආරවුල වගේ වෙන්නේ. මේක ලස්සන තියෙනයි හේතුව ඒක තමයි.
0: ආහා.
1: ඉතින් මුඛ සෞඛ්‍ය කියලා කම අපේ රටේ සෑහෙන අවධානයක් දෙන්න ඕනේ මේව එකක්.
0: මාතෘකාවක්.
1: රෑට දත් මදින්නේ නැති අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. රෑට දත් මදිනවා?
0: ඒ මොකටද?
1: එහෙම එකක් තියෙනවද?
0: ඔව් ඔව් දවසට දෙපාරක් දත් මදින්න ඕනේ.
1: රෑට දත් ටික මැදල නිදා ගන්න.
0: අහහ
1: උදේ නැගිනකොට මාර සනීපයක් දැනින්.
0: එහෙමද?
1: ඕ ඒක
0: මැදල බහන්න ඕන.
1: අද්දගීමක් නැහැ
0: නේ. නෑ.
1: උදේට දත් මදිනවද?
0: උදේට මදිනවා.
1: ඒ මදිනවා ඉතින් අර මේ මෙතන ඉන්න
0: බෑනේ. ඔය මේ.
1: හා. දවසට අඩුම තරමේ දෙපාරක්.
0: ඔව් නේ.
1: දත් ටික මදින්. ඒ දත් මදිනවා කියලා කියන්නේ ඔහේ දත් මදිනකම නෙවෙයි. ටූත් බ්‍රෂ් එක පාවිච්චි කරන ටූත් පේස්ට් එක. මදින වෙලාව මදින ක්‍රමය
0: හරි
1: උඩු ඇන්ද සහ යටි ඇන්ද
0: ඒ මොනවද
1: ඇතුළත සහ පිටත උඩ සහ යට
0: ඒවත් මදින්න ඕනේ
1: ඔක්කොම මදින්න නිකන් ඉස්සරහට පේන දත් දෙක
0: ඊගාලා එහෙම නෙවෙයි
1: ඒක වැඩක් නැහැ
0: නෑ
1: ඉතින් මුඛ සෞඛ්‍ය කියන්නේ වෙන සබ්ජෙක්ට් එකක් වෙන දවසක් දාන කතා කරන්න පුළුවන් එකක්
0: ඕකේ
1: ඊට පස්සේ ඔය බුලත් පිට එහෙම කෑවම ඒවැ කහට යන්න මොකද්ද ඊළඟට කරන්න පුළුවන් හා ඊට පස්සේ සිගරට් එකෙන් මොනායක දත්තික් ගැන හිතා ගන්න පුළුවන්. අමුතු කහපැහැයක් අවපැහැයක් ගන්නවා.
0: ඔව්. ඔය යවන්න හරි අමාරුයි.
1: ඔව්. ඊට පස්සේ නිතර දෙවේලේ ඔය අපි කියන සමහරට කිවුල් ජලය පාවිච්චි කරනවා. කරන්න දෙයක් නැති ගාමට බොනවා වෙන්න පුළුවන්.
0: ඔව්.
1: නමුත් අවසානයේ ඔය දැන් ඔය අපේ සමහර පළාත්වල ඉස්සරහා දත්වල තියෙන්නේ නේද?
0: ඔව්.
1: ඒ පොඩි පැල්මක් වගේ එකක්.
0: ඔව්.
1: ඒ වගේ නම් එහෙම ඉතින් අපිට හිතන්න වෙනවා. මොකද
0: 3:20 විතරක් මුඛ සෞඛ්‍ය ගැන හිතලා වැඩක් නැහැ.
1: 3:20 කියන්නේ
0: මාර්තු 20. මොකසෞඛ්‍ය
1: දිනේ ආයෙ පහුණා.
0: පහුණා.
1: දේදාවත් කතා කරේ නේ.
0: ඔව්.
1: වැඩන්නේ. නේ.
0: හා.
1: ටීවී එකේ ඇඩ් එකක් දාලා ඉතින් මේක හොඳයි කියලා කිව්වම ඒ ටූත් පේස්ට් එක අරගෙන ඔහේ නිකන් එහෙට මෙහෙට බ්‍රෂ් එක වන්නලා දානවා.
0: ඔව්.
1: ඒක නෙමෙයි මොකසෞඛ්‍ය කියලා කියන්නේ. ඊට යගේ පුළුල් විශය.
0: 8:45.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියව. අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් ඕ. bayabas.com වෙත පිවිසෙන්න.
3: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya
4: NLP Hadahana Lankawē wedima tægi dena tægi avastha wedima loteraiya NLP Hadahana obat adama NLP Hadahana bala ganna
5: Motorcycle lowe piralikarya TVS Lankawē thin navīna thākshanīna iyalama indana kāryakshamatāwen nipadawana TVS XL 100 heavy duty navīna upānga sahita motorcycle ya ඔකට එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty motorcycle පැදලම බලන්න TVS XL 100 heavy duty motorcycle වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලෙ TVS XL 100
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලකන මොඩින් ඉස් ඇලන්ට්

0: අටයි විනාඩි 49 වෙලාව. අපි කසාගල ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම තරුණ ඔබ අලුත් හොඳ ව්‍යවසායකයෙක් බවට පත් කරනවා විතරක් නෙමෙයි. හරිතවත් ශ්‍රී ලංකාවක්
1: හදන්න
0: ඔව්
1: සපෝට් එකක් දෙනවා. දැන් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගෙන සියලු කෘෂි නිෂ්පාදන අපනයනය කරන කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය හරහා ඉතින් දේශීය පාරිභෝගික ඔබටත් මේ හරහා නැවුම් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික ඔබට ඔවුන් ආරාධනා කරනවා ලාභදායි ආයෝජන අවස්ථාවක් එකතු වෙන්න කසාගල සමූහ ව්‍යාපාරයට එන්න කියලා. ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ ඔබ දන්නවා ලංකාවේ කෘෂි කර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරන ගමන් රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙන දේශීය ව්‍යාපාරයක්. ඉතින් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සල් ජාලය හරහා ඔබට ලබා දෙන්නේ නැවුම් උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක්.
0: එවගේ මතක් කරනවා අපි පැල්ලත්ත නිවසින් එන පැල්ලත්ත අයිස්ක්‍රීම් ගැන මීට කලින් කතා කරා.
1: අපි බටර් එක ගැන කියමු.
0: පැල්ලත්ත බටර්.
1: ඒකත් ෆ්ලේවර්ස් ගොඩකින් පුළුවන් ඔබට ගිලදී ගන්න. මෙතනදි සෝල්ටඩ් බටර්, නන් සෝල්ටඩ් බටර්, චිලි බටර් සහ ගාලික් බටර් මේ කියන වර්ගවලින් මිලදී ගන්න පුළුවන්.
0: විජේ නිවසින් එන විජේ කුරක්කම් පිටිගෙන මතක් කරන්නම්. හැලප තලප වගේ එකක් හදා ගන්නවා නම් කුරකන් රොටියක් එහෙම හදා ගන්නවා නම් සීරසියක් ස්වභාවික රසය.
1: නියම කුරහන් රස ඒ විදිහටම ගන්න විචේ කුරකන් පිටිම ඔබත් මිලදී ගන්නවා.

0: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
1: Unfortunately, today some of you will be going home.
0: ඔබේ මුළු ජීවිතේම වෙනස් කළ හැකි.
2: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙනසුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අතේ NLB තනට තහන එළතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වියට්නාම් ජනාධිපති ටෝලාම් මහතා අද දිවයින පැමිණීම නියමිතයි. ඒ ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව සංචාරය අතරතුර දෙරට අතර සහගීතාවේ වර්ධනය කරගනිමින් ගිවිසුන් කිහිපයකට එළඹීමටයි කටයුතු යොදා තිබෙන්නේ. තොරතුරු සහ සම්නිවේදනයේ මෙන්ම සංස්කෘතික සහගීතාවේ පිළිබඳ ගිවිසුම්ද ඒ අතර වෙනවා. වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාර කරන කාලයට අදාළව කොළඹ ආශ්‍රිතව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. ඒ වෙනුවෙන් විකල්ප මාර්ග හඳුන්වා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඉරානය සමඟ එකඟතාවයකට එළඹීමට හැකිවනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. සාර්ථක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමයි ඊට හේතුව. කෙසේ වෙතත් ඉරාන විදේශ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ ඇමරිකාවේ යෝජනා මාලාව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බවයි. ඔවුන්ගේ ප්‍රතිචාරය සටන් විරාමයේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්තානට ලබා දීමටයි නියමිතව තිබෙන්නේ. ඒ අනුව ඇමරිකාවට මේ යෝජනාව ඉදිරිපත් වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. මේ අතර ඊශ්‍රායලයේ ලෙබනේ බේරූට් ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රහාරයක් එල්ල කළා. හිස්බුල්ලා සංවිධානයේ අන්තිම නිලධාරියෙකු ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ පැවති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
6: Dip, dip, dip, dip, dip, dip, dip, dip.

0: මෝනිං ළමයි
1: කෝල් එනවා එනවා එනවා එනවා එනවා ආන්සර් කරගන්න විදියන්නේ
0: එම්කෝ
1: සමහරුන්ට එකම දේ හැම තිස්සෙම ආයි ආයි කියන්න වෙලා
0: මොකද්ද
1: මේ බහුතරය හදාගන්න
0: එන්නද එන්නද කියලා අහනවද
1: මේ මොකද කර උපදෙස් ගන්න කතාව
0: ආ ඕකේ
1: ඉතින් අපිට පුළුවන් උපදෙස් දෙන්න
0: බැහැනේ
1: මං කිව්වා මේ මම නෙමෙයි
0: ඔව්
1: මේ උපදෙස් ගන්න මෙහෙ වෙනයි
0: වෙනම කට්ටියක් ඉන්නවා ඒකට නේ
1: අද ලෝක දේශපාලනේ මේ අපි කියන්නේ ඊටාම තීරණාත්මක කතාබහ තියෙන්නේ ඔය බලය පිහිටුවීම විජේගේ විජේගේ කතාව ඇතුලේ මහා ලස්සන තව පොඩි කතා ගොඩක් තියෙනවා
0: ඒ මොනවාද
1: විජේගේ ඩ්‍රයිවර් මහත්තයාගේ පුතා
0: එයාත් දිනලලුනේ
1: එයාටත් ආසනයක් හම්බුණා
0: ඒකනේ
1: හැබැයි තාත්තා එච්චර කැමතුනේ නෑ පුතා මේ දේශපාලනේට එනවට මුලින් ඉඳලා දැන් විජේ තලපති විජේගේ ඩ්‍රයිවර් මහත්තයා කැමති වුණේ
0: නෑ ඔව්
1: මොකද එයාගේ පුතා ගෙදර ඉන්න ගමන් ඔය විජේ කැම්පේන් වලට උදව් කරා පොඩි කාලේ ඉඳන් විජේගේ හොඳ රසිකේ පස්සේ ඇවිල්ලා මේ අන්තිම මහමැතිවරණයේදී එයාත් එයාගේ ආසනයෙන් තරඟ කරා තාත්තා ඒත් කිව්වා සර් වෙනයි පුතා වෙනයි
0: හරි
1: සර්ට මං වැඩ කරන එක වෙන කතාවක් පුතේ ඔයා මේ දේශපාලනයට එන්න එපා
0: හරි
1: මේ දේශපාලනයේ නම් මඩ ගොහරුවේ ඔයාට සර්වයිව් වෙන්න බෑ
0: ඔයාට නෙළුමක් වෙන්න බෑ
1: නෙළුමක් වෙන්න බෑ ඒ නිසා මේ විජේ දේශපාලන වේදිකාවල එහෙම කිව්වේ නැද්ද
0: කියන්න අපිට තේරෙන්නේ
1: අන්න ඒකයි කොහොම හරි මේ දැන් පුතත් මේ වුණා හැබැයි පුතාට මේ තාත්තගෙන් ආපු පොඩි අවවාදාත්මක සහ අනතුරු ඇඟවීම් නේද දේශපාලනයට එන්න එපා කිව්වද පුතත් මේක දින්නට පස්සෙත් පුතා දැන් ආයි දැන් තාත්තා ඒත් කැමති හැබැයි විජේ මැදිහත් වුණා විජේ මැදිහත් වෙලා කිව්වා අපි යාට යන්න දෙමු යාට දේශපාලනයට පිවිසෙන්න අවස්ථාව දෙමු එයා කැමති එයා උනන්දුයි එයාට දැක්මක් තියෙනවා
0: හරි
1: අනික වැඩ කරන්නේ මාත් එක්ක
0: එහිඳ බය වෙන්න එපා
1: එහිඳ
0: මම බලාගන්න
1: ඩ්‍රයිවර් අංකල්ට කිව්වා බය වෙන්න එපා මමත් එයා පිටිපස්සෙ ඉන්නවා එහිඳ යාට එයාගේ කැමැත්තට අනුව දේශපාලනයට පිවිසිලා මිනිස්සුන්ට වැඩ කරන්න අවස්ථාවක් දෙන්න ඒ නිසා දැන් ඩ්‍රයිවර් මහත්තයාගේ පුතත්
0: ඉන්නවා
1: පවුලේ නෙමෙයි ඈ පවුලේ දේශපාලනයක් නෙමෙයි
0: නෑ නෑ ඒතර වෙනස්නේ
1: ඔව් හැබැයි ඕනම් ඉන්දිය විපක්ෂ අනිත්‍යයට කීත හැකි
0: මෙන්න මේ හිතවත්තු දාගෙන
1: කොහෙන් ගියත් මේවා අපේ
0: ළඟින් යන එක නේද දරා ගන්න බැන්නේ
1: මාර වැඩි ඔන්න විජේ මහයමති විජේගේ ඩ්‍රයිවර්ගේ පුතත් ඒකේ කොහේ හරි මන්ත්‍රිකේ
0: හිතවත්කම් වලට මේවා දීලා තියෙන්නේ කියලා එහෙ මිනිස්සු කියන වැටි තින් නේද
1: දේශපාලනය කියන්නේ එහෙම එකක් තමයි කාට හරි නිකන් හිතෙන්න පුළුවන් නෑ එහෙම කරන්න බෑ කියලා
0: ඔව්
1: දේශපාලනය කියන්නේම එහෙම එකක් තමයි
0: ඔව්නේ
1: ඉස්සර රජ කාලේ ඉඳලා එන්නේ රජා රජතුමාගේ මල්ලි රජතුමාගේ පුතා රජතුමාගේ අහවල් අක්කගේ ලොකු පුතා රජතුමාගේ අහවල් බිසෝගේ දෙවනි පුතා
0: ඔව් ඔව්
1: එහෙම තමයි දේශය පාලනය කිරීම කියන එක ඕවා මේ එක පාට වෙනස් කරන්න බෑ සත්තු අතරත් ඔය ගෝත්‍රීන් අතරත් නේද ගෝත්‍රිකීන් අතරත් එහෙම එකක් තියෙනවා නායකත්වය කියන එක යනකොට සමහර තැන් එහෙම තිබිලා
0: තියෙනවා
1: සමහර තැන් මේ ඕනාට වැඩිය ගියාට පස්සේ ඒක ප්‍රශ්නයක්
0: වෙනවා එතකොට තමයි ඔය පෞල් වාදී අර වාදී මේවා දෙන්නේ
1: දැන් මේ ඩ්‍රයිවර් මහත්තයා වැඳලා දැන් ඩ්‍රයිවර් මහත්තයා පුතාවනේ ඔව් එයා වැඳලා එයාගේ පුතත් ආවොත් ඔයගේ ප්‍රශ්නේ
0: අන්න එතකොට ඒතර පොඩි අවුලක් තියෙනවා
1: කොහෙන් ගියත් මේවා මහා පොළවේනේ ඉන්දියාවද ලංකාවද කියලා මේ නම් කරගෙන වැටවල් ගහගෙන මයින්දායන් තිබ්බත් මේ මිනිස්සු නැද්ද
0: ඇත්ත
1: ඉතින් කොහෙන් ගියත් තමහර ලක්ෂණ තියෙන මතු වෙනවා
0: ඔක්කොම නෑ
1: ඔනේ ඔක්කොම
0: නමයි විනාඩි 10යි

0: ඔයාට ප්‍රෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප්ටෙක් ප්‍රෂර් පම්ස් අමතන්න 0.77, 0.77, 0.374.
1: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට දහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහ ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මයන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767679579
1: රීතා වයි බීට් එකිටර්

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙග අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න මෙග අපව
3: 9:21 වෙලා ඩෝමා මාක්ස් වෙන හෝල්ඩින්ග්ස් එක අලුතින් බිස්නස් පටන් ගත්ත තරුණ ප්‍රජාවදී අපිට ගාය හැරලා බැලුවොත් අපි මේ පණිවිඩය දැන් කියන අවුරුදු 2 3 ක ඉඳලා අවුරුදු 3 4 5 4 ක ඉඳලා
4: පටන් ගත්ත දවස් නා
3: දැන් පණිවිඩය ගිහිල්ලා මේක මුල් කාලේ පටන් ගත්ත අයගේ බිස්නස් ගැන ටිකක් හොයලා බැලුවොත් රත්නපුර කුරුණෑගල කන්තලේ පොළොන්නරුව මාතර ගාල්ල
4: අනුරාධපුර පොළොන්නරුව
3: පොළොන්නරුව කිව්වන්නාද
4: කුරු අනුරාධපුර
3: ඔව් දිස්ත්‍රික්ක 25 නම් කියන්නේ නේ
4: 25 නේ ඔව්
3: දිස්ත්‍රික්ක ගාන මතකද
4: ඕකේ
3: තරුණ පිරිස සිටියා මේ 10 පොඩි කාමරයකින් තමයි
4: පළවෙනි පියවර තියලා පටන් ගත්තේ
3: ඩෝම මැෂින් එක ගහලා දාගෙන මේක හරි අවදානම රිස්ක් එකක් ගත්තේ ඈ සමහර කෝ මේක හරියන්නේ නැහැ මොනවද ඔය කරන්නේ මොන විශ්වාසද ඔය කම්පැනි එක වැඩ කරන්නේ?
4: ඔය ටෙක්නික් අල්ල ගන්න පුළුවන්ද?
3: ඔව් පුළුවන් වෙයි දැන් ඔය ගමේ තියෙන වීමෝලට නේද ඔය චැලෙන්ජ් කරන්නේ?
4: ආහහ
3: එහෙමත් ඇවුවා.
4: අන්තිමට ඒ පැත්ත බලාගෙන බත් කන්නවත් හම්බෙන්නේ නැහැ.
3: සමහරවිට තාත්තා නේද සාම්ප්‍රදායික වීමෝල කරනකොට පුතා ඩෝම මැෂින් එක ගියලා ඒක වෙන විදිහකට කරා.
4: ඊට පස්සේ පුතාට කට්ටිය වැඩි වුණා.
3: තාත්තා ආශිර්වාද කරා.
4: ඔව්.
3: දැන් තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා
4: ඩෝම මැෂින් එක වැඩ.
3: ඕක තමයි
4: විදිහ. දෙන්න ඕන නේද?
3: තාක්ෂණයේ එනකොට ඒක රිජෙක්ට් කරන්න නැතුව
4: ඔව්.
3: ඒකට අකුල් හෙලන්න නැතුව ඒකට අනුගතව වැඩ කරන්න
4: ඕන. ඔව්.
3: ඉතින් ලංකාවේ දැන් වැඩි පිරිසක් තරුණ පිරිස පහුගිය කාලේ ඔය මේ ඩෝම මැෂින් එක ගත්ත අය ස්ටීම් බට්ටා කලර් සෝටා එක.
4: ඔව් දැන් කලර් සෝටා එකත් මාදිලි ගොඩකින් එනවනේ.
3: චැනල් ගත්ත අය ගොඩ ගිහිල්ලා ඉන්නේ.
4: ආ අන්න ඒ නිසායි අපි ඔබටත් කියන්නේ දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක සම්බන්ධ වෙන්න කියලා 011779579 කියන අංකයට ඔබ කතා කරන්න කතා කරලා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සම්බන්ධ කරගෙන ඔබේම කියලා බිස්නස් එකකට අත තියන්න.
3: ඒ වගේම හඳහන ලොතරැය මේ දවස්වල වැඩිපුර ගන්න කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔබව දිනවනව විතරක් නෙමෙයි ඔයා ගන්න ටිකට් එකේ අරමුදල් කීයකට නම් ඔයා හයිය වෙලාද
4: ඒකනේ රටේ තියෙන නේද කියන්නේ මුළු දිවයිනටම තෑගි දෙන ගමන් දැන් ඔන්න ඔබටත් පුළුවන්කම තියෙනවා ක්‍රීඩා ශාස්ත්‍රයට එතකොට රණවීරු සමාජ සේවා මේ කියන දේවල් වලටත් ඔබේ දායකත්වය ලබා දෙන්න. ඉතින් අපි ඔබට කියන්නේ නියත ධනයෝග හඳහන ඔබේ ලග්නෙත් එක්ක ගලපලා වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: Good morning. Now I Vinadi Tistanai.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

9:07 දැන් වෙලාව. මේ නිහඬ බව විඳින්න මම මොනවහරි කියනවද කියලා බැලුවේ. මම මෙහෙම කියන්නම්. හරිද? ඔයාට හොඳම නිෂ්පාදන ගැන කියන්න යන්නේ. අතරින් ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනකොට අපි දන්නවා පැල්වත නිෂ්පාදන අපි පුංචි දරුවෙක් තුනත් යෝගට් එකක් නේද පම්පෙත් එකට ගාලා දෙන බටර් ටිකක් මේ හැමදේම ගැන සැහෙන හොයලා බලනවා මේක කොහේ නිෂ්පාදනයක්ද පෝෂණය අතින් කොහොමද මේ හැම දෙයක්ම. ඉතින් එහෙම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට ඔයාට පැල්වත කියන නමින් ගන්න පුළුවන් කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මී කිරි මේ හැමදේම දැන් පැල්වත්ත කියන නමින්. ඒ පැල්වත්ත නිෂ්පාදන කැමටික රස කරන විජය නිෂ්පාදන දැන් අවුරුදු ගානක් තිස්සේ අපේ කැම මේස රසවත් කරනවා. ලුණු කුඩුද මිරිස් කුඩුද තුන පහද ගොරක පේස්ට්‍රි එකද මේ හැමදේම මාළු ඇඹුල් තියල් එකක් එහෙම හදා ගන්නකොට ඒ අවශ්‍ය කරන ඕනම කුළු බඩුවක් දැන් ඔයාට විජය කියන නමින්ම මිලදී ගන්න පුළුවන්. අපේ රසය රටේ සමට බෙදන්නේ විජය නිෂ්පාදන විතරයි. ඒ නිසා නම බලලා ගන්න විජය නිෂ්පාදන ඔබ වෙළඳ සැලෙන් මිලදී ගන්නකොට. දැන් මේ නිහඬ බව විඳින්න මම මොනවත් කියන්නේ ක්‍රිෂාන්ත රන්දක කියයි.

0: උදේ 9යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඉරිසියාවට වැඩිය ලොකුයි
0: රුසියාවට වැඩිය ලොකු ඉරිසියාව.
3: සමාවෙයි.
0: අයි මොකද උනේ?
3: නෑ මං කියන්නේ දැන් රුසියාව ගැන ලොකු මාතෘකා හිම පෞගේ කාලේ ආවේ නැති හේතුව ඊශ්‍රායලෙයි ලෝක දේශපාලන හිම නැත්නම් ලෝක මාධ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය ලොකුම ටොපික් බවට පත් වෙලා තිබ්බේ ඇමරිකාව ඊශ්‍රායලෙ ඉරානය. ඊට පස්සේ තමයි රුසියාව හෝ යුක්‍රේනය ගැන කතා කළේ. දැන් ආයි රුසියාව ගැන පොඩි කතාබහක් ඇති වෙනවා. රුසියානු නායකයා පුටින් මහත්තයා ගත්තා මේ පෞගේ දවසක දැඩි තීන්දුවක්. රුසියාව කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ අයිතිවාසිකම් පිළිගැනීමට ලෝකේ විරුද්ධම රටක් කියලා එයා කිව්වා. රුසියානු රජය විසින් මෑතකදී හඳුන්වා දුන්නා අලුත්ම නීති රීති ටිකක්. ඒ කියන්නේ ලිංගිකත්වය වෙනස් කිරීමක් සිදු කිරීම කරනු ලබන ඕනෑම කාරණාවක් ඕනෑම සිදුවීමක් එයා සම්පූර්ණයෙන් තහනම් කළා. සත්කමකින් කරත් හෝමෝන ප්‍රතිකාර කළ කරත් එයා කෝ ඒව තහනම්. රජයේ නිල ලේඛනවල ඔය ඒ වගේ තමන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමට තිබු අයිතිය මුළුමනින්ම අහෝසි කරා. ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලීන්ට දැන් වෙන නීති ටිකක් ඒ රට තුල ක්‍රියාත්මක වෙනවා. මේකේ ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද, ඒකට පටහැනිද, ඒක නෙවෙයි අපි මේ
0: කියන්නේ.
3: ඒගොල්ල කිව්වා සාම්ප්‍රදායික පවුල් වල වටිනාකම් ආරක්ෂා කරගන්න එක තමයි මේකේ අරමුණ කියලා. මොකද පවුලක් කියන එකේ වටිනාකම කියන එක රුසියානු රාජ්‍ය නායකයා නිතරම කතා කරපු මාතෘකාව. ඒකට යම්කිසි කොහේ හරි තැනකදී බාධාවක් වෙන යම් කාරණාවක් තියෙනවද, ඒකට තමයි මේ විසඳුම් දුන්න කියලා
0: කිව්වා.
3: ඒ නිසා රාජ්‍ය මට්ටමින් සම්පූර්ණයෙන්ම දැන් ඒ වගේ දේවල් රුසියාව තුල තහනම්. ඒකෙන් මේ පීඩාවට පත් වෙන යම් කෙනෙක් ඉන්නවා නම් එයා කිව්වා වෙනත් රටකට වෙනත් තැනකට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක්
0: හදලා දෙන්න පුළුවන්.
3: පීඩාවට පත් වෙනවා නම් ඉන්නවා නම් ඉන්න ඕනේ යම් කිසි නීති රීති ටිකක් තියෙනවා.
0: හරි, මේ පිළිවෙලට.
3: ඔව්, අර ඉතාලිය සංක්‍රමණිකයෝ ගැන ගත්ත තීරණේ.
0: ඔව් නේ.
3: ඒ වගේ. එතකොට රටවල් තමන්ගේ රටේ සුරක්ෂිතතාවය වෙනුවෙන් තමන්ගේ රටේ සංස්කෘතිය, නිදහස, නේද, සමාජ ආචාර ධර්ම කියන දේවල් ගැන අවධානය යොමු කළා. ඒ වගේ තීන්දුව తీරන ගන්නවා.
0: ඔව්.
3: එතකොට ඒවට විරුද්ධව සමහර විට මානව හිමිකම් නේ.
0: සංවිධාන තියෙනවනේ.
3: ඔව්, ඒවට විරුද්ධව සමහර විට නැගී සිටින්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්. මේ රුසියානු නායකයා කිව්වේ මේක පවුල් සංස්ථාව කියන එකේ වටිනාකම පරිස්සම් කිරීම උදෙසා ඒගොල්ලෝ ගත්ත තීරණයක් කියලා. මේ හොඳද නරකද කියලා කමෙන්ට් එකක් දෙන්න යන්නේ නැහැ කවුරුත්. නමුත් ඒක තමයි
0: බලන් ඉමුක මොකද වෙන්නේ කියලා නේ ඉස්සරහට.
3: ඔව්, දැන් සමහර විට ඒගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටන සංවිධාන මේවට විරුද්ධව නැගී සිටින්න පුළුවන්, සමහර විට යම්කිසි ඉල්ලීම් කරන්න පුළුවන්. ඊට පස්සේ රුසියානු නායකයා තීරණය කරයි
0: මොකද කරන්න ඕන කියලා. අපි බලන් ඉමු.
3: ඔක්කොම ගත්තාම ඉතින් මිනිස්සු ජීවත් වීමේ අයිතිය, තමන්ට කැමති විදිහට ජීවත් වීමේ අයිතිය කියන කාරණාවේදී සමහර විට මේක නේද
0: වෙනස් වෙන්න පුළුවන්.
3: ඔව්. 9:45

0: නවය විනාඩි 52යි අපි යනවා යමු.
1: රයිට් අපි එහෙමනම් අද දවසේ අපි වැඩ කටයුතු අවසන් කරනවා. අද මැයි 7 වෙනිදා. ඔව්. වෙසක් උත්සවයට අපි ලෑස්ති වෙනවා. මවුරුන්ගේ යන්නේ අනිද්දා.
0: ඉරිදානේ 10 වෙනිදා.
1: එතකොට තව අපි යුද්ධ ජයග්‍රහණය මේ 18 වෙනිදා. මේ මාසේ සමරුම් ගොඩක් තියෙනවා.
0: අහහ අපි මේ පළවෙනිද සමරලානේ ආවේ.
1: ඔව්. පොයේ දවස. ඊට පස්සේ අදි වෙසක් පොයේ දවස. ඒ වගේම කම්කරු දිනේ. ඔව්. මේ සියල්ල එක්ක අපි ඉදිරියට යන්නේ වෙසක් කූඩුවක් එහෙම හදන්න ගෙදර.
0: ඔව්. හදන්න.
1: ඒක දැන් ඉඳන්ම පොඩ පොඩ හදලා තියාගත්තම කොලයක් කලවගලා.
0: ඔව්.
1: මොකද කඩෙන් කූඩුවක් ගේනවට වැඩිය
0: ලොකු වටිනාකමක්. ඔව් කට්ටියත් එක්ක එකතු වෙලා නේද? අලවන එක වෙනම එකක්. හරි අපි යන්න කලින් කසාගල් සමූහ ව්‍යාපාරය ගැන කියලා යන්න. සරසර අනාගතයත් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් එක්ක දේශීය සහ විදේශීය ලාංකික ඔබට උන් ආරාධනා කරනවා. ආයෝජන අවස්ථා සඳහා කසාගල් සමූහ ව්‍යාපාරයම තෝරගන්න කියලා.
1: ඒ වගේම පැල්ලත්ත නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටිය, අරංගල හන්දිය මාළඹේ, පැලවත හන්දිය බත්තරමුල්ල, ඒ වගේම මහනරාදපුර මරදන් කඩවල මේ කියන තැන් වලින් හිතේ හැටියට පැල්ලත්ත නිෂ්පාදන ගන්න. ගියේ නේද? සුබ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: ඇයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයි රටි සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මේට රැඳී සිටමින් මූල්‍ය වංචා සිදු කළ 6 දිනක අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක් තිබෙන බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් අවුරුදු 25 44 වයසක පසුවන තායිවාන සහ චීන ජාතිකයන් පිරිසක්. ගන්දර පොලිස් අසමේ තලල්ලේ ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකින් එම පිරිස අත්අඩංගුවටගෙන තිබෙනවා. මූල්‍ය වංචා සිදු කිරීම සංචාරක වීසා මගින් ව්‍යාපාර සිදු කිරීම තුර චෝදනා ඔවුන්ට එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඉරානය දජය සහිත ඉන්ද්‍ර නෞකාවකට අමෙරිකා ආරක්ෂකංශ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අමෙරිකාව පනවා ඇති අභිහෙර කිරීම වලට පටහැනිව ඉරාන වරායකට යාත්‍රා කිරීමට නෞකාව උත්සාහ දරා තිබෙනවා. ඔවුන්ට අනතුරු ඇඟවීමකින් පසු උපදෙස් පිළි නොපැදීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඒ අක්‍රිය කළ බවයි අමෙරිකා ආරක්ෂකංශ පවසන්නේ. ඉරානයේ වරාය අභිහෙර කිරීම අඛණ්ඩව සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS

0: Live. Beat it the mix better. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න

ගුඩ් මෝනිං, කොහොමද කට්ටියට? උදේ 10:07 වෙලාව අලකඩ හාඩ් බීට් එක එකතුල ඉන්න වෙලාව තමයි මතක් කරේ. අයිබෝන් සුබෝදාසන කෙරින් සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අලකඩ හාඩ් බීට් වලට මේ විදිහට. ඉතින් අදත් පුළුවන් දවල් එක වෙනකන් ලස්සනම ලස්සන සින්දුරික කොට එක දිගටම අහන්න. අදත් ලස්සනම ප්ලේලිස්ට් එකක් අපි ලෑස්ති කරගෙන තියෙනවා. මේ පැත්තට එන්න පුළුවන් 07:03.93.5 අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න. මේ පැත්තට මම ඉන්නවදවල් එක වෙනකන් ඔයත් එක්ක ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන අවිල්ලා. ඉතින් දැන් අද මැයි මාසේ 7 වෙනිදා නේද? දැන් ඔන්න මැයි මාසෙත් දැන් ටික ටික දවස් ටික ගෙවිගෙන ගෙවිගෙන යනවා. දැන් ඉස්සරහට එන්නේ ඔන්න වෙසක් කාලය. දැන් අපේ බෞද්ධයන්ට අනිවාර්යයෙන්ම වැදගත්ම පෝයක් තමයි වෙසක් පෝය කියලා කියන්නේ. ඉතින් වෙසක් වෙනුවෙන් නැත්නම් දැන් ඉඳලම රට පුරා විවිධ උත්සව පවත්වන්න සංවිධානය කළ තිබෙන ආගමික උත්සවය. ඒ වගේම තමයි දන්සල්. අපිට වැදගත්ම දේනේ දන්සල්. එහෙම ඔන්න දැන් ටික ටික ලියාපදිංචි වෙන පටන් අරගෙන තියෙන්නේ. මම දැක්ක මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සඳහන් කළ තිබුණ දන්සල් එහෙම ලියාපදිංචි කරන්න කටයුතු ආරම්භ කළ තියෙන්නේ. එහෙම ලියාපදිංචි නොවන දන්සල් කැන්සල් කරන්න, එහෙම නැත්නම් අවලංගු කරන්නටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා කියලා ඔන්න අපිට ප්‍රවෘත්ති වලින් එහෙම වාර්තා වෙලා තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි කියන්නේ ඔයා දන්සලක් එහෙම දෙන්න තියෙනවා නම්, දන්සලක් එහෙම දෙන්න ලෑස්ති කරලා තියෙනවා නම් දැන්ම ලියාපදිංචි වෙන්න. නිකන් බොරුවට ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ නේද? අපි ආසාවෙන් කරන දේ නීත්‍යානුකූලවම කරනනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? හරි, ඉතින් එහෙනම් අපි ලකන හાર્ට් බීට් අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. වාඩි පුළුවන් මේ පැත්තට එන්න. 07:03.93.5 අපේ නම්බර් එක. වාඩිදින් අමුතුවෙන් මතක් කරන දෙයක් නැහැ නේද? හරි, එහෙනම් අපි හાર્ට් බීට් මේ විදිහට ආරම්භ කරමු. අද මම තෝරගත්තා ලස්සනම ලස්සන සින්දුවක් හાર્ට් බීට් ආරම්භ කරන පළවෙනි සින්දුව විදිහට ආරාධනා කරනවා. FM 93.5 ටිකටම ලක්ෂණත් එක්ක එකතු වෙන්න අපි යමු එහෙනම් සින්දුවට. මම තෝරගත්තේ අද දවසේදී අමල් පෙරේරා ගායනා කරන තවත් ලස්සනම සින්දුවක්. අපි එහෙනම් හાર્ට් බීට් අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා, ආරාධනා කරනවා. ඔය විදිහටම අපිත් එක්ක FM 93.5 FM 93.7 ලක්ෂණත් එක්ක එකතු වෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනගේ නැති වසවිස නැති වැල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි වැල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: උද 10 විනාඩි 15යි ලක්කන හાર્ට් බීට් එක තාමත් පළවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ පැත්තට එන්න පුළුවන් 07.3.93.5.93.7 අපේ WhatsApp number එක. ආවෙනින් විවෘත කරලා තියෙන ඉක්මනට message එකක් දාන්න කියලා මතක් කරනවා. අපි යනවා තවත් ලස්සන සින්දුවකට. රත්නායක මහත්මයා ගායනා කරන තවත් ලස්සන සින්දුවක්. අපි අද දවසේ දිහාට් බීට් වලට තෝරගත්තා. සින්දුව අහලා අපි ආපහු මේ පැත්තට එමු.

0: taşıma paha. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN.
2: Lakan harbita hangin vela madakaran ang udeh dahay binadi bisitunay.
3: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබාන්ස් අඟලහතලේ ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න මාස 20 ටිකරි ගෙවන්න ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න
5: හැන්දෑව ඇහෙන කන් ගොඩ වෙන ශබ්ද
6: යන්නට ගන්න මොනවද අලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
7: හරි බබා ඔබ හරි වරුන් ගමන් එන්නවා ඔය ඔෆිස් එක ළඟට දෙන්න ඉන්නවා
6: හරි හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ බා ලිස්ට් එක දාන්න මම එනකොට අරන්
8: මේ වෙලාව නම් පානේ
0: FM 93.5 FM 93.7
9: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලක්නද ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

හැමෝගෙම හිත්වල කෙනෙක් ජීවත් වෙනවා. එයාව තමයි අපි අඩුවැඩි වශයෙන් හොයන්නේ. ඉතින් අර අපිට කාලයක් බලන් ඉන්න බෑනේ. එතකොට හම්බ වෙන කෙනා 100 ගාණක් ගැලපෙන කෙනා සෑහීමකට පත් වෙන්න පුළුවන් කෙනෙක් හම්බුනම අපි එයාට කැමති වෙනවා, විවාහ ප්‍රාප්ත වෙනවා. දැන් ගැටලුව එන්නේ හැමදාම අර ගැලපුණු කෙනා පස්සේ මුණ ගැහුණාම. එතකොට ආපහු හැරෙන්න බෑ. ඒකයි සස්යෙන් දෙන පිවිතුරු සිතක්.

0: උදේ 10 විනාඩි 27 වෙලාව ලැකඬ හાર્ට් බීට් වල පළවෙනි පෑය මේ විදිහට අපි ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ දවස්වල ඔයාලට ඇහිලා ඇති සාමාන්‍යයෙන් ඔයා දන්නවද අපේ ලෝකේ ගත්තට පස්සේ පෑය 24ම ක්‍රියාත්මක වන නාලිකාව මොකක්ද කියලා? පැවසියතරම් විකාශය වන පුවත් නාලිකාව තමයි CNN කියලා කියන්නේ. CNN පුවත් සේවය සම්බන්ධයෙන් තමයි අපි ඊළඟට කතා කරන්න ඉන්නේ. රූපවාහිනි පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාවන CNN ආයතනය පිහිටපු ප්‍රකට මාධ්‍ය ව්‍යවසායකයෙකු සහ සමාජ සේවකයෙකු වන ටෙඩ් ටර්නර් එතුමන් අභව ප්‍රාප්ත වෙලා තිබෙනවා. මේ යන විට ඔහුගේ වයස වුරුදු 87යි. ඔහායි ප්‍රාන්තයේ උපත ලබන ඔහු පසුව ඇට්ලන්ටා නගරයේ කේන්ද්‍ර කරගෙන මින්න ව්‍යාපාර දියත් කිරීමට ටර්නට හැකියාව ලැබෙනවා. සිය ප්‍රකාශනශීලී භාවය The Mouth of the South යන අන්වර්ධ නාමයෙන් තමයි ඔහු හඳුන්වලා තියෙන්නේ. 1980 ජූනි 1 වෙනිදා ඔහු විසින් CNN නාලිකාව ආරම්භ කරන විට බොහෝ දින අය අසාර්ථක වෙයි කියලා අනාවැකි පල කර දුන්නු. කොහොම නමුත් 1991 ගල්ෆ් යුද්ධයේ සජීවීව විකාශය කිරීමත් සමග ලොව පුරා පුවත් කලාවේ නොමැකෙන සලකුණක් ලැබීමට ඔන්න ඔහුට හැකියාව ලැබෙනවා. CNN නාලිකාවට අමතරව TNT, TCM සහ Cartoon Network වැනි ලොව ජනප්‍රිය නාලිකා රැසක් ඔහු ආරම්භ කිරීමට කටයුතු කරනවා. ටෙඩ් ටර්නර් යනු හුදෙක් ව්‍යාපාරිකයෙක් විතරක් නෙමෙයි, ඔහු එක්සත් ජාතීන්ගේ පදනම් පිහිටවමින් එම සංවිධානයට ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කරපු පුද්ගලයෙක්. එවැගේම තමයි වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ඇමරිකානු බයිසන් ගවයා නැවත බෝ කිරීම සඳහා ඔහු සුවිශාලී මෙහෙවරක් කරපු අතර ළමයින් පරිසරයට හැලැදි කිරීමට කැප්ටන් ප්ලැනට් වැනි කාටුන් මාලාවන්ද නිර්මාණය කිරීමට ඔහුට හැකියාව ලැබුණා. ටර්නර්ගේ පෞද්ගලික ජීවිතයේ ජයග්‍රහණ මෙන්ම ඛේදවාචක වලින් පිරුණු ජීවිතයක් තමයි ඔහු ගත කරේ. වයස අවුරුදු 24 දී ඔහුගේ පියා අභව ප්‍රාප්ත වෙනවා. පස්සේ පවුල ව්‍යාපාරයේ බාරගන්න ඔහු ලොව බලවත්ම මාධ්‍යක දැවැන්තයෙකු බවට පත් වෙනවා. ඉතින් මේ වගේ පුද්ගලයෙක් තමයි පසුගියදා ජීවිතක්ෂයට පත් වුණේ. ඔහු වයස අවුරුදු 87ක් ආයුවලඳන තමයි ජීවිතෙන් සමුගත්තේ. බලන්න මේ පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තත් බොහෝ දෙනා බලාගෙන ඉන්නේ මේ පුංචි ව්‍යාපාරය දියුණු කරන්න හැකියාවක් ලැබෙයිද එහෙම නැත්නම් දියුණු ගොඩක් වෙලාවට අපිට එන්නේ මේ ව්‍යාපාරය හරියන්නේ නැහැ. ඕක කරලා තේරුමක් නැහැ. ඔන්න වගේ දේවල්නේ. නමුත් බලන්න ලෝකයේම ජයග්‍රහණ පුංචියට පටන් ගත්ත දේ මුළු ලෝකයක්ම අන්තිමට බලන වැඩක් බවට පත් කරගත්තා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයා පුංචියට පටන් ගන්න දේ කවදාවත් අත්හරින්න එපා. ඔයාලට පුළුවන් දවසක ලෝකෙම හොල්ලන බුලට් එකක් වෙන්නනේ. අන්න එහෙම බුලට් තමයි දැන් කාලෙට ඕන වෙලා තියෙන්නේ. එහෙමයි තමයි ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිත ගොඩනගා ගන්න පුංචියටම පටන් ගන්න ව්‍යාපාරිකයෝ අද ලෝකේ බලවතුන් බවට පත් වෙලා තියෙනවා. එවගේ පුද්ගලෙක් තමයි ටෙඩ් ටර්නර් කියලා කියන්නේ CNN නිර්මාතෘවරයා. ඉතින් අපිටත් පුළුවන් කවදක හරි දවසක අපේ ජීවිතත් ඒ විදිහට හදාගන්න. හරි, ලකන හાર્ට් බීට් වල පළවෙනි පෑය මේ විදිහට ගෙවිගෙන යනවා. මම ඊළඟට තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ගොඩක් අය ඉල්ලපු සින්දුවක් මේකත්. අපි සින්දුවට යන්න තෝරන හෙටක මතක් කරන්න ඕන. ඉක්මනට මේ පැත්තට එන්න. 07.03.93.5.97 අපේ WhatsApp නම්බර් එක. මැසේජ් එක දාන මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. දවල්ක වෙනකම් වෙලාව තියෙනවා. ලස්සන ප්ලේලිස්ට් එකක් හදත් අරගෙන අවිලා තියෙන්නේ. අපි එන යමු සින්දුවට. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන උදේ 10:31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ගුඩ් මෝර්නින්, උදේ 10 විනාඩි 46
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ඇහිනා කියන්නේ පුතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොම මේ බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: ගුවන්නම් මේක හදලා බලන්නකෝ.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රි 7ට හිමාලික
1: ජෝතිදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0767 325 25 අමතන්න
3: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0700 3 93.5 93.7 සමාජ කමිෂනය.

උදදහය විනාඩි 48 වෙලා බලකඩ හાર્ට් බීට් වල පළවෙනි පෑය මේ විදිහට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි අන්න හැදුවා WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු අපේ දිලිනි. මාතල ඉඳලා. Hello good morning කලබල පැංචෝ. කොහොමද ගිහන් අයියේ? ඊයේ හරිම පාළුයි. මට වාගේ වොයිස් එක නැතුව. ඊයේ පොඩ්ඩක් ඉතින් පොඩි නිවාඩුවක් දැම්මා. හැබැයි ඉතින් පාළුවක් වෙන්න විදියක් නැහැ ඔයාට. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකකුත් අරගෙන අපේ චාරු ආවණියේ. හරි දිලිනි ඔන්නාව ආදරෙන් එකතු කරගන්නවා අපි මේ වෙලාවේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලටත් කියන්න තියෙන එකම තමයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට මේ විදිහට සුබදස්සනක අපේ තෙප්පා වෙන්න තෙප්පනා වෙන්න අයනා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මගේ දුවල දෙන්න ඉන්නවා කවීෂා සහ ධනුෂිකා සමග ඔයාවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා අනිවාර්යෙන්ම දෙන්නම් ගුඩ් මෝර්නින් ගිහන් මල්ලි අහගෙන ඉන්නේ අපි තර්ඩ් බීට් මගේ ෆැමිලි එකේ හැමෝමයි එවලාවලා කඳහන හැමෝමයි ආවයි ආදරෙන් එකතු කරගෙන නිරෝෂගේ සෝන් එකක් ඕනි කියලා මැසේජ් එකක් දාලා තිනවා මලමු ප්‍රියංක අපේ ට්‍රයි එකක් දෙන්න අපේ නුවරින් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තින්නේ ගුඩ් මෝර්නින් අපිත් ඔයාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් ඕනි ඩ්‍රින්ක් පහේකණු අපේ පුංචි බණ්ඩා සහ පවුලේ සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න ගින්ගත් තේන පෝස්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම සහ චේතනි මිස් සමරසිංහ ස්ටෝස් අධිපති සමීරයිය වතාදරුන් එකතු කරගන්න සංගීතා නුවන් අයියා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ මංජුල හේමන්ත ගින්ගත් තේන ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ මංජුල නවතාදරුන් එකතු කරගන්නවා කැන්ඩිවලින් අපිත් සද්දටම ලක්කඳ හાર્ඩ්වීට අහගෙන ඉන්නේ කොනකල ගලනේ කොනකල ගල කොන්කල ගලද කොනකල ගලද කොන්කලගල වැඩපලේ සෙට් එක මහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ සුබ දවසක් වේවා ඔයාලට සරච්චන්ද්‍ර ඩයස් කල්කඩේ රයිගම ඉඳලා අපි වහගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයා එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඳ හાર્ට් බීට් වලට ලකඳ හાર્ට් බීට් අදත් සතුටින් අහනවා සින්දුකර අපිවත් එකතු කරගන්න කොට්ටාව ඉඳලා අපි වහගෙන ඉන්න අපේ ආදරණීය ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ ලොකු බොස් ඉන්නවා උපුල් පොඩි බොස් ඉන්නවා වරුණ ලක්ෂ්මී මිස් ඒ වගේම මදුසංක ජගත් ගිහාන් පුතාද උපන්දිනය සමරන අපේ මුණුබුරා ජනිත් එයාගේ අම්මා හර්ෂණී ආච්චි කුසුමලතා නැන්දා ගංගා එතකම සමනලි ගලවිල නේද ගලවිල වත්තේ අශෝක එකේ සෙට් එක ආදරණ එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා ඉතින් ඔන්න ඔයාගේ මුණුබුරාට ජයමාම අපේ නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලකන හાર્ට් බීට් අපි හැමෝම ගුඩ් මෝර්නින් යටියන්තොට ඉඳලා හොරොන්දල යටියන්තොට අපිත් ලක්ෂාන් අජිත් ලක්ෂාන් වී යුතුයි අජිත් ලක්ෂාන් එතකම රුක්ෂාන් පුබුදු කුමාර මලි ජයම්පති සෙල්වම් කට්ටියම එකතු කරගෙන අපිටත් හුන් සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා ගුඩ් මෝර්නින් කොහොමද ඔයාලට මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කොටිකාවත්ින් අපේ චන්දිමා බේගුණවර්ධන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ දෙවුනි තිබිරි පුන්සඳි යුවෙන්දි යමුනා පුංචි වජිර පුංචි අනෝමා පුංචි දිලීපා අම්මා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කොහේ හිටියත් ලකඳ හાર્ට් බීට් අහනවමයි කියලා මැසේජ් එක දාලා දෙනවා ගොඩක් ස්තුතියි ආදරෙන් එකතු කරගන්නවා ලකඳ හાર્ට් බීට් වලට මහරගම පැත්තට යන්න හිතුව අපේ විමලසේන හැමදාම වගේ අපිත් එක්ක ඉන්න ආදරණීය මිත්‍රයා විමලසේන නවත ආදරෙන් එකතු කරගන්නවා කලමනාකර ඩිලංක නදීෂාන් රසික චනිතු පසිදු චමුත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී සුභහ දිනෝෂා කමනී චන්ද්‍ර නිරේෂා නයනි කට්ටිය ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ සුබම සුබ උදෑසනක් වේවා අපි තහනවා හાર્ට් බීට් අද අපිටත් ලස්සන සින්දුවක් ඕනි ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් නම් වැඩිය හොඳයි කියලා මැසේජ් එක දාලා තියෙනවා අපි අනුරගම අනුලවති එකතු කරගන්නවා ආදරණීය මහත්තයා සිරිල් පුතා එතකම ප්‍රදීප් එකතු කරගන්න කියලා දුව හේතකම අනුෂිකා හර්ෂද පුතා පේශල දුව අමෙලියා සමරසේකරවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ නාවල පිටියේ ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා අපේ හර්ෂ නේද මැසේජ් එක දාලා තියෙනවා සුසන්ත එකේ වැඩ කරන ගමන් අපි හැමෝටම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා නාරම්මල ඉඳලා අපි වහගෙන ඉන්නවා අපේ ධම්මික සරත් කොහොමද සනීපෙන් ඉන්නව නේද ධම්මික
ආදරණ එකතු කරගන්නවා සුනිල් අයියා. හෙටකම ආයතනයේ සියලු දෙනාම වගේ මේ වෙලාවේ ලඛන අහන හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් හාඩ් බීට් වලට. අපිවත් ආදරණ එකතු කරගන්න අපේ මනෝජ් සහ අනුර ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මනා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලඛන හාඩ් බීට් වලට. එතකම අපේ නෝමල් මැසේජ් කරපු ආලෝක ඉපදෙනකුත් ඉන්නවා. සේරුවාවිල KDA සමර්සිංහ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අයිබෝ වේවා ලඛඬ මටත් ලස්සන සින්දුවක් දෙන්න. අපේ මලිතී මත්තේ ගොඩ ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තින්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තින්නේ. අපි අලව්වේ උපාලි සින්දුහන් එකතු කරගන්නවා වැඩ කරන තර අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර සමිත සඳමාලි නලින් සුජානි වසන්ති අතුරු ලඛඬහන සියලු දෙනාම ආදරණ එකතු කරගන්නවා. සුබදාසනක් වේවා අයියා. අදමගේ බව්ව පැටියට අවුරුද්දක් වෙනවා. එයා වෙනුවෙන් අද දානයක් දෙනවා. අපේ නුවර සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බව්ව පැටියට සුබ උපන්දිනයක් වේවා එහෙනම්. හරි ඔයවත් ආදරෙන් එකතු කරගන්නවා සංජීව. අපි මේ වෙලාවේ සම්මා සම්බුදු සරණයි සෙනහස පිරුණු කටහඬ ගිහන්න. කිසිම කෙනෙකු ගැස්වහක් කටවහක් වදින්න එපා කියලා මැසේජ් එක දාලා තියෙන අපේ එරත්නේ රත්නපුර එරත්නේ තමරා කුමාරි ආදරේ හැමදාමත් කියලා මැසේජ් එක දාලා තියෙන ගොඩක් ස්තුතියි. සුබ දවසක් සින්දුකර මාවත එකතු කරගන්න කෑගල්ලේ මීදෙනිය ගමේ අපේ උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙහන් මල්ලි අපිවත් සින්දුකර එකතු කරගන්න. ඔයාට SMS එකක් ආවනේ පළවෙනි පාර. අපි ඔයාට SMS එකක් එවන පළවෙනි පාර. එහෙමද? අපේ ආදරණීය මිත්‍රයෙක් එහෙනම් ඔන්න පිළිගන්නවා ලකන හાર્ට් බීට් වලට. අද දවසේදී මේ විදිහට අංගොඩ හිඹුටානේ හිඹුටාන පටුමගේ කට්ටිය මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. අපේ පුෂ්පය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොස් නිමල් සුබසිංහවත ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. ගොඩක් ස්තුතියි ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට මේ විදිහට. හරි එහෙනම් අපි ලකන හાર્ට් බීට් වල ඊළඟට තෝරගත්තේ හින්දි සින්දුවක්. අපි මේ හින්දි සින්දුවෙන් යනවා ලකන හાર્ට් බීට් වල දෙවෙනි පැයට. පළවෙනි පැයේ මේ විදිහට අපිට නිමා කරන්න වෙලාව ඇවිල්ලා තියෙන උදේ 10යි විනාඩි 55යි. ඊළඟ පැයට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා කරගෙන මේ යන්න. අල්වාද නිෂ්පාදන පිළිබඳව. ඔයා දන්නවා සාමාන්‍යයෙන් අපි වසවිස කන්න කැමති නැති ජාතියක්. අපි අපේ රටේ දේවල් ගොඩක් වෙලාවට අගය කරන ජාතියක්. ඉතින් අපේ රටේ නිෂ්පාදනයක් අපි අරගත්තම මොකද වෙන්නේ නේද? වසවිස නැති නැවුණක නැති අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත අපේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. දැන් පැල්වත්ත කිරිපිටියකත් ගත්තත් මේද රහිත සහ මේද සහිත කියන කාණ්ඩ දෙක යටතේ වට මිලදී ගන්න පුළුවන් ඕනෑම පැල්වත්ත ශාකාවකට. එහෙම නැත්නම් සුපිරි වෙළඳ සැලකට ගියොත් එහෙම මම මතක් කරන්නම් අවුට්ලට් එක ඉක්මනටම. ස්ටෑන්ඩ් තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාකාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාකාව, ඒ වගේම තමයි බත්රමුල්ල පැල්වත්ත ශාකාව, අනුරාධපුර මර්දන් කඩවල කියන ශාකාවලට ගිහිල්වාට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට ගිහිල්ලා මිලදී ගන්න පැල්වත්ත නාමය තියෙනවද කියලා හරියට බලලා මිලදී ගන්න කියලා වාට මේ වෙලාවේ මතක් කරනවා. හරි අපි හිනම් මේ හින්දි සින්දුවත් එක්කම යනවල කඩ හાર્ට් බීට් වල පළවෙනි පැය ඉවර කරලා දෙවෙනි පැයට අපහව අපි හම්බ වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එදින ඔය හිටිය විදිහටම ඔය ආදරෙත් එක්කම දෙකම FM 93.5 FM 93.7 අපිත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්න. උදේ 10යි විනාඩි 56යි.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි අටේ NLB තනරිතහන එළතරයි රටි සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ශ්‍රී ලංකාව ආශ්‍රිතව 15 වයිගොලේ කැලිඹිලි සභාවේ හේතුවෙන් දෙවිනේ දැන්ට පවතින බැස් තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගම්ව මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පේපර ගන්න ලෙසයි දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. න්‍යෂ්ටික අපි ව්‍යාප්තිය වැළැක්වීමේ කිසිදු ගිවිසුමකට බැඳී නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇමරිකාව තුරු රටවල් කිහිපයක් විවේචනය සිදු කර තිබෙනවා. ඊට පිළිතුරු ලබා දෙමින් ජගත් සංවිධාන උතුරු කොරියා නියෝජිතවරයා එම අදහස් පළ කළා. උතුරු කොරියාව න්‍යෂ්ටික යුද ශේෂ සහිත රටක් බවටයි විශ්වාස කෙරෙන්නේ. න්‍යෂ්ටික ආයුධ භාවිතය සඳහා අවශ්‍ය මූලධර්ම විරිමිත භාවින්නතුව ඉදිරිපත් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. ලක්න ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්න ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් ආරීජී හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: එන්නේ මාරාන්තිකයි.
6: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුල දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

11 විනාඩි 5යි වෙලාව. ලැකඩ හાર્ට් බීට් එහෙනම් දෙවෙනි පැය. අපි මේ විදිහට පටන් ගමු. වාඩ මේ පැත්තට එන්න පුළුවන් වැඩි වැඩියෙන් SMS කරන්න 0703939537 අපේ WhatsApp number එක. අපහම මතක් කරන්න 0703939537 ඉක්මනට මැසේජ් එක දාන්න මේ පැත්තට. යාළු ගොඩක් ඉන්නව තවද මැසේජ් කරපො. යාළුව තාදරණ එකතු කරගන්න ඕන. අපි එහෙනම් මේ සිද්දුව අහලා හાર્ට් බීට් පැත්තට අපහු එමු. එතකන් ඔහු මින් FM 93.5 FM 93.5 මේ වගේ ලස්සන සින්දු ගොඩක් වාට දවල් එක වෙනකන් අදහන්.

0: taşıma pahalı. Anıl Tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
2: ఎక్కడ హాయ్ వినాడు దహాయ్ బిలాబా అలాకండి హార్ట్ బీట్ అవునవి దేవుని పేమ విధిహిడు ఆరంభకల నన్నపి పేయ ప్రవృత్తి వల్ల గేట్ బస్ అహన్న లెగునా సలహాడు తీన వెసికాలే ఏమంట వెస వెడి వేణువ కీలనే ఇద తిన్ దన్మ ఇందులా అపి వెస్సడ లాస్ట్ విన్నోన్ అపి దన్నమని సామాన్యంగా వెస్స ఎక్క అపిట నొయకుత కరదర కంకడలు యావృద్ధనం ఏమటమ సిద్ధవునానే ඉතින් මේ අවුරුද්දනම් මෙහෙම වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි වැස්ස අපිට මේ වෙලාවේ නම් අත්‍යවශ්‍යයි. ඒකට හේතුව ඒ පහුගිය කාලේ පැවිල්ලත් එක්ක සමහර ප්‍රදේශවලට බොන්න පව වතුර තිබුණ නැහැ. ඉතින් මේ වැස්සත් එක්ක ඒ පැත්තයට නම් ගොඩක් සතුටු හිතන ප්‍රවෘත්තියක් තමයි මේ විදිහට අපි ඇහුවේ. හැබැයි ඕකේ තියෙන තවත් පැත්තක් තමයි මේ වැස්සත් එක්ක ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. දැන් වාගේ ගෙදර ඒ අවට ඩෙංගු මදුරු බෝවෙන තැන් ඩෙංගු මදුරු නෙමෙයි විශේෂයෙන්ම මදුරු කීටයන් බෝවෙන ස්ථාන තියෙනවා. නිකබඩ පොඩ්ඩක් ඇවිදලා බලන්නකෝ. කම්මැලිකමඩ ගෙදරට වෙලා ඉන්නතු හරිද? ගිහලා බලන්න ඔය සාමාන්‍යයෙන් වතුර එකතු වෙන තැන් තියෙනවා. ඔය විශේෂයෙන්ම තැඹිලි කොඹ වගේ දේවල් අපි ඔය තැඹිලි හැම් බීලා කොඹ හැම් පිටින්ම විසි කරලා දානවා නම් පොඩ්ඩක් බලන්න ඒ පිළිබඳව අවධානය යොමු කරලා වතුර පිරලා මදුරු කීටයන් බෝවෙන්න පුළුවන්. ඒකෙන්ද ඔය තැඹිලි කොඹ හැම ගන්නව නම් පොඩි පොඩි කෑලි වලට කපලා කපලා විසි කරලා දාන්න. වතුර එකතු වෙන්නේ නැති විදිහට. ඒ වගේම ওই පරණ ටයර් එහෙම තියෙනව නම් අපි දන්නව දැන් ওই ගොඩක් ගම් වල එහෙම ලස්සනට මල් එහෙම හිටවලා තියෙන්නේ ওই ටයර් වලට පස් පුරවල. ওই ටයර් එහෙම තියෙනව නම් අන්න ඒ වගේ දෙයකට යොදා ගන්න. මොකද ගිනි තියලා විනාශ කරන්න යන්නත් එපා. ප්ලාස්ටික් පොලිතින් වැනි දේවල් දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තිනව නගර සභාවලින් නේ ප්‍රාදේශීය සභාවලින් නේ පණිවිඩය අවල තියෙනවා. ඒවා ගිනි තියන්න එපා. ඒවා එකතු කරලා දෙන්න. යාලේ කුණු ප්‍රතිශක්‍රීකරණය කරන වැඩසටහනට ඒක හොඳයි කියලා ඒගොල්ලෝ අරගෙන යනවා කියලා. ඒකින්ද ඒවා විනාශ කරන්න යන්න එපා. මොකද ඒකින් අපේ පරිසරයටම තමයි බලපෑම ඇති වෙන්නේ. ඒකින්ද ආය පිළිබඳව අවධානය යොමු කරන්න. පොලිතින් ප්ලාස්ටික් ඒ වගේම තමයි ওই නිතරම වැහිපීලි පිළිබඳව. වැහිපීලි එහෙම සුද්ධ කරලා තියාගන්න. දැන් ආ පහුගේ කාලේ පෑයුමත් එක්ක ගස්වල කොළ එහෙම වැටිලා මේ වැහිපීලි වල වතුර බහින තැන් එහෙම තියෙන ඔක්කොම බ්ලොක් වෙන්න පුළුවන්. එහින්ද ඒකත් පොඩ්ඩක් අවධානය යොමු කරලා සුද්ධ කරලා දාන්න. නැත්තං ඒකත් මදුරුවන් බෝ වෙන තවත් ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ওই නිවස තියෙන ශීතකරණ දැන් වර්තමානයේ නම් ওই තියෙන නවීන ශීතකරණ වල ඒ තත්ත්වය නම් ටිකක් අඩුයි. ඒත් ඔය වතුර හැම එකතු වෙන තැන් තියෙනවා. ඒව පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. නිතරම ඔය ගෙදර තියෙන පාවිච්චි නොකරන වතුර එකතු වෙන තැන් එහෙම තියෙනවනම් ඔය ප්ලාස්ටික් කෝප්ප එහෙම දෙනවනම් අනිත් පැත්තන හරවල තියන්න වතුර එකතු වෙන්නේ නැති විදිහට. නැත්තං අපේ දන්නේම නැතුව අපි ඩෙංගු රෝගියෙක් බවට පත් වෙනවා මේ මදුරු ව්‍යාප්තියත් එක්ක. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මතක් කරන ගමන් ලකන හાર્ට් බීට් අපි දෙවෙනි පෑය මේ විදිහට ආරම්භ කරනවා. මේ තෝරගත්ත ලස්සනම ලස්සන සින්දුවක් හෙක්ටර් ඩයස් කවර් සොන් එකක් විදිහට සිං කරපු සින්දුවක්. අපි යමු වෙනන් සින්දුවට ආරාධනා කරනවා FM 93.5 FM 93.5 දිගටම ලකනත් එක්ක එකතු වෙන්න. මේ පැත්තට එන්න පුළුවන් නම්බර් එක මතක් කරන්න 0703 93.5 93.7. අපේ WhatsApp නම්බර් එක ඉක්මනට මැසේජ් එක දාන්න. යාළුවෝ ගොඩක් ඉන්නව එකතු කරගන්න. මැසින්දෙන් පස්සේ අපි යාළුව අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. මම හිටිය විදිහටම ඔය ආදරය තරගෙන අපිත් එක්ක එක දිගටම එකතු වෙලා ඉන්න. මම ඉන්නව දවල් එක වෙනකන්. මේ වගේ ලස්සනම ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්නම්. 11:00 විනාඩි 13යි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ලකනහාර් මීට හංගන වෙලාව මතක කරනනම් 11 විනාඩි 20යි.
2: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
4: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: කරන්න නෙවෙයි. ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Feeds with Charlie.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකලහයි විනාඩි 23යි වෙලා බා. නැකන හાર્ට් බීට් වල දෙවෙනි පෑයේ මේ විදිහට පටන්ගෙන අපි ඉදිරියට යන්නේ. තනඩ බුලන් මේ පැත්තට එන්න. 0703935937 අපේ WhatsApp නම්බර් එක. දැන් මැසේජ් කරපු යාළුව බලාගෙන ඉති කොහොමගේ මැසේජ් කියලා. කියනවා කියනවා බය නැතුව ඉන්න. ඔය විදිහටම. එතකම අපි ඊළඟට ලස්සන සින්දුව ක්ලාස් එක කරගෙන තියෙනවා නලින්ද රණසිංහ ගායනා කරන. සින්දුවට යන්න කලින් වාට තියෙන පුංචි මතක් කිරීම කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඔය දවල්ට කාලේ වුණාට පස්සේ එහෙම යෝගට් එකක් එහෙම කන්න හිතාගෙන ඉන්න කවුරු හරි ඉන්නව නම් අද ගිහිල්ලා කැන්ටින් එකකින් හරි හඩෙන් හරි පැල්වද්දි යෝගට් එකක් කරන් කාලා බලන්නකෝ. ඒ නැවුම් රසය, ඒ කිරි රසය ඔයාට වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේම රටේ අපේම නිෂ්පාදනයක් කියලා තමයි අපේ පැල්වද්ද නිෂ්පාදන අපි කියන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ ඒ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. වස විස නැති, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වත්ත යෝගට් එක ගත්තට පස්සේ ඒ කිරි රසය, ඒ නැවුම් බව ඔයාට වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකක් තියෙනවා, ඉක්මනට මතක් කරන්න. දැන් හැම සුපිරි වෙළඳසැලකටම ගියත් ඔයාලට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන මේ අවුට්ලට් එකට, මම කියන ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම තමයි බත්තරමුල්ල පැලවත්ත ශාඛාව, අනුරාධපුර කවුරු හරි ඉන්නව නම් මර්දන් කඩවල ශාඛාවට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන අරගෙන බලන්න. පැල්වත්ත කියලා කියන සියට සියක්ම අපේ රටේ දේශීය නිෂ්පාදනය. ඒකෙහිඳ බය නැතුවම පාවිච්චි කරන්න කියලා වාට අපි මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, අපි ලකන හાર્ට් බීට් වල ලස්සන සින්දුවක් ළඟට තෝරගෙන තියෙන්නේ. මේ සින්දුවටත් මට මැසේජ් කරපු, මට කතා කරපු අපේ යාළුව හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. හරි, අපි එහෙනම් සින්දුව අහලා ආපහු සෙට් වෙමු මේ පැත්තට. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 මම ඉන්නව දවල් එක වෙනකන් එක්බන්ට මැසේජ් එක දාන්න. 0703935937 මතක් කරන දෙයක් නැහැ නම්බර් එක නේද? කටපාඩම් ආපහු වුණාට මතක් කරගෙන මෙයන්නම්. හරි, 0703935937 අපේ නම්බර් එක. එක්බන්ට මැසේජ් එක දාන්න. මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. අදවර මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනවද, බර්ත්ඩේ එකක් එහෙම තියෙනවද? තියෙනව නම් එක්බන්ටම කියන්න. අපි බලාගෙන ඉන්නවා මේ පැත්තට වෙලා. ඔයාගේ යාළුවට හරි, එහෙම නැත්නම් ඔයාගේ කවුද, බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ්, කාට හරි කමක් නැහැ. යාව අපි සර්ප්‍රයිස් කරමු මුළු ලංකාවටම ඇහෙන්න. එයාගේ බර්ත්ඩේ එක කියලා කරන්න තියෙන පුංචි දෙයයි. අපිට මැසේජ් එකක් දාන්න. 0703935937 අපේ නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි යනවා සින්දුවට. නම් මේ විදිහට ආරාධනා කරනවා නවල් එක වෙනකන් ඔය ආදරය තරගෙන FM 93.5 FM 93.7 ලකන හાર્ට් බීට් එක එකතු වෙන්න. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම අපි සින්දුවට යන්න. 11:27

0: 11 පහුවලා විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ලකරහාර් බිටහංගින වෙලාව මත කරනන් 11 විනාඩි 37යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හැම්බෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
3: මේක ගන්න.
4: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
5: හරි බබා, ඔබ හැරි වරුණ ගමක් එන්නවා. ඔයා ඔෆිස් එකේ ගිහින් ඉන්නකෝ.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරගෙන.
7: මේ වෙලාව නම් එපා මෙන්න.
2: FM 93.5. FM 93.7.
8: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
9: මල්ලී සොර වැස්ස මං ආවා සරයි.
2: සම අනුග්‍රහය
10: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු බල්ල අදම අමතන්න 0117 679 579.

හැමෝගෙම හිත්තුල කෙනෙක් ජීවත් වෙනවා. එයාව තමයි අපි අඩුවැඩි වශයෙන් හොයන්නේ. ඉතින් අර අපිට කාලයක් බලන් ඉන්න බෑනේ. එතකොට හම්බ වෙන කෙනා 100 ගාණක් ගැලපෙන කෙනා සෑහීමකට පත් වෙන්න පුළුවන් කෙනෙක් හමුනම අපි එයාට කැමති වෙනවා, විවාහ ප්‍රාප්ත වෙනවා. දැන් ගැටලුව එන්නේ හැමදාම අර ගැලපුණු කෙනා පස්සේ මුණ ගැහුනාම. එතකොට ආපහු හැරෙන්න බෑ. ඒකයි සස්යෙන් දෙන පිවිතුරු සිතක්.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වයෙන් සඳහා විමසන්න 0777 273 454

0: 11 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. හා

11යි විනාඩි 41යි වෙලාව. අලකඩ හර්ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. අපි යන්න හැදුවා WhatsApp chat එක පැත්තට. නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා යාතරින් එකතු කරගන්න. අපි වැඩාණිය දෙන්නකො සින්දුවක්. අපේ නාවුල නිලන්ත කුමාරසේරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රශ්මි කෞශල්‍ය, සුචින්තා, උදේෂේ වගේම චූටි පැටි ආකේෂ් ඔමිවුරුත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගිනිගත් හේන ලකන හාර්ට් බීට් නියමයි කියලා මැසේජ් එක දාලා තියෙනවා. දාපු කෙනාගේ නම දාලා නැහැ. කවුරුන තාදරෙන් එකතු කරගන්න අපි ලකන හාර්ට් බීට් වලට මේ විදිහට. WhatsApp chat එක පැත්තට යන්න ඕන. මැසේජස් ගොඩයි. අද හාර්ට් බීට් එක වැඩි වෙලා රස්නේ පැලෙන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න මල්ලි මෙනුවන් ගොඩ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලක්මාල්, නිහාල්, ඒ වගේම මේ වෙලාවේ චමින්ද නේද මට මැසේජ් එක දාලා තියෙන. චමින්දද නිහාල්ද? නිහාල් වෙන්න ඕන. ලක්මාල්, නිහාල්, ඒ වගේම චමින්ද, තරිඳු, ලක්, ලසන්තිකා, ශාමලි, නංගිලා, ශාමලි, නංගිලා කට්ටිය වත් එකතු කරගෙන රවින්දු, ඒ වගේම තරුෂ, ලොකුමල්ලි, කුමාර, පාලිත, රොවෙන්, ෂහන්, තවින්දු, ඔය සෙට් එකම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහර්ගම් පැත්තරයදී අපේ විමලසේන ආයමට මැසේජ් එකක් දාලා තියෙනවා. යාගේ කලමනාකාරය ඉන්ද්‍රජිත්, ඒ වගේම අශාන්ත දෙන්නම එකතු කරගන්න කියලා. යසරත්න කුමාරි, ජනක, දයාබරන්, සම්පත්, සන්ධ්‍යා, ජේපි යසරත්න, උමේෂ්, ශ්‍රීමාලි, ජනකී, සජානි, ගීනාත්, ඒ වගේම කරුණාරන්ද, ගාමිණි, කුමුදු කට්ටියම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අහන හැම වෙලාවකම හිත ටිකක් නැවතිලා ඔයාට ලං වෙනවා. සරලව කියනවා නම් ඔයාගේ වැඩසටහන හරිම ආදරණීයයි. තැන්ක්යූ ඒ කවි වලට. අපේ කවි තමයි ලස්සන කවියක් අපිට කවි කරලා එවල තියෙන්නේ. කුරුණෑගලින්දලා කවි ආව ආදරණ එකතු කරගන්න වලකට හාට් බීට් වලට මේ විදිහට. හයි, ගුඩ් මෝර්නින්. මගේ මමාගෙයි පපාගෙයි අද හැපි බර්ත්ඩේ එක. එහෙමද? හරි, එහෙනම් අපි දෙන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන කියලා ලක්කඩ හාට් බීට් අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එයාලට විශ් කරන මම ඉෂංකා, එවගේම හස්බන් ධනවත්, දුව උමීවත්, පුතා අංචු, ඇන්, එයාගේ පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තින්න අපේ පානදුර ඉඳලා. හයි අයියේ, මා තින්නවා ඔයා වහගෙන. අපේ තරුෂි බස්නායක නේද මේ? තරු ඔන්නාවත් ආදරෙන් එකතු කරගන්නවල කැඩ හාර්ට් බීට් වලට. ලස්සන සින්දුවකට මම තින්නවා යටියන්තොට සීපෝ ජනපදයේ අපේ චතුනි නේත්‍රා, චතුනි අවතාරණ එකතු කරගන්නවා. හෙට මගෙත් හස්බන්ගෙත් උපන්දිනය. දෙන්නගේම උපන්දිනයද හෙට? අපේ පානදුරේ මාලා රංචනී මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන් නිහාල්, එයාට සුභම සුභ උපන්දිනයක්, නිදුක් නිරෝගී වසරක් මින් ඉදිරියටත් සුභ පතනවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ආදරේ සදහටම මගේ දුව ලන්ඩන් ඉන්න නිසංසල, යාගේ මහතයා රිෂාන්, ජපාන් ඉන්න පුතා විමුක්ති, යාගේ වයිෆ් මිනුරි, චූටි පුතා සහේෂ, මදුෂාන් සහ අපේ පවුලේ සියලු දෙනාම අපි සුභ පතනවා. අපි හැමෝම සතුටින් ඉන්නවා. අය දරු ඔක්කොම ළඟ ඉන්නවා නම් තමයි සතුට වැඩි වෙන්නේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. එහෙම තමයි නේද? ලොකු වෙනකොට, වගකීම් වැඩි වෙනකොට යාළත් යාළගේ ලෝකෙ හදාගන්න යනවනේ නේද? හරි, ඉතින් ඔයත් සතුටින් ඉන්න. බතරමුල්ලේ සමන්ත අයියලගේ පවුලේ අයත් හෙට එනවා සතුට සමරන්න. අපි හැමෝම ලකඩහගෙන ඉන්නේ. අපිට සැරයටියෙන් අපි අනන තුරා සින්දුව දෙනවා නම් ගොඩක් සතුටුයි කියලා මැසේජ් එක දාලා තියෙනවා. බලමු අපි ට්‍රයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් මෙහෙට නේද බර්ත්ඩේ එක තියෙන්නේ? අනිවාර්යෙන් හෙට දෙන්නම්. හරිද? එහෙනම් ඔන්න නිහාල්, ඔයාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේරුවල පැත්තට යන්න තමයි හැදුවේ. කාලවිල කන්ද ඉඳලා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මම මැසේජ් එකක් දාලා තියෙනවා. ලකන හාර්ට් බීට් අහනවා කියලා සින්දුවට එකතු කරගන්නවා පුතා මල්හිරු, සඳමිනු, ලහිරු, ඒ සඳමිනි, ලහිරු, මේ වෙලාවේ ලකන අහන හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහනවා, අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. පුරාණේ ඔබට බෙදුවාලේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මම ට්‍රයි එකක් දෙන්නම්. හරිද? ඊළඟ ගීතේ මාත් එකතු වෙනවා හම්බේගමුව සේපාලිකා සහ ලක්කනහන සෙළු දෙනාමත් එකතු කරගෙන අපේ ඊශ්‍රායලෙන් දැන් නිරෝෂමන්. නිරෝෂමන් ඔන්න පරිස්සමෙන් වැඩ කරගන්න ඕන. අපහු පොඩ්ඩක් ඔන්න කලබල ඇති වෙලා තියෙනවා කියලා ආරංචි. පරිස්සමෙන් අපිවත් අහගෙන වැඩ කරන්න. හේතකම අපි යන්න හදන්නේ. අපිටත් ලස්සන සින්දුවක් ඕන. තුෂාර අයියා, හර්ෂණ, කිරියම්මා, යෝගට් නංගි, ප්‍රියංකර කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ප්‍රියංකර නුවර ඉඳලා. මෙන්ඩිස්, ගුඩ් මෝර්නින්, කොහොමද? ආදරණ එකතු කරගන්නවා ලකඩ හාර්ට් බීට් වලට මේ විදිහට. අද ඉතාලි වලින් දැන් අපි වහගෙන ඉන්නවා. ගොඩක් ස්තුතියි. ලස්සන ස්ටිකර් එකක් එවලා තියෙනවා. ආවත ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ.
ජයම්පති ලැව්ල බුලත් කොහොප ටේන්දලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු. එයාගේ සුදුටත් එක්ක සින්දුවක් ඕනේ කියලා. අනිවාර්යෙන්ම ඔන්නාටත් එයාගේ සුදුටයි අසන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අයිබෝ වේවා හයවන උපන්දිනයේ සමරන බොරලස් කමුව ආචාර්ය කමල් හසන් අයකමි මල්කාන්ත දෙපළගේ එකම කොළුවා විමුක්ති අචිර දේවට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනාගතයට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අපේ මඩපාත ලක්ෂ්මන්, තමාරා මොරොන්තුඩුව, ඒ වගේම රොෂාන් ශාමා, බොර්ලස්කමුව දිනිත් හර්ෂ, හේමචන්ද්‍ර සමග අචිරගේ ගෑනු ළමයා ශානි නේද? ශානිගිනුත් ශානිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. එහෙනම් කට්ටිය මාදුරෙන් එකතු කරගන්නවා. අබේපිටිය අබම් පිටියේ රේණුකා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු. පවුලේ සීලු දනමත් එකතු කරගෙන ආදරෙන් ලස්සනම ලස්සන සින්දු කර එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් සින්දු කර එකතු කරගන්න හાર્ට් බීට්. අපි වහගෙන ඉන්නේ රසික නේද? රසික ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. ඩුබායි වලින් අපේ මහේෂ් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු. මහේෂ් ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට මේ විදිහට. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දුවකට. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා තවත් ලස්සනම ලස්සන සින්දුවක්. 0.5 බෑන්ඩ් එක සිං කරපු සොන් එකක් තමයි මං ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් හැමෝම එකතු කරගෙන අපි යමු සින්දුවට මේ විදිහට. ආදරෙන් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දිගටම ලක්කඩත් එක්ක එකතු වෙන්න. 11:47 වෙලාව. ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙලෙන තාම මේ පැත්තට ඉන්න බැරුණා නම් ඉක්මනට මැසේජ් එක දාන 0703935937 අපේ WhatsApp නම්බර් එක ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන ඉක්මනට මැසේජ් එක දාන්න කියලා මතක් කරන ගමන් අපි යනවා සින්දුවට මේ විදිහට.

0: 11 විනාඩි 50 දෙකයි
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහන එළතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

11 විනාඩි 53 වෙලාව. නැකඩ හાર્ට් බීට් වල. ඔන්න එහෙනම් අපි දෙවෙනි පැයටත් සමුදෙන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ළඟ පැයට යන්න කලින් පැල්වත්ත නිෂ්පාදනය ඉන්නවා අපිට මතක් කරන මේ පැයේ. පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම දේශීය ක්‍රියාශ්‍රෝධන නිෂ්පාදනයක්. මනතෝ මෙලදී ගන්න. අපේ පොඩි හිටියන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒකෙහිඳ බය නැතුව අරගෙන පරිභෝජනය කරන්න. එක්මන්ට මතක් කරන්නම් අවුට්ලට් එකත් ස්ටැන්ඩ් දිලකරත්න මාවතන උගේගොඩ ගාලුපාර කොල්ලපිටියේ තියෙන ශාඛාව මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව වතරමුල්ල පැලවත්ත ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තුන අවෙනුවෙන් විවෘතයි. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිර වෙළඳ සලට ඉහිල මිලදී ගන්න පැල්වත්ත නිෂ්පාදන මං කියන බොරුද කියලා එතකොට යාටම තේරෙයි. හරි අපි එහෙනම් ලකඩ හાર્ට්බීට් මේ විදිහට දෙවෙනි පැය ඉවර කරනවා. ආපහු අපි හම්බ වෙන දවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව එතින් රටේ තොටේ වෙන්නේ මොනවද? මේව පිළිබඳව අපි පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනනේ. හරි එහෙනම් අපි ප්‍රවෘත්ති වලින් පස්සේ හම්බ වෙමු. ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. FM 93.5 සැබෑ ශ්‍රී ලංකාවේ හඳ ලකඩ දෙක. එහෙනම් අපි ළඟ පැයේදී මේ විදිහට හම්බ වෙමු.

0: සම අනුග්‍රහය
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පතට ආවෝ
0: සහයෝගීතා අනුග්‍රහය

0: నాసిరస్తల
1: సమతతా తరకరగన్న వియత్నాం జనపతి అది దివేంద పమనే హెట పార్లమెంటోట ఇందన బర జనతా మత పటవన్నే నేతి బావ బలశక్తి అమతి కియై రత్కల ఆదివాసి నాయక సుధా వన్నిలత్తన్ జీవితాక్షర అదన్ ప్రదేశకి పేకట తదవసి అమెరికా యోజన వల్ట ఇరాన్ ప్రతిచార అద లక్కన్ ప్రధాన ప్రవృత్తి సమగిన్ మమ వినురి గిన్నెలియ ప్రవృత్తి సంస్కరణే చందన మార సింహ వియత్నాం జనాధిపతి టోలా మహతా అది దివేంద పెమినీమట నియమితాయ్ ఏ జనాధిపతి అండుకుమార దిశానాయక మహతాగే ఆరాధనేకట అనువ సంచారయ అతరతుర దినటాతర సహగీతావే వర్ధనే కరగనిమిన్ గివ్సుం కేపేకరద ఎలంబీమటాయ్ కటయుతుయోదా తిబెన్నే తొరతురు సహ సన్నివేదన మెన్వ సాంస్కృతిక సహగీతావే పిలిబంద గివ్సుంద ఏ అతర వెనవా విద్యా తాక్షణ క్షేత్రయతులు గివసుం వల్ట ఎలంబీమటాయి నియమితవ తిబెన్నే వియత్నామే వర్తమాన్ లోకే వెదగత్ రడక్ని సెలకెన్నే ఆర్థిక భూగోళీయ దేశపాలన సహా ఉపాయ మార్గ అంశ గండావకిన్ బలవత్వీమ హేతువేన్ ఓన్ ఆసియాన్ కలాపే క్రియాకారీ సహా బలవత్ సామాజికే లొవ విశాలతమ సహల్ అపనన కరువన్నతర వియత్నామే ప్రముఖ భూమికావక్ దర్నవా ఎరట జనాధిపతిరాగే శ్రీలంకా సంచారే మగిన్ బహుపాశ్వీయ ప్రతిలాభ రసక్ హిమివనవా ఓహెట పార్లమెంటరీ పెమినీమడద నియమితాయ్ వియత్నాం జనాధిపతిరయా శ్రీలంకావే సంచారే కరన కాలీట అదాలవ కొలంబాశ్రిత రతవాహన సరస్మక్ క్రియాత్మక బవై పొలీసియ పవసాన్నే కట్నాయక కొలంబ అధివేగి మార్గే ఒరుగుడవత్ హందియ బేస్లైన్ పార బురెల్ల హందే సహా లిబర్టీ వట్రావ మతులు మార్గ ఏ అతరవనవా అదాల కాలసీమావలది వికల్ప మార్గ భావితకన లిసై పోలీసియ జనతావగిన్ ఇల్లి మక్కలే రటట అబాసదాయక ఇంధన మిలదీ గనిమక్ పిలిబంద విపక్షయ చోదనా కలద ఏ పిలిబంద తహవరు కిరీమే కిసిందు సాధకయక్ ఓంట నొమతి బావ బలశక్తి అమాత్య అన్న కరుణాతిలక మహతా పార్లమెంటుదీ ప్రకాశ కళ చోదనా కరణే నాం ఏ పిలిబందవ సనాత కిరీమట సాధక ఇదిరిపత్ కరణ లిసాయి అమాత్యవరయా ప్రకాశ కలే విపక్ష నాయక సజి ప్రేమదాస మహతా హదిసి మిలదీ గనిమ పిలిబంద కరుణు ఇదిరిపత్ కళ
2: පසුගිය මාස 12 තුල ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් කැඳවා ඇති හදිසි මිලදී ගැනීම short term spot tenders හා දිගු කාලීන ගිවිසුම් යටතේ සිදු කරන ලද මිලදී ගැනීම ඒ ගණන වෙන්නෙන් වශයෙන් කොපමණද බොහෝ තැන්වල ආරංචි වුණා රටට අලාභදායී ආකාරයට මේ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදු වුණයි කියලා අපි පැහැදිලි කිරීමක් කරගන්න කැමති ඒ procurement process එක ඒ මිලදී ගැනීමේ ක්‍රියාවලිය
1: అమాత్య ఆచార్య అరుణ కరుణాతిలక మహతా ఈట పిడుతురు లబాదున్నా
3: పహుగే కాలవల్తో సంస్థావే లియాపదించి నో సెపరుం కరువన్ గెన్ తెల్ మిలదీ గనీమ సందహా దున్ను కెబినెట్ అనుమతి అనువ నవ సపేయుం కరుం గెన్ తెల్ మిలదీ గనీమేది ఎమ నవ సపేయుం కరు పెహరహరిమక్ కర్ల తీనో ఏ పెహరహరుపు అయ తమై వెరిగంటన్ యుఏఈ కేన సమాగమ మేక సిద్ధవేలా తీన్నే 2026 ఏప్రిల్ మాసే మే అవస్థావి యాల సిద్ధవేలా తీన్నే ఎక ఇంకంగ వేలా తీన కొందేసి వెనస్ కరమిన్ పెరగేవీం కరనలద కరనలేస సంస్థావేన్ కరపు ఇల్లీమ నము సామాన్యన్ సంస్థావే సంప్రదాయ తమై బిట్ కిరు గ్యారెంటీయక్ సా పర్ఫార్మెన్స్ సెక్యూరిటీ గ్యారెంటీయక్ మత సెపీం కరండ ఓన ఏకిన్ ఆదాల తాక్షనిక వార్తావన్ సమ్మత ఉనెం పసే యనువ తమై గేవీం కరన్నే మే మూలిక కరణు వల్ట ఇకంగ నోవీమ తుల సంస్థావే అప్రసాదే ఆదాల సమాగమ మత మే వెనకొట విద్యుత్ తపాల మగిన్ దను వెరది తొరుతొరు గణనావక్ సమాజే తుల ప్రచారే వెనో టర్మ్ టెండర్ క్యాన్సల్ కరు సెపయం కరువే స్పాట్ టెండర్ సందహ ఇదిరిపత్ కల ఏ హరహా సెపయం కల్ల తీనవా కియన ఎక ఒకతమ నిశ్చిత వశయెన్ సెపయం కరు కౌద కియన ఎక సహ అదాల దినవకాను ప్రకాశ కరనవా నం మటే సంబంధయెన్ పిరుతురు లబా దెన్న పులువా
1: విపక్ష నాయకవరయా యలి ఏ సంబంధయెన్ ప్రశ్న కల
2: టర్మ్ టెండర్ ఎక ఏ కియని యమ్ కిసి దిగు కాలీన టెండర్ యక్ హరహా సెపయుమక్ బార్ అరగెన ఎనముత్ సెపీమ నొకల ఆయతనేకట మే హదిసి మిలదీ గనీమ్ హరహా స్పాట్ టెండర్ యక్ హరహా మేక లబా దున్నద నద్ద కీన ఎక గన ఒబతుమాట బహుమ సరళ ఉత్తర దెన్న పులువాన్ విశేషన్మ జనతావ అతిశయ పీడనకారీ තත්වයකට මුහුණ දී තිබෙන මොහොතක වෙනත් රටවල් ඇත්තටම මේ බදු අඩු කරමින් සිටිනවා ඉන්ධන මත දාපු බදු. ඇයි ඔබතුමන්ලගේ රජය අර මැතිවරණ පොරොන්දුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නැත්තේ?
1: අමාත්‍ය අන්න කන්නාතිලක මහතා පෙන්වා දුන්නේ සමාජ ඉදිරිපත් කරන මත පදනම් විරහිත බවයි.
0: ඔබතුමා නිශ්චිත වශයෙන් කියනවා නම් අන්නහවල් සමාගමට මේ ටර්ම් ටෙන්ඩර් එක වයලේට් කරලා තියෙනවා. හැබැයි ස්පොට් ටෙන්ඩර් එක දීලා තියලා කියනවා නම් නිශ්චිත වශයෙන් මට කියන්න පුළුවන් ඒක එහෙම වෙලාද නැද්ද කියන එක. එහෙම නැතුව මේ සමාගම හැරෙන්න වෙන සමාගමක් පිළිබඳ තොරතුරු එහෙම දෙයක් සිදුවීමක් සිදු වෙලා නැහැ. නමුත් සමාජයේ මට දැක්ක ඊයේ එක මන්ත්‍රීවරයෙක් ওই සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තිබුණා. හැබැයි එතුමා උත්තරේ දැනගෙන පස්සේ මේක හෙලිදරව් වෙන නිසා අපහසුතාවයට පත් නොවි ඉන්න එයා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ හින්දා ප්‍රශ්නෙන් එයාට බේරෙන්න පුළුවන්කම තිබුණා. සමාජය තුළ විවිධ තොරතුරු හුවමාරු වෙනවා. වගකියුතු මහජන නියෝජිතයෙක් හැටියට අපේ තියෙන වගකීම තමයි ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු පදනම් කරගෙන ප්‍රශ්න අහන්නේ. මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු වනාට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ තෙල් මිල ඉහළ යාමේ සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවන්න අපි කටයුතු කළා නැහැ. ඩීසල් වලට ගත්තොත් මේ කාලයේ වෙන විට ඒ නියමිත මිල සූත්‍රයට අනුව මිල ගලපනවා නම් ඒක සාමාන්‍යයෙන් රුපියල් 750ක් විතර වෙනවා. හැබැයි දැන් අපි ඒක දෙන්නේ අවසාන මිලදී මිල වැඩිවීමත් එක්ක රුපියල් 410කට. මෙතෙන්දී මහා භාණ්ඩාගාරයේ විසින් රුපියල් 100ක් හැම ඩීසල් ලීටරයකටම දරනවා. බිලියන 15ක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පෙට්‍රල් වලින් රුපියල් 20ක් අපි තහනාධාර හැටියට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි විශ්වාස කරනවා එක් එක් කාලවල එනිසා තමයි වගකීවුතු රජයක් හැටියට මේ සමස්ත පීඩනය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ.
1: මේ අතර වියට්නාම ජනාධිපතිරයාගේ සංචාරය හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව කතානායක ජගත් ඒකමනත්න මහතා ප්‍රකාශ කළා.
4: 2026 මැයි 7 බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. 2026 මැයි 8 සිකුරාදා පාර්ලිමේන්තුව ගොඩනැගිල්ලේ හඳුනාගත් අධි ආරක්ෂිත විශේෂත වූ ප්‍රදේශ මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර පාර්ලිමේන්තුව වෙතින් නිකුත් කරනු ඇත. පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකිතාක් දුරට රියදුරු කැටුව පැමිණෙන ලෙසටද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැලකී සිටින ලෙසද ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තමන් විසින්ම තම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාලෙහි ගාල් කිරීම සඳහා මන්ත්‍රී පියුසුමෙහි කාර්යමණ්ඩල පියුසුමෙහි සහ මහජන පියුසුමෙහි පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට අයත් රියදුරන් සේවයේ යොදවන බවද දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරනු ලැබේ. රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථානයන් විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ.
1: බටහිර ආසියා කලාපය තුළ මෑත කාලීනව උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලසල්ල පළ කරනවා. කලාපයේ ස්ථාවරත්වයේ සහ සාමය ඇති කිරීම සඳහා ගන්නා ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් යටිතල පහසුකම් වලට එල්ලවන ප්‍රහාර ඇතුළු බටහිර ආසියා කලාපයේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු සැලකිය යුතු ජාත්‍යන්තර විදේශගත ප්‍රජාවන් මේ කලාපය තුළ ජීවත් වෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත්. සිවිල් සේනාවේ ආරක්ෂාව සිවිල් යටතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දාමවල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තරයේ පිණ සිටින බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ. අර්බුදකාරී තත්ත්වය උත්සන වීම අවම කිරීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. යලකන්නේ වේවකාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර බෙදා දීම හිඟයකින් තොරව සාර්ථකව සිදුවනවා. අවශ්‍ය පොහොර මේ වන විට නිකුත් කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් පවතින බවට ඇතැම් පුද්ගලයන් ප්‍රචාරගෙන ගියද එවැනි ගැටලු නොමැති බවයි ගොවීන් සඳහන් කළේ. ගිනිතලයේ ගොවි ව්‍යාපාරයට අවශ්‍ය පොහොර තොගෙද මේ වන විට බෙදා දී අවසන්.
5: මේ වෙනකොට පොහොර නිකුත් කරමින් පවතිනවා. පොහොර සානාධාරයේ දුන්නා වගේම ගොවියට රජයේ විසින් ඒක දරාගෙන අලුතෙන් එන පොහොර ටික ජලික වෙලෙන්දා ගත්තාම 15000ට 16000ට අද පොහොර මිලක් යනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා මුදල් රජයෙන් වැඩි වෙන ප්‍රමාණය රුපියල් 3000 3200ක් විතර ප්‍රමාණයක් අතපාඩු ඉඳගෙන මහා භාණ්ඩාගාරේ ගොවියන් මේ සහන ටික දෙනවා. ගිරිතලේ ව්‍යාපාරේ ගත්තාම ගොවියෝ ඉන්නවා 2500කට ආසන්න ප්‍රමාණයක්, අක්කර 7500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ගිරිතලේ ව්‍යාපාරේ. මේ අය දැන් අපි කිසිම හිඟයකින් තොරව පොහොර බෙදෙමින් ඉන්නවා.
6: මේ වෙනකොට පොහොර සම්බන්ධව මොන වාචික මොන කතන්දර දැම්මත් පොහොර හිඟයක් නැහැ. මොකද මේ වෙනකොට අපි දන්නවා හෙක්ටාරයකට අපිට පළවෙනිම හම්බුනේ රුපියල් 15000ක මුදලක්. ඒක 25000 දක්වා වැඩි කෙරුවා. එක එක පුජ්‍යලයන් තමන්ගේ දේශපාලන අරමුණු තුළ ඇවිල්ලා එක එක ජනමාධ්‍යවල මඩ ගහන ජනමාධ්‍යවලට ඔයිස් කට් දෙනවා. තනිකර බොරුවක්. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙන්නේ මේ පවතින ආණ්ඩුව කරන යහපත් ක්‍රියාමාර්ගයට මඩ ගැහිමේ ව්‍යාපාරයක්. ඉතින් ඒකින්ද අපි කියනවා පොහොර හිගයක් නැහැ. මුදල් බැඳලා පොහොර ටික අරන් යනවා. මං කියන්නේ බොහොම සාර්ථක කන්නක් විදියට අපිට මේ කන්නේ වගාව කරගන්න පුළුවන්. ජනාධිපතිතුමාටත් කෘෂිකර්ම ඇමතිතුමාටත් මේ කරන සද්භාවයට ගොවි ජනතාව වශයෙන් අපේ තුතිය ගෞරවය පුද කරමු.
1: මේ අතර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කනුවරත්න මහතා පවසන්නේ රට තුළ මේ වන විට කිසිදු පොහොර හිඟයක් නොමැති බවයි.
7: පොහොරවල හිගයක් නැහැ. පොහොර තියෙනවා දැන්. අපිට යූරියාවල තමයි ප්‍රශ්නයක් එනවනම් එන්න ඉඩ තිබුණි. හැබැයි මේ ප්‍රශ්නේ අපි निराකරණය කරගත්තා. මේ යුද්ධේ එනකොට පොහොර මෙට්‍රික් ටොන් 1,200,000 ප්‍රමාණය තමයි රට තුල යූරියා තිබුණි. එතකොට සමස්ත වගාව පිළිබඳව හිතනකොට මේ පොහොර ප්‍රමාණය මදි. හැබැයි ඊට පස්සේ අපිට ටොන් 25,000ක නැවක් ආවා. ඊළඟට ආයෙ මේ දවස් දෙක තුනකට කලින් තව පොහොර නැවක් ආවා. එතකොට මේ තත්ත්වයන් එක්ක අපිට දැන් මේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා.
1: පාස්කු ප්‍රහාරයට පෙර බෞද්ධයෙහිදී පොලිසින්දාරින් දෙදෙනෙකුගේ ඝාතනය පිළිබඳ පරිශීලන නොමග යැවීමට කුමන්ත්‍රණය කළ බවට වන චෝදනා යටතේ රඳවාගෙන සිටි මඩකලප කොට්ටාස බුද්ධ ඒකකයේ සාරන්දිපුත්‍රයා ඇතුළු දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් රඳවාගෙන සිටියේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. මඩකලප කොට්ටාස බුද්ධ ඒකකයේ හිටපු ස්ථානාධිපතිරයා සහ රාජ්‍ය බුද්ධ සේවයේ කොස්තාපල්වරයා ලබන 20 වැනිදා තෙක් ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙහි තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන්නේ රාජ්‍ය බුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා. මේ අතර සුරේෂ් සලේ මහතාට අදාළ චෝදනා වෛද්‍ය වාර්තා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය නඩුවාරයේදී ඔහුව අධිකරණයේ මානසික වෛද්‍යවරයෙකු සහ පෝෂණ වෛද්‍යකු වෙතින් අක්ෂිරෝහල් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් යොමු කර තිබුණා. එම වාර්තා ලබාගෙන තිබූ අතර ඒවා සාමාන්‍ය තත්ත්වයේ පවතින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. වසර ගණනාවක සිට රටේ තිබූ දූෂිත ක්‍රම වෙනස් කරමින් නිවර්ති මාවතක ගමන් කරන විට ඇතැම් පුද්ගලයන්ගෙන් චෝදනා එල්ලවන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළා. ඒ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට එක්වෙමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රයේදී එය පැවැත්වුණා.
8: අපේ දේශපාලන ගමන් මග ඇතුළේ අපි ඉන්න ස්ථාවරය තමයි මේ පවතින ක්‍රමවේදය වෙනස් කළා. ජනතාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීද වඩා සාධාරණ විදියට ජනතාවට එක ගුණාංගයන් සහිත වෙනස්කම් සහිත අලුත් රටක් නිර්මාණය කරන එක තමයි අපේ ආරම්භය. එහෙම නැතුව මේ තියෙන එක ඔහේ පවත්තයි යන එක නෙමෙයි අපි ආරමුණලා තිබෙන්නේ. අපි හිතනවා තියෙන එක ඔහේ පවත්තයි යනවා අපිට හරි පහසුයි. අපිට මෙච්චර බාධා නැහැ, ගැටලු නැහැ. එසමයේ පැත්තේ විවිධ කල්ලි කණ්ඩායම් අපිට මතු කරන මේ චෝදනා කිසිවක් නැතුව යන්න පුළුවන්. මේක තිබිච්ච ක්‍රමයට ගෙනියනවා. මේ රටේ ජනතාව අපිට ජනවරව ලබා දුන්නේ පැවති දූෂිත පාලනය වෙනස් කළා, දූෂිත ක්‍රම වෙනස් කළා, රාජ්‍ය සේවය වෙනස් කළා, රටේ ජනතාවට වඩා සාධාරණ ජීවත් වෙන පුළුවන් පරිසරයක්, වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදියට හැමෝටම ආර්ථිකයේ දායකත්වයක් ලබා දෙන්න, කොටස්කාරය බවට පත් වෙන්න අන්නෙවෙනි අවස්ථාවක් නිර්මාණය කළ දෙන්න තමයි ජනතාවගේ ඉල්ලීම තුන බලාපොරොත්තු වෙන එක තමයි ජනවර මැදලි තිබුණේ. වංචාව, දූෂණය, හොරකම, නාසි නතර කරා. අපි වසරකුත් මාස හයක් කාල සීමා තුළ ඔබට අහන්න දකින්න ලැබිච්ච හැම එකක් ඇතුළෙම තිබුණේ නව දේ සහ පැරණි අතර ගැටුමක්. තව ප්‍රජාතන්ත්‍රවාදී සහෝදරත්වයෙන් ජීවත් වෙන පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එක අපේ වකීම. ඒක ආණ්ඩුව විතරක් නෙමෙයි ඔබෙත් අපේ සියලු දෙනාගේ අපේ පුරවැසියන් විතර ඉතලා කාර්යභාරයක් තේරි සහ මේ ගමන අපි සියලු දෙනාම එකට එකතු වෙලා අත්දැල් බැඳගෙන යමු.
1: එහිදී විශේෂ දේශන ඇසුරු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා සඳහන් කළේ දූෂණ සංජානන දර්ශකයේ එකවර ස්ථාන 14ක් විනාශ කරගත් එකම රට ශ්‍රී ලංකාව බවයි.
9: කම්කරු දෙපාර්තමේන්තුවේ අල්ලස් කොමිසමෙන් මට පවරොප්පු ට්‍රේනින් එකක් කරන්න එහෙ නිලධාරීන් එක්ක ඒගොල්ලන්ගේ වෑන් එකක යනවා. යනකොට අපි උදේට තේ එකක් බොමු කියලා මෙහෙන් පාන්දර ගියේ. ඔය මීරිගම පැත්තේ හයිවේකට දාන්න කලින් කඩේක උදේ තේ බොන්න අපි නැවැත්තුවා. අපි ඉතින් කෑම කාලා තේ බීලා ඉවර වෙලා අපි ගිහපු නිලධාරියා නිලධාරි මහත්තයා ඒ වේටර් නෝනට කිව්වා අපිට උදව් කරපු නෝනට බිල ගේන්න කියලා. කිව්වහම එයා ටිකක් ඈත මේසක වෙලාවෙ හිටියේ. තව කණ්ඩායමකට උදව් කර කර එයා එතන ඉඳගෙන හයියෙන් අපෙන් ඇහුවා හිස් බිලක්ද ඕන කියලා. දැන් අපි හිස් බිලක් ඉල්ලුවෙත් නෑ හෙන ලැජ්ජාව. ලැජ්ජාවට එක හේතුවක් අපි දැන් හොම්බේ රාජ්‍ය ලාංඡනේ ගහපු වෑන් එකක ගිහිල්ලා ඒකේ බඳේ ගහලා තියෙනවා බාසතුනෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව කියලා. දැන් ඒකත් කඩේ ළඟ නවත්තලානේ තියෙන්නේ. එකෙන් ගිහිල්ලානේ අපි බැස්සේ. ඒතර අපි කවුද කියලා හැමෝම දන්නවා. මුළු කඩේම ඉතින් ඒ වෙලාවේ කෑම කමින් හිටපු උදවිය අපි දිහා බැලුවා. අපේ උදවියටත් ඕකට ටිකක් කේන්ති ගිහිල්ලා හයියෙන් මාර නෝනට ප්‍රතිචාරක දැක්වුවා. නෑ නෑ හිස් බිලක් නෙමේ හරි එක ගේන්න කියලා. මං ඉතින් අර නෝනව ළඟින් වාඩි කරගෙන ඇහුවා. දැන් බලන්නකෝ ඔයා මහා අයියෙන් ඇහුවා හිස් බිලක් ඕනද කියලා. අපි හිස් බිලක් ඉල්ලුවෙත් නෑ. වසල එක්ජාවනේ අපිට උනේ කියලා. එතකොට මේ නෝන අපූරු උත්තරයක් දුන්නා. උත්තරේ තමයි යා කියනවා ඔහොම සුදු ෂර්ට් ඇඳගෙන උස වෑන් වලින් එන මහත්තුරු හිස්බිල් තමයි අපෙන් ඉල්ලන් යන්නේ කියලා. ඒ වෙනකොට ලංකාවේ දූෂණ සංජානන දර්ශකයේ තිබුණ 121. දැන් කීයද තියෙන්නේ? 107. ඔන්න නියෝජ්‍ය අමාත්‍යතුමනි හොඳ පොයින්ට් එකක්. ඉලක්කම් 14කින් එකපාර ජම්ප් එකක් දාපු ලෝකෙ එකම රට ලංකාව. ඒකෙන් පේනවා වර්තමාන රජය සහ රාජ නිලධාරීන් ජනාධිපතිතුමා ඇතුළුව සියලු දෙනා ගෙනියන වැඩසටහනට මහජනතාවගේ සංජානනය යහපත් අතට ලැබෙමින් පවතිනවායි කියලා.
1: ශ්‍රී ලංකා වාසිතව 15 වයගුලේ කැලිමිලි ස්වභාවයේ හේතුවෙන් දෙපිලියේ දැන්ට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කලාව විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගම මැදව ඌව දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තදවැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ.
10: අද දිනේ කාලගුණික තත්ත්වයක තමයි මේ උදේ කාලේ වර්ෂාපතනයේ අතරින් පතර ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ තත්ත්වය බොහෝ විට බලාපොරොත්තු වෙනවා බස්නාහිර, වයඹ, උතුරු ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි එක දිගට වහින්නේ නැහැ. සූර්යාලෝකයත් වැටෙනවා. මීට අමතරව සුපුරුදු ආකාරයට දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒතර ඊයේ දිනේ සාමාන්‍යයෙන් මිලිමීටර් 100 100 ගණන් වගේ වැහලා තියෙනවා. එතකොට අද දිනේ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණාත්මක වගේ වැඩි පළාත් හැටියට මධ්‍යම සබරගමු ඊට අමතරව උතුරු මැද ඌව දකුණු වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර 50 75 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. තාවකාලිකව වැසිත් එක්ක සුළං හමනවා. හැබැයි එක දිගට වහිනව නෙවෙයි. පැය එකමාරක් දෙකක් වහිනවා. හැබැයි තාම තද බල ලෙස වර්ෂාව තියෙනවා. හැබැයි වර්ෂාව සමග විශේෂයෙන්ම අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. විශේෂයෙන් මේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න නම් වර්ෂාව පවතින වෙලාවේ ගෙදරදොරේ තියෙන විදුලි උපාංග පේනු වලින් ගලවලා ඉවත් කරන්න. ඊළඟට වැස්ස තියෙන වෙලාවේ සාමාන්‍යයෙන් තනිතලා බිම්වල ගැවසෙන්න එපා.
1: ඉදිරියේදී ගෝලීය වශයෙන් බලපාන එළිනුව සංසිද්ධිය සම්බන්ධයෙන්ද අතුල කරුණානායක මහතා අදහස් පළ කළා.
10: ගෝලීය වශයෙන්ම තියෙන ක්ලයිමේට් ඩ්‍රයිව් එකක් තමයි මේ එල්ිනෝ සංසිද්ධිය. එතන මේක මැයි මාසයේ සිට ක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. එතකොට මේකේ 60% විතර වගේ තියෙනවා මේ සම්භාවිතාව. මේකේ වර්ධනය ගොඩක් වැඩි වෙන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙනකොට. එතන මේ එල්ිනෝ සංසිද්ධි පෙර වසරවල එක්ක කම්පයා කරනකොට අපිට බලපාන්නේ එක එක මෝසම් වලට විවිධ විදි. එතකොට අපිට පේනවා මැයි මාසයේ සහ ජූන් වල සාමාන්‍ය ආකාරයට වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. මොකද හේතුව නිත දෙක මෝසම සෙට්ෙන්ඩ තියෙන්නේ ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය ඉස්මතු වෙමින් පවතිනවා 15 වෙනිදාන් පස්සේ. එතකොට ඒ තත්ත්වය යටතේ ওই අධික උණුසුම් කාලගුණික තත්ත්වයත් අඩු වෙනවා. හැබැයි නීතිදිග මෝසමේ වර්ෂාපතනය වැඩියෙන් පතිත වෙන්නේ දිවයිනේ නීතිදිග කොටස. බස්නාහිර, සබරගමු, දකුණු, ඊට අමතරව මධ්‍යම ඒ වගේ පැතිවල තමයි බොහෝ විට තියෙන්නේ. අනෙක් පළාත්වල තියෙන්නේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැසි. හැබැයි ජූලයි, අගෝස්තු, සැප්තැම්බර් මේ එල්ිනෝ කාල පරිච්ඡේදය තුළ සාමාන්‍ය වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරයි.
1: මෙරට පැන්නිතම ආදිවාසී කණ්ඩායමක් වන රතුකල ප්‍රජාවට නායකත්වය දුන් රතුකල ආදිවාසී නායක මහබණ්ඩලාගේ සුදා වන්නිල ඇතැන් අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට රතුගල ආදිවාසී නායකයා 62 වියෙහි පසුණා. ඔහු වැලිසර රයිරෝහරි ද්වේමාසික ප්‍රතිකලමමින් සිටියදී මියගොස් තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ආදිවාසී උරුමය සහ වනයේ සමග බැඳුණු ජීවන රටාව රැකගැනීම සඳහා රතුකල ආදිවාසී නායකයා දීර්ඝ කාලයක සිට හඬනැගුවා. මේ පැන එකතු කිරීම ඖෂධ ශාක හඳුනා ගැනීම සහ වනයාශ්‍රිත ජීවන රටාව පිළිබඳ සාම්ප්‍රදායික දැනුම රැකගැනීමට ඔහු කැපවී කටයුතු කළා. මේ මාසයේ සඳහා ලීට්‍රෝ ගෘහස්ස ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ජාතන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවෙවද එම තීරණය ගත් බවයි ලීට්‍රෝ සමාගම සඳහන් කළේ. එහෙනම් ලීට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන්නේ රුපියල් 1910යි. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890. මේ අතර ලාබ් ගෑස් මිල ඉහළ නංවා තිබෙනවා. කිලෝග්‍රෑම් 2.5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක 9 මිල වන්නේ රුපියල් 6245. කිලෝග්‍රෑම් 5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක් රුපියල් 2500ක් වන බවයි ලාබ් ගෑස් සමාගම පවසන්නේ. තමුතිගම ජාතික පාසල සියලු පහසුකම් වලින් සමන්විත පාසලක් ලෙස සංවර්ධනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. 2021 වසරේදී ඒ ජාතික පාසලක් ලෙස නම් කළද අවශ්‍ය කාර්ය මණ්ඩල සහ යටතල පහසුකම් ආදී මෙතෙක් ලැබී නැති බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. පන්ති කාමර, ක්‍රීඩා පිටිය සහ සනීප ආරක්ෂක පහසුකම්ද ඒ අතර වෙනවා. සංවර්ධන කටයුතු වල මූලික පියවරක් ලෙස අමාත්‍යාංශයේ විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් සමග අතිරේක ලේකම්වරයෙකු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. පොතලම් දිස්ත්‍රික්කයේ කෘෂිමාර්ග සංවර්ධනය ආරම්භ වුණා. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අයිතිකර බලපෑම් අවම කිරීමයි ව්‍යාප්ති යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වෙනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ වුණා. ඒ ආනමඩුව පල්ලම සහ නවගතිගමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මූලික කරගනිමින් දීර්ඝ කාලයක සිට ගොවි ජනතාවට පැවති ගැටළු වලට විසඳුම් ලබා දීමයි අරමුණ. වීසා කොන්දේසි කඩකර මෙට රැඳී සිටමින් මූල්‍ය වංචා සිදු කළ විදේශිකයන් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 33 දෙනෙක් වෙන බවයි පොලිසිය පවසන්නේ. කොළඹදී නිවාස සංකේතයේ සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට පත් වුණා. ගන්දර පොලිස් අසමේ තලල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වැටලීමකින් තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඒ අතර කාන්තාවක්ද බලවා. වීසා බලපත්‍ර නොමැතිව මෙට රැඳී සිටමින් මූල්‍ය වංචා කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවක්. මේ අතර විදේශගත වීමට වීසා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් 21කට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි කොළඹ අපරාධ කොට්ටාසය පවසන්නේ. රුපියල් 3,58,00,000 අධික මුදලක් ඔහු වංචා කර ඇති බවට විමර්ශනවලදී හෙළිවුණා. ගැටුම් නතර කිරීම සඳහා ඇමරිකාවේ යෝජනා වලට අදාළ ඉරාන ප්‍රතිචාර අද ලබා දෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. පවතින වාතාවරණය හමුවේ ඒ සම්බන්ධයෙන් පොළුල් අධ්‍යයනයක් සිදු කළ යුතු බවයි ඉරාන බලධාරීන් පෙන්වා දුන්නේ. දෙපාර්ශ්වයේම එකඟතාවයක් මත යුද්ධය අවසන් කිරීමයි සැලසුම. ගැටුම් ආරම්භ වී දින 67ක් ගත වීම නිමිත්තෙන් ඉරාන ජාතිකයන් තෙහරාන් නුවර රැස් වුණා. ඉරාන දජ සහිතව ඔවුන් බලධාරීන්ට සහාය පළ කරමින් අදහස් පළ කළ බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. හිටපු ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමීනිගේ ස්මාරකය අසලට රැස් වූ ජනතාව ඊශ්‍රායලයට විරෝධය පළ කර තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 206 ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන ක්‍රීඩිකාවන් කඩලු 4ක් දෙවී ලකුණු 343ක් රැස් කළා. සදාප් ෂමාබ් සහ ගුල් සෆේසා ශතක ලබා ගැනීමට සමත් වුණා. පිරිතුරුම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු 439 කදී සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණයි. සම්බුදතා තරකරගන්න වියට්නාම ජනපති අද දිවයිනට පැමිණේ. හෙට පාර්ලිමේන්තුවට ඉන්ධන බර ජනතා මත පටවන්නේ නැති බව බලශක්ති ඇමති කියයි. රතුකල ආදිවාසී නායක සුදා වන්නිලැත්තන් ජීවිතක්ෂයට අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසේ. අමෙරිකා යෝජනාවලට ඉරාන් ප්‍රතිචාර අද. ලකන මේළඟ ප්‍රවති ප්‍රකාශය පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
11: අත මිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
12: ආර්ථික අර්බුදයක හිරවී ඇති රටක් හෝ පුද්ගලෙක් නැවත නැගී සිටීමට ගන්නා තීරණාත්මක පියවරක් වන ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් ඔබට පැහැදිලි කරන්නේ. එවෙනුවෙන් සම්බන්ධ කරගත්තා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මා. වසන්ත මහත්මා, මොකක්ද මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කියලා කියන්නේ?
13: ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන්නේ ණය ගැනුම් කරුට විශේෂයෙන් ඔවුන් මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දෙන විට ආපසු ගෙවීම වඩා කලාකරණය කළ හැකි වන පරිදි පවතින ණය ගිවිසුමට නියමයන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය. මේ තුළ ඇත්තටම සමහර විට ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන්නට පුළුවන්, ණය සඳහා පවතින පොලී අනුපාතිකය අඩු කරන්නට පුළුවන්, ඒ වගේම සමහර විට ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබලා දෙන්නට පුළුවන්, සමහර විට ගෙවන්නට තියෙන ණය ප්‍රමාණය කොටසක් අඩු කරන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට අර ණය ලබාගෙන තියෙන පුද්ගලයාට හෝ රටක යම් ආකාරයක සහනයක් සැලසීම තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මූලික.
12: ශ්‍රී ලංකාව මොන වගේ රටවල් එක්කද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් වෙන්නේ?
13: විදේශ ණය පිළිබඳ සලකා බලනකොට මේ විදේශ ණය පාර්ශ්වීය, ද්විපාර්ශ්වීය සහ විදේශ වෙළඳපොළ මාර්ගවලින් ලබාගත් ණය විදිහට ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. මේකේදී බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැහැ. නමුත් ද්විපාර්ශ්වීයව ලබාගෙන තියෙන ණය පැරිස් ක්ලබ් සමාජික රටවල් සහ පැරිස් ක්ලබ් සමාජික නොවන රටවල් වලින් ලබා ගත්ත ණය තියෙනවා. පැරිස් ක්ලබ් ණය යටතේ ජපානය, ප්‍රංශය, කොරියාව, නෙදර්ලන්ඩ්, ජර්මනිය, යුකේ, යුඑස්ඒ වගේ රටවල් රාශියක් තියෙනවා. පැරිස් ක්ලබ් නොවන රටවල් විදිහට චයිනා, ඉන්දියාව, සෞදි අරාබියා වගේ රටවල් රාශියක් තියෙනවා. ඉතින් මේ රටවල් සමග තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. මේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා රජයේ ක්‍රියා කිරීමක් දක්නට ලැබුණා.
12: මෙම ක්‍රියාවලිය රටේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන තත්ත්වයට බලපාන්නේ කොහොමද?
13: සරලව කිව්වොත් ණය ඇත්තටම දරණීයතාවයක් කරා අපි ගමන් කරනවා. මේ තුළ ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් ලැබෙන වාසිය තමයි ලංකාව ණය පැහැරහැරීමේ රාජ්‍ය කියන තැනින් මිදෙනවා. ඒ මිදීම මිදුණට පස්සේ අපි වෙන රටවල් වලට රට තුළින් ගලා යන මුදල් ප්‍රමාණය අඩුවීමක් මේ තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒක සමහර විට පොලි අනුපාතික පොලිය නිසා යන මුදල් සමහර විට ණය සහන ගෙවිය යුතු ප්‍රමාණය අඩු කිරීම, මේ වගේ කාරණා, ඒත් එක්කම ණය ගෙවීම සඳහා අවශ්‍ය කාලය දීර්ඝ කිරීම, මේ වගේ සහන අපිට ලැබෙනවා. ඒ සහන ඇත්තටම රටක් විදිහට ලැබුණට අවසානයේට රටේ ජනතාවට තමයි ලැබෙන්නේ. මොකද ඒ ණය ගෙවීමට අපිට සිද්ධ වුණොත් රටෙන් ජනතාව වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල් වලින් කොටසක් තමයි වෙන රටවල් වලට ඇදී යන්නේ. ඉතින් ප්‍රතිව්‍යුහගතකරණය තුළ ඇත්තටම මේ වෙන රටකට ගලා යන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ තුළ දේශීයව අපිට රටේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල් ප්‍රමාණය ඇත්තටම යම් ආකාරයකට ඉතුරු වීමක් තමයි සිද්ධ වෙන්නේ.
12: ශ්‍රී ලංකාව රටක් විදිහට බංකුලොත් භාවයෙන් මිදී මූල්‍යමය නිදහස කරා යන මේ ගමනේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඇති වටිනාකම පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ.
11: ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
16: අවදානම පිළිපද අවධානය පිණිසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
17: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ai taşma paha, anlatın ay taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: ITN
2: ලකන හංගින වෙලාවමද කරනන්දව 12 විනාඩි 33යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: රටට වග කියන රේඩියෝ
1: ලකරහංගින වෙලාව මතක කරනම් දවල් 12 විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හැමෝගෙම හිත්වල කෙනෙක් ජීවත් වෙනවා. එයාව තමයි අපි අඩුවැඩි වශයෙන් හොයන්නේ. ඉතින් අර අපිට කාලයක් බලන් ඉන්න බෑනේ. එතකොට හම්බ වෙන කෙනා 100 ගාණක් ගැලපෙන කෙනා සෑහීමකට පත් වෙන්න පුළුවන් කෙනෙක් හමුනම අපි එයාට කැමති වෙනවා, විවාහ ප්‍රාප්ත වෙනවා. දැන් ගැටලුව එන්නේ හැමදාම අර ගැලපුණු කෙනා පස්සේ මුණ ගැහුණාම. එතකොට ආපහු හැරෙන්න බෑ. ඒකයි සස්යන් දෙන පිවිතුරු සිතක් කෙනා.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව හට් බීට්
1: දවල් 12 විනාඩි 45 වෙලාව අපි යන හදන්නේ මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්න ඉක්මනටම එකතු කරගන්න ඕන. ගුඩ් ආෆ්ටර්නූන් ගිහන් තුෂාරි. තුෂාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දමුණු පොළ ඉඳලා මාව හගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනු. ගොඩක් ආදරෙනවා, පිළිගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. ලස්සන සිනහවෙන් පිරුණු ජයග්‍රාහි වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා ගීතයියේ. ඔයාට ලක්කඩ කාර්යමණ්ඩලයේ සිළු දනටමත් මන් පොඩ්ඩක් වැඩ ටික ඉවර වෙලා එද්දි පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ තාව ගමන්ම ගීතයියගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් මහනවා. අදත් ලස්සන සින්දු ගොඩක් අහන්න තියෙනවා. නදි රාජපක්ෂ තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ලක්කඩ හાર્ට් බීට් වලින් අහගෙන ඉන්නවා කියලා. අම්පාරදල තමයි නදී රාජපක්ෂ මට මැසේජ් කළ තින. ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. මාත් සතුරු සොයාගෙන ලක්කඩ අහගෙන හිටියා. මගේ මැසේජ් එකත් කියවන්න කියලා මැසේජ් එක දාලා දෙන්න අපේ බොරළු හේන සුසන්ත සම්පතයි. නොකෑ ඉන්නේ අනිවාර්යෙන්ම කියනවා. අවත ආදරෙන් එකතු කරගන්නවා සුසන්ත. ඒත් එකම අපි යන්න හදන්නේ අපිට ලස්සන සින්දුවක් ඕන වෙන්නපුේ රසල්, ඒ වගේම නෝනා මානෙල් පුතා, සුලලිත දුවල දෙන්න, සුසානා, ඒ වගේම සුරිනි, ජේකබ් ඕබෙද්, නේතන් තීරුෂාතුරු ලක්කනහන සීලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. හාය අයියේ මමත් ඔයාව අහනවා. මගේ පවුලේ අයවයි මගේ බොයිෆ්‍රෙන්ඩ් රොෂාන් වයි එකතු කරගෙන මටත් ලස්සන සින්දුවක් දෙන්න. අයියේ මුළු ලෝකෙටම ඇහෙන්න කියන මං එයාට ගොඩක් ආදරෙයි කියලා. නුවරෙන් අපේ මధు තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මధు ඔන්නාවත් ආදරෙන් එකතු කරගන්නවා. ආගේ බොයිෆ්‍රෙන්ඩ් වත් ආදරෙන් එකතු කරගන්නවා. මාතලේ කුමාර එරමුදු ගොල්ල අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නායිනි, ගාමිණී, සුභහෂිනී කට්ටිය ආදරෙන් එකතු කරගන්න කියලයි ආ මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි යනවා ලස්සනම සින්දුවක් මං ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟට. ප්‍රින්ස්ට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් ප්‍රින්ස්ගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන. අපි යමු එහෙනම් සින්දුවට මේ විදිහට.

0: දවල් 12යි විනාඩි 54යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

දවල් 12 විනාඩි 56 වෙලාව එහෙනම් ඔන්න යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි හෙට උදේ 10ට මේ විදිහටම හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් වැඩ කරගන්න. හැමෝම හිනා වෙලා ඉන්න. ගිහිල්ලා එන්නම් එහෙනම් හැමෝටම ජය වේවා. ආ යන්න කලින් තව යාළුවෙක් මට අග්ගල මැසේජ් එකක් දාලා තියෙනවා. යාවත් ආදරෙන් එකතු කරගන්නම්. අපේ ප්‍රියන්ත කුවේට් වලින් දැන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාමත් මේ වෙලාවට එකතු කරගන්න. ඔයාගේ ආදරණීය බිරිඳව කාන්තිවත් එකතු කරගන්න කියලායි මට මැසේජ් එක දාලා තියෙනවා. ඔන්න ප්‍රියන්ත කට්ටියම අපි ආදරෙන් එකතු කරගන්නවා. කට්ටියම එකතු කරගෙන එහෙනම් අපි යන්න තමයි හදන්නේ. අපි ගියාට මම ගියාට චාමි ඉන්නවා. තව ටිකකින් එනවා ඕල් ටයිම් බීට්ස් අරගෙන. ඉතින් චාමිවත් ආදරෙන් එකතු කරගෙන චාමිත් එක්ක ලස්සනම ලස්සන සින්දු එකක් අහන්න පුළුවන් කියලා ඔයාටත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ. නියමයි බ්‍රෝ, වැඩේ නියමිට යනවා. ගිනිගත් තේනේ අපි ජයසිංහ චන්ද්‍රවති සුපුන් කට්ටියම එකතු කරගන්න කියලා තාපහ මට මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙනම් චාමිත් එක්ක හවස 4 වෙනකන් මේ විදිහටම සින්දු එකක් අහන්න පුළුවන් ඔයාට පාළුවක් නැතිව. එහෙනම් ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා. මම ගීත්

0: beat. It is the mix weather. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් 3ක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: රයින් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමනේ කෝටි යටේ NLB තනතිතහනේ ලොතරැයි රටි සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අපරාධ හා මර්ධව නිවාරණය සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමින් තවත් පුද්ගලින් 28509 දෙනෙක් පරීක්ෂාව ලක්කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ඇති සංඛ්‍යාව 514ක්. අපරාධ සම්බන්ධයෙන් 28 දිනක ඍජුව හඳුනාගෙන තිබෙනවා. විවෘත වළන්තුකරුවන් 147 දෙනෙක්ද පොලිස් බහරට ගෙන ඇති බවයි මාධ්‍ය කොට්ටාශය පවසන්නේ. බීමත් රියදුරන් 84 දෙනෙක්ද අත්අඩංගුවට තිබෙනවා. දකුණු කොරියාවට ඇත නෞකාවකට එල්ලුව ප්‍රහාරය සම්බන්ධයෙන් මතුවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරානය ප්‍රකාශ කළා. විප්ලවීය හමුදා ඊට සම්බන්ධ බවට විවිධ මත පළ වුණා. ඒවා අසත්‍ය බවයි ඉරානය පවසන්නේ. මීට පෙර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ හෝමු සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියා වෙළඳ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. ලක්කන මීළඟ පැවති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: කරන්න නෙවෙයි. ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with

පසරෝ එකපහුව වෙලා විනාඩි 8යි වෙලාව. අයිබෝවන් සුබදා වලක්. අද මේ මාසේ 7 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහිලා තියෙන්නේ. පැන්සලක කලවර මකනයක් තියෙන්නෙම අපිට වර්ධින දේවල් මකලා දාලා ආපහු අලුතෙන් ලියන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරලා දෙන්න. ඔයාගේ අතීතයේ සිද්ධ වෙච්ච වැරදි දිහා බල බල තැවෙමින් ඔබේ වර්තමානය විනාශ කරගන්න එපා කියලායි මම මේ කියන්න හදන්නේ. මොකද අපි ජීවිත අපි කරන සමහර වැරදීම් අපිට පාඩම් උගන්වලා දෙනවා. සමහර වැරදි අපිට කියලා දෙනවා මීට වඩා බුද්ධිමත් විදිහට සහ ශක්තිමත් විදිහට මිනිස්සුන්ව ආශ්‍රය කරන්න ඕන කියලා. හරිද? එතකොට අනිත් අය සාමාන්‍යයෙන් කැමතිනේ නේද ඔය වැරද්දක් හොයාගත්තාම මේක කුණුග්‍රහ කර කර කියව කියව ඉන්න? ආකමක් නැහැ. ඔයාට පේන ඔයාගේ ළඟ තියෙන මකනය ගැන ඒගොල්ලන්ට කිසිම අදහසක් නෑ වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ තේසාවය ආරක්ෂා කරගන්න ඔයාගේ වැරදුණු තැන් හදාගෙන මීට වඩා හොඳ අනුවාදයක් ඒ කියන්නේ බෙටර් වර්ෂන් එකක් හදාගන්නවට බැරිකමක් නෑනේ නේද? ඒකට කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා හැම අලුත් දවසකම අලුත් පිටුවක් ජීවිතේ පෙරලන්න ඕනේ. අතීතේ කටුසටහන් මකලා දාලා ඔයාගේ ජීවිතයේ අලුතින් පරිච්ඡේදයක් ලියන්න පටන් ගන්න ඕනම වෙලාවක් හොඳයි. ඔයාට හැම දෙයක්ම අලුතින් පටන් ගන්න වෙනස් වෙන්න. හරිද? අදත් එහෙනම් අවස 4 වෙනකන් ඕල් ටයිම් බීට්ස් ඉච්චාමි අහන්න පුළුවන්නේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්නත් පුළුවන්. ලක්කඩ Facebook page එකට ගිහිල්ලා බලන්න අද අපි post එකක් දෙනවා. එකට like එකක් දාලා comment එකක් දාලා share කරන්න බැරි කමක් නෑ මං හිතන්නේ. දවල් 1:00 වෙනකන් 11:00

0: FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි වෙනාඩි 14යි
2: මේ උත්සව සමය රුපියල් 1500ක් කිවා අබන්ස් අඟල් 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් කො bayabas.com වෙත පිවිසෙන්න
0: හැන්දෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
3: මේක ගන්න
4: මොනවද හලෝ සමුන්නද කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
1: බලාගෙන හවස හතරට ලකඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
5: මල්ලී සම වැස්සේ මං ආවා. සරාහි
0: සම අනුග්‍රහය.
1: රසයෙනුත් ඉහළ. ගුණයෙනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට. ලකඬ රේඩියෝ.
1: දවල් එකයි විනාඩි 5.

0: ITN.
1: සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
2: All night beats with

දවල් එක පහු වෙලා විනාඩි 20යිනේ වෙලාව. 0.7 0.3 9 3 5 3 7 මේ වෙනකොට තවම මට මැසේජ් එකක් එවලා සමහරට මම මේ වෙලාවේ වගේ මැසේජ් එක යන්නේ ඉඩ තියෙනවා. නැත්තම් දෙකටම හංග ඉන්න තමයි තියෙන්නේ. පස්සේදී ඔයගේ මැසේජ් එකේ ලස්සන පෝස්ට් එකක් තිබුණා මම දැක්කා. ඔබට අවශ්‍ය ලෙස නොව මිනිසුන් කවුරුද කියලා දැනගෙන මිනිසුන් සමග කටයුතු කරන්න ඉගෙන ගන්න. දොඩම්බලින් ඇපල් යුෂ බලාපොරොත්තු වීම නැවැත්තුවම ජීවිතය බොහොම පහසුයි කියලා කියනවා. අපිට උඟාක් වෙලාට කමතක වෙනවා නේද? අපි දොඩම්බලින් අපි ප්‍රාර්ථනා කරනවා ඇපල් යුෂ ලැබෙන්න කියලා. වෙනවද නෑනේ නෑනේ නේද? එනිසා ඔය අපි හිතන පතන විදිය පොඩ්ඩක් වෙනස් කරගත්තින් දැන් තියෙන ප්‍රශ්න ගොඩාක් අඩු කරලා නැති කරගන්න පුළුවන්. සබම සුබ දවසක් වේවා. HF line එකේ කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකක් කරලා තිනා පත්ම වෙන්න ඕනේ. Thank you message එකක් එව්වට. ලස්සන සින්දු ටිකක් අහමු කියලා මේ මැසේජ් එක වසන්ත කුමාර ඔයාගෙන් හින්දි සින්දුවක් දහන්න ඕනේ. හින්දි සින්දුවක් අපි මුලදීම අහපු නිසා තව ටිකක් කරලා ගිහිල්ලා අහමු. ඊට පස්සේ අපි යටි අන්තර පැත්තට යනවා. සීපෝත ජනපදයේ චතුනි නේත්‍රා කොහොමද ඔයාට? ටික දවසකට පස්සේ තමයි මන්ද වගේ මැසේජ් එකක් මන් දකින්නේ. ධනෝෂී දෙදුලංගනා ස්කෝලේ ගිහිල්ලාද යවද් මතක් කරන්න. ස්කෝලේ ගිහලා ආවම මටයි මැසේජ් එකක් දාන්න කියන්න හරියද? ඊට පස්සේ ඔබ අද දවස සනසීමෙන් පිරිසිදුව රැඳුණු සාර්ථක දවසක් වේවා කියලා ජය මාමා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඔබටත් එසේම වේවා. වීරකුඩි බේකරි එකේ ලොකු බොස්ස පුල් පොඩි බොස්ස වරුණ ලක්ෂ්මී මිස් ධනෝෂ්ක මදුශංක ජගත් අද උපන්දිනය සම්බන්ධ ජනිත් පුතා ඔයා අහගෙන දෙන්නේ හැපි බර්ත්ඩේ කියන්න අනේවා මං කොහෙද ඉන්නේ කියලා බැලුව. අම්මා හර්ෂණී අචම්මා කුසුමලතා නන්දා ගංගා සමනලි ගලවිලවත්තෙන් අසෙන්ක නේද අසෙන්ක ගාමත් එකේ අශෝක මැඩම් ඇතුළු වැඩ කරන හැමෝම එකතු වෙලා ජනිත් සුවසුබ උපන් දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. එහෙනම් හැපි බර්ත්ඩේ සතුටින් ඉන්න ඕනේ. හරිද ජනිත්? වටත් සින්දුවක් ගන්න දෙන්නද මං? එකයි විනාඩි 22යි.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
2: 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: දෙන්නත් කලා
1: ඔවුන්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවුන්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි ගලම ඇබ්බැයි පස්සරු එක පහු වෙලා වෙනාට තිස් දෙකයි වෙලාව FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ ලක්කඩෝල් ටයිම් බිට්ස් ඔයාගෙන ඉන්නේ චාමියකි පරිස්සමට ඉන්නව නේද කියර මාතලේ දිලිනි මං කන හොයලා බලලා තියනවා හදෙන් හදෙන් අපි සින්දුවක් අහන්න ඕනේ ස්තුතිය අනේවාගේ ආදරණීය ප්‍රාර්ථනාව වෙනුවෙන් හොඳ ඔයාටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න කැමතියි කොහොමද තින මම චන්දියානේ මතකයිද කියලා අහලා දෙනවා මතකයි මතකයි මට ඉස්සර වගේ මතකයි අර අලියනාතාගාරේ පැත්තේ ඉන්නේ කියලා යාම කියනවා මම ඉස්සර කියනවනේ යට වෙන සතටෙන් ඉන්නවා සතටිය ගැන හැම බබල දෙන්නගේ නම් ටික එවලා නැහනේ ඉතින් එදෙන නම් ඊට පස්සේ එවන්න හස්බන්ඩ් එකට කරගන්නම් ස්තුති මැසේජ් එකක් එවුවට වඩාතර ඔබෙල්ලකේ දෙලංක විමලසේන රසික චනිතු පසිදු චමෝත් කයන් සිරිවංශ ගාමිණි ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණි සුභා දිනෝෂා කමනි චන්ද්‍රානේ ඉරේෂා නයනි එකතු කරගන්න අහගෙන හිටියනම් යවන මර දාන්න බාන්න කමෙන්ට් එකක් පුතාගේ නම සුලලිත එතකොට දුවල දෙන්නගේ නම සුසාන සුරේනි ඒ දෙන්නගෙම නම් වෙන්න ඕන නේද ඊට පස්සේ ජේකබ් වෙන්නවා ඔබෙත් නේතන් තීර්ෂා ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමුද කියලා අහනවා සින්දුවක් අහමු අහමු මේ ඔක්කොම සින්දු ගෙනාවේ ඔයාලට අහන්න තමයි දවල් එකයි වෙනාලේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai venadate sadai.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳතිය දහර සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි යටේ එන්එල්බී තනට දහනේ ලොතරැයිය රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තම සම්පත තනි දහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාජායයි සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිදය වැඩි විස්තර සඳහා 0.76 325 25 අමතන්න

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
0: දවල් 1යි වෙනාඩි 46යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන, හැම තාලෙම සින්දු, හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්.

Mascara canne po. Pasalu ekahe vinadi 45 velawa. Sarusara anagathayak pahabara harita Sri Lankawak. Me themawa osse yame Sri Lankawe krushikarmanthaya haraha apanana aadama wedi karala deela ape rate aarthika sangwardhanata daayaka wena dahitaka videshiya vyaparayak thamai kasagala samuha vyaparaya kiyala kiyanne. Kasagala green supiri wenda saljalayen dan obatath naum athakimak laba ganna awasthawak himi wela thiyena. Deshiya saha videshiya Sri Lankika obata api aadare naaradhana karanawa labathayi aayojana awasthath ekka kasagala samuha vyaparayath ekka ekathu wenna kiyala. Hari එතකොට මැසේජ් එකක් එවල තාම කිව්වේ නෑ චාමි. දැක්කේ නැන්ද කියන්නන්ද? තරහ වෙලාද? දහසක් ප්‍රශ්න තියෙනවනේ අතරේ. සබ දහවලක් මනු අතට වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තියෙනවා. චාමර ලියනගේ තනු ඔයාව තාතරේ නැගතු කර ගන්නවා. දැන් තාතා සමීපෙන් දසනිපෙන් හිටියා කියලා මට කලින් කිව්වනේ නේද? දැන් හොඳින්ද මැසේජ් එකක් දාන්න බලන්න. චාමි වහින්න කලින් චුට්ටක් ආව කියලා තියෙනවා. බොයගඩින් සමන මහත්මයාගෙන දෙන්නේ අදත් වහින්න දෙන්න යනේ මේ වෙලාවමද තෝරගෙන තියෙන්නේ වැස්සත් අහනවා නේකයි මේ ප්‍රශ්නේ ලඟදි මෙහෙණ ගහයි වගේ සුසන්ත ලසන්ත ට්වින්ස්ලා රුවන්ශි සුජා ජගත් ඔයාලා එකතු කරගන්න තැන්ක් යූ මැසේජ් එකක් ගැවුවට ලස්සන සින්දුවක් ඕනේ අක්කා කුරුණෑකලින් සුසීම ඔයාගේ මැසේජ් එක කොහොමද අපි සින්දුවක් අහමු ඊළඟට සුබ දවසක් චාමි කියලා කියන්නේ චින්තක කොරියාවෙන් අත නම කියලත් නෑ එච්චරට බිසිනේ යන්නේ අපි වගේ බොඩුවටනේ බොඩු බොඩු බොරු බිසි බීමි මේ කවුද මේ පොල්ගහවල හසඳරා තෝනිගේ අම්මා සොයේක ඔයාගේ මැසේජ් එක කොබලන කොබල නම්මෝ අහගෙන ඉන්නේ සුබ බ්‍රහස්පතින්දාවක් කියලා තියෙනවා එසේම වේවා චාමිගේ රස වතන් හිතට ගොඩු හරුකම් කනට මෙහෙරි වතන් දහවල හිරු වගේ පැය තුනක් පුරාවට රවුදෙන මිහිරි හඬක් කියලා තියෙනවා. හරි හරි හරි ස්තුතියගේ ලස්සන කමෙන්ට් එකට අපි ලස්සන සින්දුවක් දෙන්නම් ඔයාටත් අහන්න. සම දවසක් වේවා චාමිනංගේ. පැන්සලේ මකන කෑල ගෙවිල යන්නේ අපි වැරද දෙයක් ලිව්වත් නේද ජීවිතේත් එහෙම මකන කෑලි වගේ මිනිස්සු වෙනවා. හම්බ වෙනවා මම එහෙම අය මකලම දානවා එහෙම කළාට කමක් නෑ ඒ වගේ අයට කියලා බණ්ඩාරගමේ ලංකා ප්‍රදේශ මට මැසේජ් එකක් එවලා කියලා තිනවා මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේද කිව්වනේ පන්සලයි මකනේ ගැන කතාවක් නේද ඒක ඇත්ත අපි ලියන්න ලියන්න ඉතින් ඒකුල්ල කරන්නේ මකනම දේවල් නම් මකලම දාන්න මකලම දාන්න දවල් එකයි විනාඩි 40

0: FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව කීයයි කියලා හිතාගෙන ඉඳලා වැඩ කරන්නේ. බොස්සේ මහල තියනවද? එකයි විනාඩි 52යි කියලා කියන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරිගේ නිලයේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB දනරිතහන එළතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කතානායක වෛද්‍ය ජගත් වික්‍රමනාත් මහතා, කියුපා චන්ද්‍රජේ තානාපති, පැට්‍රිෂියා ලසාරා පෙගෝ ගුවේරා මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරට අතර වසර 65කට අධික ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාක්ෂික සම්බන්ධතා යළි තහවුරු කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. බහුපාක්ෂීය ජාත්‍යන්තර සැසිවලදී කියුබාව ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක් වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව කතානායකවරයා එහිදී කෘතඥතාවයේ පළ කළා. හොමු සමුද සන්ධිය ඉරාන පාලනයටතේ පැවති යුතු බව එරට දේශපාලන යෝජිතීන් සඳහන් කළා. විදේශ සමුදා සමාජිකින් කලාපෙන් ඉවත්වීම මූලික අවශ්‍යතාවක්. ඉරානයේ න්‍යෂ්ටික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ. හොමුස් කලාපයේ ආක්‍රමණය කිරීම ඉරානයට එරෙහිවීමක් ලෙස සැලකීමේ හැකියාව පවතිනවා. ඊට අනුකූලව සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවත් දේශපාලන නියෝජිතීන් සඳහන් කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හඩක් නිසා රිද්දගත්ත මිනිස්සු දවසක තරවක් නිසා හරි සැනසෙයි.

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැල්තනාක
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදත්

හවස දෙක පහු වෙලා විනාඩි 11යි වෙලාව. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපේ නපේ දවෙනි පැය විනාඩි 11කුත් ගත කරලා. ඒ කියන්නේ හවස 4 වෙන කලින් ඔයා මට මැසේජ් එකක් එවුවොතින් මොකද නම්බර් එක 07 03 93 5 93 7ට මගේ මැසේජ් එක නොකියව ඉතින් සාමාන්‍යයෙන් යන්නේ නැහැ. ඒ අතරේ ලක්කර Facebook page එක ගිහලා අපේ page එක follow කරලා නැත්නම් follow කරන්නත් පුළුවන්. අද අපේ all time bits it chami post එක බලන්න like එකක් දාලා comment එකක් දාලා සිද්ධා කරන්න කවුද කියලාත් comment එකක් විතර දාගෙන යන්න පුළුවන්. ඒ අතරේ messages වල තියෙන අය බලමුත් අපි WhatsApp එකට කවුද? Good evening Chami. කටුනායක LNG එකේ අද birthday එකක් තියෙනවා කියලා තියෙනවා. 60 birthday එක සමරන කවුරු හරි ඉන්නවද ඔය පැත්තේ? සුනිල් මාමෝ. හර කෙඩියෙක් වගේ ඉන්නවනේ. Happy birthday. ඔයාට wish කරනවා තුෂාරි, අනෝමාල, චම්පා, ක්‍රිෂ්ණා, යමුනා, මාලා, ඇලෙක්ස් අයියාගේ අඹේ යාළුවා කියලා තියෙනවා. ඇන්තනි තමයි මට message එක එවලා තියෙන්නේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ පන්දිනයක් වේවා කියලා අපි ඔබව ආදරෙන් නේද මතක් කරනවා. සතුටින් ඉන්න ඕනේ, දීර්ඝායු වේවා. සුබම සුබ දවසක්. අනුලාවතී මහත්මිය, කෙසේද තොරතුරු අනුරගමි ගාව එකතු කරගන්නේ මන් මහත්තයා සිරිල්, ප්‍රදීප, පේශල, අනුෂිකා, හර්ෂණ, අමලියා, සමරසේකර ඔයම වහගෙන දින්නේ. ඔයව ආදරෙන් එකතු කරගන්න හොඳද? අවිසාවෙල්ලේ හොටෙල් ස්කයි සකින් අහගෙන ඉන්න වැඩ කරන ගමන් කියලා තියෙනවා. බොස් සන්දීප, හරිශ්චන්ද්‍ර, රාජිනී ඇන්ටි, සුදු ඇන්ටිවත් එකතු කරගන්න කියලා ශාම් මැසේජ් එකක් කියලා තියෙනවා. එයාගේ නම නෑ, නම අහලා එවන්න බලන්න. අයිබෝවන් චාමි, ස්තුතියි තුෂාරි ඔයාගේ කමෙන්ට් එකට. රංචි අයියා ඔයාවත් එකතු කරගන්න, ස්තුතියි. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ධර්මයගලින් ඉන්දන පෙරුම්මල ඉදිරිපිට දිශිනි කඩේ අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. Thank you. ගිනගතන පෝස්ට් ඔෆිස් එකේ ටීම් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චේතනී මිස්, සංගීතා, නුවන් අයියා එකතු කරගන්න, මංජුල Thank you මැසේජ් එකක් එව්වට මං එවන්නම් කොළ උමක් දවසක බලමු. ඒකයි මට ලැබෙන සලස්සයිද කියලා මට මේ ඇඩ්‍රස් කරලා එවන්න ඕනේ. හවස දෙකයි විනාඩි කීයද? හා කියන්න බලන්න. හවස දෙකයි විනාඩි 14යි.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් තෑගි දැන් ඩබල් වෙලා සුපිරි තෑගි තුනක් ප්‍රථම තෑගි 120 ලක්ෂ 2 තෑගි සමග සුපිරි අංකයට තෑග්ගා මෙගා

හවස දෙකයි විනාඩි 21යි වෙලාව. ජාමේ සුබ දවසක් වේවා. ගලේ කඩේ රයිගමින් සරස් චන්ද්‍රට ඇස්වට මම මතක් කළා දෙන්නේ නේද? Thank you message එකක් එවුවට. ප්‍රියන්ත කුවෙට් වලින් වයිෆ් කාන්තිවත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු කියලා කියනවා. හරිම සතුටෙන් අහගෙන ඉන්නවා ලකන. එහෙමනම් ඉතින් අපිත් සතුටුයි. හොරණින් මහින්ද කුමාර ගගනේ ආශිං සහ උදාරා චාමින්දී මාලා දමයන්තී වඳුරුබින් ඉසරු මදුෂාන්ව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මං කියවනේ දෙකටම අපි වහගෙන ඉන්න කියලා නේ අලුත් යාළුවෝ ටිකක්. ස්තුති මැසේජ් එකක් අදට එව්වට. සුන්දර සුබ දවසක් වේවා. අපිවත් ගීතයකට එකතු කරගන්න. කවුද ඔයා? මාතලේ කුමාරි වගේ මැසේජ් එක ඇද? බයි වුණාද? නයිනික් ගාමිණී ඉන්නවා සුභාෂිණි. හැමෝටම සින්දුවක් දෙන්නම් අහන්න. සුබ දහමලක් වේවා ලක්හඬ. අපිත් අහගෙන ඉන්නේ. පුංචි පණ්ඩා පවුලේ හැමෝම එකතු කරගන්නවා. පහේ කනුවේ නේද? නම් ටිකේවල නෑනේ මොකෝ කලබලයි. බිසි. මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු. ලංකා නයි ගයි ආයතනයේ න සින්දුවකට ඉන්නවා කවුද ඉන්නේ? ශෂිනි ඉන්දෝ චම්පා සර්ණ තුෂාරි සහ සුවිල් අංකල් ඉන්නේ එහෙ නේද? මට එක වෙන මැසේජ් එකකින් කවුරුහරි කිව්වා. ඒ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඇලෙක්ස් ඔයාගෙන මතක් කර තිබ්බයි කියන්නේ තව කෙනෙක් ඉන්නවා මට ඔය ඉඳලා මැසේජ් එකක් එවන. එයයි ඔයයි ඔක්කොමලව එකතු කරගන්නම් හොඳේ. බලන්න ඉතින්. Thank you. හවස දෙකයි විනාඩි 22යි. අපි සිතකම්.

0: පිරුණු සතුටු පැතුනක්
1: ඕල්ටයි බීට්ස් විත් චාර්ජ්
0: දිලකියෝ මචලා ජය විස්කර ගන්න පාපා

පස්සරු දෙකපහ වෙලා විනාඩි 32යි වෙලාව. 0.7 0.3 93.5 93.7 ඒ අපේ මැසේජ් නම්බර් එකනේ නේද? හවස 4 වෙනකන් වෙලාව තියෙනවා කියලා හිතාගෙන අන්තිම මොහොතේ මැසේජස් ගොඩාක් එවන්න එපා. එතකොට මට වෙලාව මදි කියලා ඉවර කරන්න හොඳද? පිටිකල බොරළු හේනේ සසන්ත සම්පත් වගේ මැසේජ් එක දැක්කා. ස්තුතියි. අපි සින්දුවක් අහමු. අපිව දැන් අමතකයි නේද කියලා. ඉතාලි මෙන්ඩිස් මහත්මයා මගෙන් අහනවා අමතකයි යන්නේ කවුද ඔයා? මෙන්ඩිස්. එකතු කරගන්නම් හොඳ. Thank you message එකක් එව්වට හද. චෝ මිකෙල්. නවකහ ඇල ඕසිස් ඇග්‍රගේ ඖෂධ රත්විටව එකතු කරගන්න කියලා තියෙනවා. සුපිරි සින්දු සෙට් එකක් දෙන්න කියලා තමයි කියන්නේ. වෙනද වගේම අහන්න දෙන්නයි. අහගෙන ඉන්නේ කියලා සුරේකව මැසේජ් එකක් එවලා තියෙනවා. Thank you. මේකවද මේ? සුබදාවලකේවා චාමි, මාවත් එකතු කරගන්න. දෝහා කටාර වල වැඩ කරන හැමෝමයි කෑගල දීවල ගමේ අයවයි එකතු කරගන්න කියලා මැසේජ් එක වෙලා තියෙන ප්‍රසාද රාජපක්ෂ. මොකද මේ කියන්නේ? ඕනෑමට වැඩිය කතා කළොත් එතන අවසානය හෙත රෙදවීමක්. ඕනෑමට වැඩිය හිනා වුණොත් එතන අවසානය කඳුලක්. ඕනෑමට වැඩිය උදව් කළොත් එතන අවසානය නපුරක්. ඕනෑමට වැඩිය ආශ්‍රය කළොත් එතන අවසානය වැරැද්දක්. ඕනෑමට වැඩිය වැදුනොත් එතන අවසානය දරා ගැනීමට නොහැකි ලොකු වේදනාවක්, දුකක්. ඒ නිසා ඕනෑමට වැඩිය කිසිම දෙයක් ජීවිතයකට ඕනෙම නැහැ. ඕනෑමට වඩා කිසිම දෙයක් ජීවිතයකට ඕනෙම නැහැ. හවස 2:00 විනාඩි 33යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 37යි.
2: මේ උත්සව සමයේ රූපලෙක් 1500ක් කෙවා අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 සෙන්ටි ක්‍රීඩක ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරියක් වූ bluepass.com වෙත පිවිසෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

මොකෝ කරන්නේ? ඔය හැවම සමහරට හරියට කේන්දියනවා. මම නිකන් ඉන්නේ කියලා කියනානේ. වැඩ කරනවා පෙනෙපෙනී අහනවා. මොකද කරන්නේ? මාත් කීපද මේ කොහොම කේන්ති ගස්සලා ආවේ මේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා පොතු පිටියේ යමි ප්‍රොඩක්ට්ස් මට මැසේජ් එකක් ගෑවලා තියෙනවා. මැසේජ් එකේ ඔප්පු කිනාගේ නම තියුණා වටිනෝ හැබැයි නේ. නංගේ මටත් සින්දුවක් ඕනේ කියලා මතුකම අනෝමා මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාව එකතු කරගන්නම්. හරි. ඩකින්න. එයා පෝස්ට් එකක් කියලා එවලා තියෙන්නේ මට වීඩියෝ එකක් නේද? තව පොඩ්ඩක් නුඹලට තියක අහන්න ලැබෙනවා. මේ මොකද මේ අපි කෑගල්ලේ ආරම්භරින් දිනේෂ් මණ්ඩාකර බිරිඳ ඉන්දිකා ප්‍රියදර්ශිනී තිසර මණ්ඩාකර හන්සිනි මණ්ඩාකර එකතු කරගන්න කියලා තියෙන ටික දවසකට පස්සේ වගේ මැසේජ් එකක් ආවේ. මොකද වෙලා තිබුණේ? අහගෙන හිටියේ කියලා ඔපෙල්ලකින් මට මැසේජ් එකක් එවලා තියෙනවා. මම පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවේ අහගෙනම දෙන්නේ කියලා. හරි හරි සතුටුයි. Thank you. හයි අක්කේ, good evening. අපි බොඩ්ලස් ගමුවේ වැඩ අනනන වෙබ් ඩිසයින්ස් එකෙන්. හරිද? අපේ අශෝක් සර්වයි, නන්දි මිස් වයි, සුදත් අයිය වයි, ජනේෂි අක්කේ, විහංග අයියයි, චමිත අක්කයි, හරිෂ අයියයි, දේවින්ද අයියයි, නීල් අයියයි හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා නිවංකා තමයි මැසේජ් එකක් එවලා තියෙන්නේ. අපි හැමදාම ඔයව අහනවා කියලා තියෙනවා. බාරයක් ඔප්පු කරනවා වගේ දමාරයි දහන් ඉන්න. හරි හරි, කමක් නෑ, සම්හඩේ වගේ වදම ඉවර කරන්න ඕනේ. ඒ නිසා මේ පැහැතුනේ බසගෙන

0: හවස දෙකයි විනාඩි 48යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: තප්පර ගණක නිහඬියාවක් තිබුණා නේද? ඔයාලට වඩා මගේ හුස්ම හිරවුණා. මේ මැෂින් එකට මොකක්ද උනානේ? එහෙම තමයි ඉතින් තාක්ෂණයේ අපේ අතින් සෑහෙන දුකස්. කොහොමරි කමන්නේ මාව අමාරුවේ වැට්ටුවේ නෑ මේෙන් ඇන්දා. මුකුත් වෙන්න එපා මේ වැටුණ හොම යනකම්. හරි එතකොට අපි බලමු 0.7 0.3 0.3 5 0.3 7 කවුද මේ මැසේජ් එක වල තේන කියලා. හයි හයි චාමි. කොට දවසකින් ආවහන්න බැරි වුණා. හස්බන් අසදීප කරා හිටියා කියලා කියනවා. දැන් යා සනීපෙන්ද? පොකුණ පිට සංජීවි නිවානති අඩුව මට දැනුණා. මොකද අපිට ලස්සන පෝස්ට් ආයලා හැමදාම වෙනවනේ නේද? මහත්තයා දමෙන්ද පුතාර දෙන්නා සඳුළු සහ රිෂ්මිතව එකතු කරගන්නවා ආදරෙන් වෙනදා වගේම. වාකියනවා මම කාටවත් කරදරයක් කරලා නැණි කියන හැඟීම තමන්ගේ හිතේ තියෙනවා නම් ඒ හැඟීමම ඇති ඔබට කොච්චර කරදර ආවත් ඔබේ හිත හදාගන්න. ඒක ඇත්ත. ඊට පස්සේ කියනවා ප්‍රේතම මිනිසුන් සමග සිනාසේ කතා කරන්න. නොගැලපෙන මිනිසුන් සමග සිහි බුද්ධියෙන් කතා කරන්න. ව්‍යාජ මිනිසුන් සමග කතා කිරීමෙන් වළකින්න. ස්ටොප්. ලස්සන අදහසක්. ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට. ඊට පස්සේ මං යනවා යටියන් පොත බෙරන්නාවට. හරිනේ ඔමට නම් මේ වෙලාව තියෙනවා. රුක්ෂාන් එකතු කර ගන්නවා. Thank you message එකක් එවුවට. ආයේ බොහෝ වේවා. අද දින උපන්දිනය සමරුව. බොරලස්කමුව KSC Towers එකේ කමල් හසම්. මල්කාන්ති දෙපළගේ එකම කොළුවා විමුක්ති අචර දෙවුට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා සුභ පතමු කියලා කියනවා. සුභ උපන්දිනයක් වේවා. ආට විශ්කරණවා ලක්ෂ්මන් තමරා මොරොන්තුඩුවේ රොෂාන් ශාමා බොරලස්කමුවෙන් දිනේත් හර්ෂ හේමචන්ද්‍ර හානි උණුසුම් හාදු වැස්සකින් සූපත් වේවා කියලා මැසේජ් එකේ ආතරෙන් විශ්කරලා තියෙනවා. බලන්න හරිම වාසනාවන්තයි. චාමි ඔයා සමහර මැසේජ් කියවද්දී මිහිරි හිනාවක් දානවා කියලා තිනවා. මිහිරිද? මේ මොකද මේ කියලා දෙන්නේ? මං හිමිට කියවන්නම්. Thank you message එකට. සුබ දවසක් වේවා, සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනන්ගේ. හොරණ බැල්ල පිටියෙන් චමින්ද ඔයාව එකතු කරගන්න. ගල්පහතින් ලොකු අයියා තියනවා කියලා තියෙනවා. අපි සත්‍යෙන් හංගෙන්නවා කියලා තියෙනවා. නියමයි. Thank you. අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. තුෂාර, හර්ෂණ, කිරියම්මා, නංගි, ප්‍රියංකර එකතු කරගන්න කියලා තියෙන්නේ. සින්දුවක් ගහලා එමු. මට මොකද වෙනසක් දැනෙනවා. පොඩ්ඩක් තප්පරයක් දෙකක් මාව ඇහුන් නැති වුණොත් ඒත් ඔෆ් කරන්න එපා. මං ඉන්නවා. මං කොහොමද මොක් කරේ වෙනස් වෙන එක හදාගන්න බලන්නම්. හොඳේ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 56 කියන්නේ මේ පැයත් ඉවරයි නේ ඊළඟ පැයට යන් කියන එකනේ එහෙනම් අපි අන්තිම පැයට මුණ ගැහෙනවා මැසේජ් එකක් එවන්න පුළුවන් නේ 0703 93 5 93 7 ඒ අපේ මැසේජ් නම්බර් එක

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කරුණු 14කින් සමන්විත අමරිකා යෝජනා මාල පිළිබඳ පුළුල් ලෙස අධ්‍යයනය කරන බව ඉරානය සඳහන් කළා. ඊට අදාළ ඉරාන යෝජනාවලිය පාකිස්තාන්ට ලබා දීමටයි නියමිතව තිබෙන්නේ. එක්නතා වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීම මූලික අරමුණක්. ඊට අවශ්‍ය පහසුකම් සැලසෙන බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. අමරිකාව මීට පෙර පෙන්වා දුන්නේ සාකච්ඡාවල සාර්ථක ප්‍රගතියක් පවතින බවයි. ඊෂා රැකියා සඳහා යළිදින් ශ්‍රී ලාංකිකයන්ට පිටත්ව යාමට අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා. ශ්‍රී ලංකා ඊෂා ගුවන් සේවා යළි ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව සාතු සේවා අංශවල රැකියා හිමිවූ ශ්‍රමිකයින් 47 දෙනෙකු ඊෂාලේ බලා පිටත්ව ගිය බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ. එම අවස්ථාවට එක් වූ කාර්යංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මේට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ආදායම වූ ඩොලර් බිලියන 8ක මුදල 2025 වසරේ උපයාගෙන ඇති බවයි. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එකතු කර

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවසතුනයි විනාඩි 12යි.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබන්ස් අඟලහතලේ ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදිරි ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bypass.com වෙත පිවිසෙන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: අවදානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
0: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමෙන්. මොකද යන්න කිව්වහම යන්නම යනවා.

0: එක නෙවේ දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතිය දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Chami.

It's with Chami. පසර තුන පහ වෙලා විනාඩිය කීයද දන්නවද 14යි. සුපතව ලක්ෂාමි හැමදාම SMS නොකලට අහන්නේ නම් ලක්කට තමයි. ඒ උනාට යහගින් අතර මැසේජ් එකක් එවුවොත් ඉන්නේ ද හොඳ මං කියන්නේ. හිබුටාන පතුමග නිමල් සුබසිංහ මහත්මයාගේ ඇලුමිනියම් බඩපලේ පුෂ්පේ ඔහුගේ මැසේජ් එක මම මේ කියන්නේ. මුල්ලිරියාව හිබුටාන පාරේ සතොස් අංක දෙකේ කට්ටියවත් එකතු කරගන්න තිසර මල්ලි රේණුව අක්කා කුමාරි මේ සතුටේ හැමෝටම මම ලස්සන සින්දුවක් අහන්න දෙනවා. Thank you මැසේජ් එකක් එවුවට වඩා අතරේ. අතත වහනවා චාමි කියලා කොට්ටාවෙන් ටෙක්ලා. Thank you මැසේජ් එකක් එවුවට ඔයාට. මේ කවුද මේ? අපේ මැනේජර් මිස් කුමාරි ඇතුළුව වැඩ කරන සුරේඛ අක්කා, ප්‍රියදර්ශනි අක්කා, මොසෙත් අයියා, සාල්තු අයියා එසවාන්ටිවත් එකතු කරගෙන ලස්සන සෙන්දුවක් අහමු කියලා තියෙනවා. තිසර මල්ලි ඔහොත් මැසේජ් එකක් කියලා තියෙනවානේ. මුල්ලෙරියාව දෙක සතොසින් අද නම් මැසේජ් එක කියන්න ඕනෙමයි කියලා තියෙනවා. මං අතනේ වගේ මැසේජ් එකක් දැක්කේ තිසර. මම කලින් දැක්කනම් කියනවා. අද තමයි දැක්කේ. ඔයාවලව ආතරෙන් පිළිගන්න. දෙකටම අපි වහන් ඉන්න ඕනේ. මැසේජ් එකක් එවන්න ඕනේ. සේව කරගෙන නම් එක 0.7.3.95.93.7 කොහොමද ඒක? හරි බලමු මේ මැසේජ් එක කාගෙන්ද කියලා. අපි වත ලස්සන සින්දුවකට එකතු කරගන්න. සන්ධ්‍යා, රංජනි, සුසිල් ඩා, සරත්, ජාති සමග ගාමිණි, මීරිකමින් චින්තා කොහොමද සින්දුවක් දෙන්නම්? හයි චාමි, අපි බාන්දුරා ගොඩින් මමත් මේ වෙලාවේ අසනීප තත්ත්වෙන් ඉඳන් හරි අහගෙන ඉන්නේ කියලා තියෙනවා. මම ආතරෙන් එකතු කරගන්න ඉක්මනින්ම සූපත් වෙන්න කියලා ආතරෙන් ප්‍රාර්ථනා කරනවා. ටීනා, ඔයා ගැන මම මේ කියන්නේ. දුව උෂිනි, තාතා, නංගි ජයනා, එයාගේ හස්බන්ඩ් වසන්ත, මල්ලි අචලංක, එයාගේ වයිෆ් චාන්දනි, අක්කා දිනුෂ්කා, ඉන්දික, වරකාගොඩ පොලිසිය සේවය කරන හැමෝමත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියෙන්නේ. තැන්ක් යූ. ඔයාලට තහම සින්දුවක් දෙන්නද? මොකද කියන්නේ? මේ සින්දු ලස්සනයිනේ. ලස්සනයිනේ. ඒකනේ හන්න දෙන්නේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3:00 වෙනට 20:00 වෙලාව නමක් ගමක් කියන්න එපා කිව්වා. මේ සින්දුව විතරක් අහන්න දෙන්න කිව්වා.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: පසරතු නය වෙනට වෙසේ හතයි
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB තනට දහන එලතුරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තම නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: නලවේ නලවේ කතා කරලා බෑ මේ මැසේජස් ටික කියලා ඉවර කරන්න. ඒක නිසා සීගුරුග්‍රහමේ දුම්රියක් වගේ මම හිතුව මේ ටික ටටක් ගල කියන්න ඕනේ කියලා. මොකද 3:27 වෙලාව. හයි චාමි සුබ සන්ධ්‍යාවක් කවහස කර සන්ධ්‍යාවේ සුපුරුදු ආතරේ ලැංගතු කමින් සුපුරුදු හඳහන් අපිටාව කියලා තියෙනවා. නිෂෝ තැන්කියු වගේ මැසේජ් එකට මොකද්ද කියන්නේ ඔමට? අඳන්න හේතු දහක් අතරේ හිනා වෙන්න තියෙන එකම හේතුවක් වෙන්න පුළුවන්. ඒ එකම හේතුව නිසාවත් සැනසෙන්න හුරු වෙන්න ඕනේ. නැත්නම් වෙන්නේ ප්‍රශ්න කේකියා තැවෙනවා විතරයි. ජීවිතේ හරිම කෙටි. කවුද දන්නේ හෙට කියන දවසත් අවිනිශ්චිතයිනේ නේද? ඒ නිසා ජීවත් වෙන මොහොත ජීවත් වෙන ජීවිතේ වෙදින්න කියලා නිෂු අපිට මතක් කිරීමක් කරනවා. Thank you. ඊට පස්සේ ලස්සන සින්දුවක් ඕනේ අම්පාරේ කරුණාදාස හේවගේ නේද වසන්ති රුචිරා සෙවුවන්දේ වල වාතරෙන් එකතු කරගන්න අලුතින් නේද මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. ආතරෙන් පිළිගන්න හොඳේ දිකටම අහන් ඉන්න ඕනේ. හෙටත් මැසේජ් එකක් එවන්න ඕනේ හරිද? මම බලනවා මතක තියන් ඉන්නේ. චාමි දෙන්නක ලස්සන සින්දුවක් කියලා හොරණින් මහින්ද මැසේජ් එකක් එවලා තියෙනවා. කීරිගලින් ගගනේ උදාරා මාලා ඉස්සරුව එකතු කරගන්න. ඊට පස්සේ මේ කවුද? මෙන්ඩස් මහත්තයා මන් නම කිව්වා. අයි කියන්නේ කිව්වේ නේ උනාට. හයි චාවි, කාලිවිල කද්ද බේඩුවල මල් හිරු සර්විස් එකෙන්. ඒකේ නමේ ලස්සු පුතා මල් හිරු සඳමිනේ ලහිරු සහ මේ වෙලාවේ ලක්කඩාන හැමෝමත් එකතු කරගන්නවා කියලා තියෙන ලස්සන නමක් තියෙනවා මල් හිරු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? හයි ඉෂංකා, හස්බන්ඩ් තනා, දුව ඕමි, පුතා අංජු පාරදුරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. අම්මගේ තාත්තගේ දෙන්නගම බර්ත්ඩේස් තියෙන එකම දවසද එනම් හැපි බර්ත්ඩේ කියලා අපි දෙන්නට මාතරෙන් ආශිර්වාද කරනවා. ස්තුතියි මැසේජ් එකක් එව්වට. සත්තල ගාමට් එකේ කමනි, නිලු, ඉනෝක, අනුරාධා, නිරෝෂා, ශ්‍රයහනි, සේපාලි, නන්දා, සජීවා, අශෝක මිස් අහගෙන දෙන්නේ අපි සින්දුවක් අහමු. හෙමන්ත ටෙක්ස්ටයිල් එකේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, කුමාරී, ජනක, දයාබරන්. දයාබරන් කිව්වහම මම නිකන් හරි කරුණාවන්ත හැඟීමක් එනවා. එයාගේ නම නිසා. සම්පත්, සම්ද්‍යා, ජේපී, යසරත්න, උමේෂ්, ශ්‍රීමාලි, ජනකි, සජානි, ගීනාත්, කරුණාරත්න, ගාමිණි, කුමුදු එකතු කරගෙන සින්දුවක් අහමු. විමල සෙනභාත්මේ ස්තුතියි මැසේජ් එකක් ඇව්වට. හරි, වට්සප් මැසේජස් ටික හරි ෂේප්. ටෙක්ස්ට් මැසේජස් පැත්තට තාම මම ඔළුව දැම්මවත් නෑ කියන ලස්සන නේද? මේ සින්දුවෙන් පස්සේ කියන්නද? විනාඩි 3ක් දෙන්නවට මං කියන්න. හවස 3:00 විනාඩි 30 යන වෙලාව. මැසේජ් එකක් එවනවා නම් 0.7 0.3 93.5 93.7

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩ 33යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හැම්බෙරම එහෙම කන් ගොඩ වෙන සද්ද.
5: මේක ගන්න
6: මොනවද අලෝ සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: හරි හරි බබා, වැඩේ ඉවරු වුණාම එනවා. ඔය ඔෆිස් එක ළඟට ගිහින් ඉන්නවා.
6: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
5: මේ වෙලාව නම් එපා
0: නේ. FM 93.5, FM 93.7,
1: අයිබෝවන්. අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176479479
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හනහට බලා ගන්න.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 35යි වෙලාව. මට ඩෝමා ගැන කියන්න අමතකුණා කියලා ඔගොල්ලෝ මට මතක් කරේ නෑ නෑනේ. ඒකත් කරන්න ඕනේ මන්ද කියලා හන්න නෑ හදන්නේ. නෑ නෑ මං කියන්න. මතක තියන් හිටියේ දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් හදාගන්න තියෙන හොඳම විස්තුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. සිංගල් පෙස් විදිහෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2-4 ප්‍රමාණයක් වෙනවා. සම්පූර්ණ යාත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවියම අවමයි. මිලි රුපියල් 88,000 වෙන තව වැඩි විස්තරයක් ඕනේ නම් කෝල් එකක් ගන්න. නම්බර් එක දන්න? ඒක කියන්න. 011-767-579 කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තරයක් දැන කියා ගන්න පුළුවන්. හන්ද? ඊට පස්සේ පොරොන්දු ඌ ලෙසටම අපි යන්න ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න. කවුද මුදින මැසේජ් එකක් එවලා තියෙන්නේ? චාමියා කියෝ ඔයාගේ කතාවට ලස්සනයි කියලා මුලින්ම දැක් එවලා තියෙනවනේ මැසේජ් එක දැක්ක දැක්. 1:11 එවලා තියෙන්නේ. ලස්සන සිද්දකට එකතු කරගන්න මලිතී පපසරා මත්තේ ගොඩින්. Thank you comment එකට. නුවරින් සංජීව රටවත් එකක් තියෙනවා කියලා තියෙනවාගේ නම යනකම මං කියන්න. චාමි අක්කා සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. ලස්සන හිත නිවන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. හින්දි සින්දුවක් ලෑස්ති කරගත්තේ. මම සින්දුව දෙන්නම් වර හිත නිවා ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ මැසේජ් එක කාගෙන්ද දන්නවද? හෂිනිකෙන්. හස්බන්ඩ් මනෝජ්, ලොකු නංගි දෙවුමි, චුටි නංගි පියුමි, ලොකු මල්ලි දිල්ෂාන්වත් එකතු කරගන්න කියලා තියෙන අම්පාරේ මැසේජ් එක වෙලා තියෙන්නේ. සර්වවිල පැත්තට ගියාම කේටිය සමරසිංහ සමග යාළුවෝ කොමල

සිනහවක් මත සිනහවකින් පිළිතුරු දෙයි. රත්නපුර රත්නේ තමරා කුමාරි වගේ මැසෙන්ජ් එක. චාමි, මම තිතින් ඔයාව හගෙනමයි ඉන්නේ කියලා තියෙනවා. නාවුලින් විනෝදී තැංකූ මැසජ් එකක් කැව්වට තවක මැසජ් එකක් කියලා මං සිද්ධ වකාන්න දෙන්නුද. චාමිය සුබ දවසක් ඒවා පිතාව හගෙන ඉන්න වේයන් ගොටින් දීපා දුව චතු පුතම් මතු මහත්තයා සුදත්තාත් එකතු කරගන්න කියලා ඒ මැසජ් එකේ තිබුණේ. චතුට කොහොමද චතුමට මැසජ් එක කිව්වේ නැ ගොඩ දවසකින් ජොබ් එක මල්ලන් ඉන්න එපා කියන්නනේ. එක දවසක් නිවාඩුවක් දාලා මාව අහලා මට මැසජ් එකක් එවන්න කියන්න. ඔය අනුවල් හැම ලියු තියනවනේ. කොහමද බොස්සහන් හිටියනම් හොඳයි. 3:38

0: තව මගේ ළඟ ඉන්නව නම් ජීවත් වෙන්න තව මොනවද ඕනේ කියලා අහන්නේ මං වගේ. හවස 3 විනාඩි 4:02යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Rhythm, vibe, beat, it's a mix winner.

0: ප්‍රථම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා
3: සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග්
4: මෙගා පවර්

හවස තුනයි විනාඩි 43. කසාගල සමූහ ව්‍යාපාරය කියන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හරහා අපනැන ආදායම වැඩි කරලා දීලා අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන දහිතකමේ දේශීය ව්‍යාපාරයක් සරසර අනාගතයක පැහැපත් හර්ථ ශ්‍රී ලංකාවක් තමයි යාලගේ තේමා වෙලා තියෙන්නේ. දැන් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසල් ජාලය හරහා ඔබටත් නව මදකීමක් ලබා ගන්න chance එකක් තියෙනවා. ඒ chance එක මිස් කරගන්න එපා කියලා මට මතක් කරන්න කියලා තියෙනවා. ඔන්න කිව්වා හොඳේ නොකිව්වා කියලාම කියන්න එපා. ඊට පස්සේ මං ආයෙම මැසේජස් ටික බලන්න දවල ලස්සන ගීතයක් ඕනේ අලව කැකුලාවල රත්න කහඳව සුනිලා ජාංගනී ස්වර්ණී තිලක රත්න වැකතු කරගම්මු. මක්කන මුංහේනේ ශ්‍රී වසන්ත වගේ මැසේජ් එකට ස්තූතියි. ගුණසිරි ගෝල් හවුස් එක අලව්වේ උපාලි වගේ මැසේජ් එක මම කියන්න හදන්නේ. පත්මිනි මිසින්නවා කියලා තියෙන උදය කුමාරස සමිතා සඳමාලි නලින් සුජානී වසන්තිව එකතු කරගන්න. කොහලාන පැත්තට ගියාම ඉන්නවා ජයකලනි චිත්‍රානි මාධව කසුන් උපාලි. තැන්කියු මැසේජ් එකක් එව්වට. අද දින උපන්දිනය සමරන මගේ දුව චමත්‍යා සඳමාලි එයාට සුභම සුභ උපන්දිනයකට ආශිර්වාදනවා කියලා තියෙනවා. අම්මා අක්කා අයියා හඟුරන් කෙත අයිරංගනේ නේද? හරිද මං කිව්වා? එයාලවත් එකතු කරගන්නම්. බර්ත්ඩේ එක දින ගර්ලමගේ නම මොකද්ද? සඳමාලි නේද? චමත්‍යා සඳමාලිද වගේ නම බලන්න. හරියට නම ටයිප් කරලා නැහැ වගේ මට හිතෙන්නේ නම්. සුභම සුභ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී වේවා කියලා අපිට ආතරෙන් ආශිර්වාද කරන්න ඕනේ නේද? කවදා කොතනක කෙලසක යලි අපි හමු වන බව තන මා යන තන මක සලකුණු සුලන් රැලක ලියා එවන්නම්. චාමි මට ලස්සන සින්දුවක් දෙන්න කියලා පස්සාලෙන් චන්ති මහවත්ත තමයි මට මේ මැසේජ් එක කරලා තියෙන්නේ. මා යන තන මක සලකුණු සුලන් රැලක ලියා එවන්නම් මාත් දවසක ලියලා එවන්න. 3:45

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: ලෝකෙ මනසට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්,

0: පුනත් කලන්න
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න පෙහිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරුම ඇපැයිය හවස තුනයි වෙනහට පනහයි වෙලාව දම්මිදූ මොකක්ද මේවා කියලා තියන්නේ මේ නෝනේ දැනුණු තැන නවතින්න කියලා කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන මිසක් වෙන දෙයක් ගැන නෙවෙයි ඔයා හිතන දේ නෙවෙයි මං කිව්වේ හරිද සුබ සන්ධ්‍යාවක් වේවා චාමිනාගේ ලස්සන සින්දුවක් අහමුද කියලා හොරණින් ඉනෝක උපාලේ දවසිතුව එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙන්නේ අපි සින්දුවක් අහමු ඊට පස්සේ මාධවලින් ගයාද මේ අක්කේ යන්න කලින් මටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා ඇත්තට යන්න වෙලාව ළඟයිනේ චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කසුන් කොරියාවෙන් හරි හරි හරි කසුන් ඔයාවත් එකතු කරගෙන නිසලි මේ සින්දු අහන්න ඕනමයි කිව්වනේ නැත්තම් මේ සින්දු අහන්න දෙන්න වෙන්නේ නැහනේ මට බැනුම් අහන්න වෙනවා තුනයි විනාඩි 52 මේ සින්දු අහලා මං ආයි ටක් ගලෙන්නම්

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: Havasa tunai venade panas pahai velava. Noorin Sanjay mata message ake vela tibunane. Adaya ke aadarniya suratala. බලු පැටියාගේ බර්ත්ඩේ කියලා තිබුණා. ඊට පස්සේ මං කිව්වේ නැහැ කියලා තරහයි කියලා තියලා තියෙනවා. නෑනේ මං ඒක අන්තිමට කියන්න කියලා තියාගත්තේ. හේතුව දන්නවද? මිනිස්යෝ වෙනුවෙන් හරි සතෙක් සූපාවෙක් වෙනුවෙන් හරි උණු වෙන හදවතක් තියෙන මිනිස්සෙක් කියලා කියනවා. හරි වටින මිනිස්සෙක් කියන්නේ. කෙනෙක්ට නේද එහෙම හරි තව කෙනෙක්ගෙන දයාවක් අනුකම්පාවක් කරුණාවක් උපදින්නේ. ඒක නා හොඳ මිනිස්සෙක් නිසා. ඒක නිසා මං ඒකට ගරු කරනවා. සම පන්දනක් කිව්ව කියලා කියන්න හරිද? ඔය බලකපුඩු දාන්න දුන්න කියලා තියෙනවා. ඒ ආදරයට කන සතුටුයි මට. එහෙනම් යන්නද? යන්න. ඉල්ලා යන්න. හෙට එන්නම්. නැත්තං ඉතින් හෙට එන්නේ නැහැ කියලා. හෙට එනෝම. පරිස්සමින් එන්න නං. ස්තුතියි මට මැසේජ් කළාට මාව හංගිටියට. මම චාමිකා මනෝජිනි. සුබ දවස.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මානසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි යටේ NLB තනරිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: මධ්‍යමී ජාවරම් මැඩ පැවැත්වීම සඳහා ආරම්භ කළ මෙහෙයුමෙන් සැකකරුවන් 886 දෙනෙක් අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. රැඳියුම් නියෝග ලබාගත් සංඛ්‍යාව 5ක්. තවත් පුද්ගලයන් 3 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා. වැට්ලින් වලින් හෙරොයින් අයිස් සහ කොකේන් ඇතුළු මද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ. හමාස් සංවිධානයේ දේශපාලන කාර්යංශයේ නායක කලීල් අල් හයියාගේ පුත්‍රයා වන අසාම් කලීල් අල් හයියා ඊශ්‍රායල් ප්‍රහාරයකින් ඝාතනය වී තිබෙනවා. ඒ දැඩි ලෙස හෙලා දකින බවයි හමාස් සංවිධානය පෙන්වා දුන්නේ. ඊශ්‍රායල් අපරාධ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බව හමාස් සංවිධානය සඳහන් කළා. ගැටළු විසඳීම සඳහා දේශපාලන සාකච්ඡා වෙනුවෙන් සහභාගී වීමේ වැඩපිළිවෙළටද ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවසහාය තියෙන බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: කනට රහට හවස අතරට Evening Drive with Charlie and Charlie
2: සමඅනුග්‍රහය
3: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: ITN Lakhanda Radio ITN
1: සුබසන්ධ්‍යාව 4යි විනාඩි 8යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක හදත් මුණ ගැහෙන වෙලාව චාරු සුබසන්ධ්‍යාවක්
2: සුබම සුබසන්ධ්‍යාව කියලා කටිය ලෑස්තිද
1: කටිය රෙඩිද අපි ආවිලා ඉන්නේ ඔයාලත් එක්ක හවස 6 හමාර වෙනකන් ලස්සන සිදු ගොඩක් එක්ක ලස්සන හැන්දෑවක් ගත කරන්න නේද වාහනේ යන ගමන් වෙන්න පුළුවන්
2: ඔව්
1: ගෙදර ඉන්න ගමන් වෙන්න පුළුවන්
2: ඔව්
1: තවුනාද
2: බස් එකේ යන ගමන් වෙන්න පුළුවන් හහ
1: වැඩ ඉවර වෙලා කලබලයට දුවන ගමන් වෙන්න පුළුවන්. කොතන හිටියත් FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ලඟින්ම තියාගන්න. අපි දෙන්නම ඉන්නවා හවස 6 හමාර වෙනකන් ඔයාලට මැසේජ් එකක් යවන්න කෝල් එකක් නම් එපා.
2: එපා.
1: කතා කරන්න එපා. මැසේජ් එකකින් අපිට ඔයාගේ පණිවිඩය දෙන්න. මැසේජ් කරන නම්බරයකට කෝල් ගන්නේ නැතුව.
2: ඔව්. මැසේජ් එකක් දාන්න එහෙනම් 0703 93.5 93.7
1: මලක් වගේ බලන්නකෝ
2: ඇදියා
1: අපි දිහා

0: හතරයි විනාඩි 12යි වෙලාව.
1: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Sloan Green Life Plantation Private Limited.

ප්‍රදර්ශනකාරියක් වූ bayobas.com වෙත පිවිසෙන්න.

0: හතරයි විනාඩි 17යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. මේ දවස්වල මේ පුංචි දරුව අතර වෛරස් රෝග පැතිරීමේ අවධානම. එතකොට ඇඟේ අර බිබිලි දාන ලෙඩ රෝග, ඒ කියන්නේ නිකන් රෑෂ් කියලා කියන්නේ, අපි රෑෂ් එකක් ඇවිල්ලා කියලා අපි කියන්නේ. එතකොට ඒ වගේ තත්ත්වයන් සම්බන්ධව ටිකක් වැඩි තත්ත්වයක් තියෙනවා කියලා කියනවා සෞඛ්‍යංශ. මොකද මේකට මේ හේතුව විශේෂයෙන්ම මේ පවතින කාලගුණයේ වෙනස් වීම තත්ත්වයන්, අධික රස්නය, අධික උණුසුම සමහර වෙලාවට දරා ගන්න බැරි කමත් එක්ක තෝල්පටි පැලිලා, එතකොට හැම වෙලෙණක මේ වගේ දේවල් එක්ක මේ දරුවොන්ට විවිධාකාරයේ අසාධ්‍යමිකතාවයන් නැතිවීමේ සම්භාවිතාව වැඩි වෙලා තියෙනවා කියලා සෞඛ්‍යංශ කියනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ටිකක් දෙමව්පිය වැඩත් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. පාසල් යන දරුවොන්ට නම් වැඩිපුර වතුර ටිකක් බොන්න දෙන එක. එතකොට එලිමහනේ ගොඩාක් වෙලා සෙල්ලම් කරන්න ගිහිල්ලා අවුවේ කරකුට්ටම් වෙන්නේ නැතුව,
1: පොඩි ළමයි දන්නේ නැහැ ඉතින් අවුවේනේ ඔක්කොම වැඩ ටික කරන්නේ.
0: අවුවේ කරකුට්ටම් වෙන්නේ නැතුව ඉන්න කියලා පොඩක් උපදෙස් දෙන්න.
1: වතුර බොන්න කියලා කියන්න.
0: කියන්න. ඇහුවොත් එහෙමයි, නැහුවොත් එහෙමයි.
1: වතුර බෝතලේ බීලාද කියලා බලන්න.
0: ඔව්. මග හලලා දෙන්න එන්න දෙන්න එපා.
1: ඔව්.
0: බොරුවට අහන්න මම මග හැලුවා නේද? බිව්වේ නෑ නේද? බිව්වේ නෑ නේද? මග හැලුවා නේද කියලා. බොරුවට අහන්න එහෙම. ගෙදර ආවට පස්සේ මේ එතකොට දැනගන්න පුළුවන්.
1: ඔව්. ඕනෙන් දැනගන්න පුළුවන්.
0: ඕනෙන් දැනගන්න පුළුවන්. වචන ගොත ගැහෙන විදිහින් එහෙම දැනගන්න පුළුවන් පොඩ්ඩක් සැරින් අහන්න. හරි. එතකොට මේ ඒක නිසා දරුවන්ට ටිකක් වැඩිපුර අවවාද කරන්න මේ දවස්වල වතුර බොන්න කියන එක, නැත්තොත් ලෙඩ වුණොතින්
1: වැඩේ අමාරුයි. ඔව් වැඩේ අමාරුයි.
0: ඒක නිසා ඊට පස්සේ ඉතින් බෙහෙත් බීලා ඉවරයක් නැහැ. ඔය ලෝකෙ
1: හොඳ වෙන්නේ නැහැ.
0: ඔව්. මේ ඊළඟට අනිත් එක දැන් බෙහෙත් ගන්න ගියාට පස්සෙත්
1: හහ
0: අපිට දැන් පොඩි උණක් හැදුනත් එම්බ්‍රිසාවක් හැදලා ගියත් බෙහෙත් ගන්න ගියාට පස්සේ ඇන්ටිබයොටික් එකම හරියට දෙනවනේ. ඉතින් ලංකාවෙලු මේ ආසියා කරේම ගත්තට පස්සේ වැඩිම ඇන්ටිබයොටික් මේ පාවිච්චි කරන රට. ඉතින් ඇන්ටිබයොටික් කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයිනේ. ඒ නිසා අනිත් එක ඇන්ටිබයොටික් එකක් අර පාවිච්චි කරන්න ඕන දින ගණනක් තියෙනවානේ. ඒක වාර ගණනක් පාවිච්චි කළ යුතුයි. ලෙඩේ හොඳ වුණත් ඒක
1: දිගටම ගන්න හොඳ නෑ
0: කියලා තියෙනවා නම් දවස් 3ක් හරි දවස් 4ක් හරි දවස් 5ක් හරි පාවිච්චි කරන්න කියලා ඇන්ටිබයොටික් එකක්. ඒක ඒ විදිහට ගන්න ඕන. එහෙම නැති වුණොත් ආයි පස්සේදී ඇන්ටිබයොටික් එකක් ඇඟට දෙනකොට ඒක ආන්සර් කරන්නේ නැහැ කියලා කියනවා. නැන සෞඛ්‍යංශ කියන වෛද්‍යවරු කියන කතාවක් මේක. ඉතින් ඒ කොහොම නත් ඇන්ටිබයොටික්ස් කියන ඒවා මේ ලෝකේ වෙච්චර ඇඟට සුදුසුයි කියලා
1: ඕනම දෙයක් කරනට ඩවුන් නැහැ.
0: ඉතින් ලෙඩකින් බේරෙන්න අපි පාවිච්චි කරාට
1: ඒක හරි විදිහට කරන්නේ.
0: චර හොඳ දෙයක් නෙමෙයි. කොහොම නත් ඉතින් ඒ නිසා බෙහෙත් ගන්නවට වැඩිය ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරනට වැඩිය අපිට පරිස්සම් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ නේද? ඒක නිසා ඒ ගැන හිතන්න දෙමෝපිය වඩාත් සැලකිලිමත් වෙන්න මේ තියෙන උණුසුම උණුසුම් කාලගුණයත් එක්ක ලෙඩ රෝග වලට තියෙන ඉඩකඩත් ඒ විදිහටම වැඩි. ඔය හවසට පොඩ්ඩක් වැස්සට දවල්ට පායන ඉර.
1: දැන් ඩෙන්ගුත් වැඩිනේ.
0: ඔව් ඩෙන්ගුත් වැඩි, ඩෙන්ගු වලින් චිකන් ගුණ්‍යත් යනවා.
1: ඔව්.
0: ඉතින් මේ ඔක්කොම තියෙනවා. මම කියන හැදුවේ මේ හවසට පොඩ්ඩක් වැස්සට හිත හැදෙන්න කියලා.
1: හා
0: දවල්ට පායන ඉර.
1: ඔව්.
0: ගිනි ගන්නම හොඳටම මහ පොළව නේද?
1: ඔව්.
0: ඒ නිසා
1: මේ යනකොට රස්නේ පිට වෙනවා.
0: අපි අර මේ අරකින් සනසීමක් ලැබුවට පොඩ්ඩක්.
1: ඔව්.
0: හවස වහින වැස්සෙන්.
1: හා
0: දවල්ට පායන ඉරෙන් පිච්චිලම යනවා.
1: ඔව්. එතකොට සනසීම නැහැ.
0: ෂට් ඩවුන් වෙන්නම යනවා. හරි, ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. ගෙදර තියෙන්න ඕන විජේ තුන පහ ටික, මිරිස් කුඩු ටික, විජේ ලුණු, එතකොට ගම්මිරිස්, මේ හැම දෙයම ආඩ විජේ නමින් ගෙනියන්න පුළුවන් කහ කුඩු ටික නේද? තුන පහ ටික.
1: ඔව්, ඒ විතරක් නෙවෙයි, දැන් ඔයාට රැට හමුණා හරි හදන්න ඕනේ කියලා හිතනවා. ඔයාට පුළංකම තියෙන විජේ නූඩ්ල්ස් තියෙනවා. ඔයාට ඇලෙන්නේ බෙරි වෙන නැතුව හොඳට නූඩ්ල්ස් එකක් හදාගන්න ඕන නම් විජේ නූඩ්ල්ස් තියෙනවා. ඔයාට ඉතින් අගම තියෙන වෙලන්සලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙලන්සලෙන් වෙන්න පුළුවන්, ඔයාට ලබා ගන්න පුළුවන් අපේ රසේ රටේ සමර බෙදර විජේ නිෂ්පාදක හැම දෙයක්ම.
0: ඒ වගේම තමයි ඩෝමා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන කරන මැෂින්ස් ටික වාඩ ගන්න පුළුවන් ඩෝම නමින්. විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ඒ වගේම ඇඹරුම් යන්ත්‍ර, ඊට පස්සේ පොල්තෙල් හිඳන යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන පෙළක් වාඩ ගන්න පුළුවන් ඩෝම නමින්.
1: නොම්බර 31 ඇලහෙන පාර මහර්ගම් ප්‍රධාන ශාඛාව තිරෝ මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් ඔයාලා කතා කළ සම්බන්ධ කරගන්නත් පුළුවන් 011 6779 579
0: හතරයි විනාඩි 22 වෙලාව.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
1: Unfortunately, today some of you will be going home.
0: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
2: Welcome to MasterChef Sri Lanka.
0: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
3: පහේ ළමයි මයි
4: මේ නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණා කළ මෙතන දෙයි යන්නකෝ.
5: නෑ. බබු කොහෙවත් නැහැ මෙතන ඉන්න ඕන.
3: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
4: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ. හටවන්න ගෑනි.
6: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ. අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
4: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
3: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
7: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
8: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: അങ്ങനെ പലയാണ്ട
1: പെന്താ.

0: Wow, new money. Lakana evening drive.
1: Hatarai vinadi 34 velava.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න.

0: මේ උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අද අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: ලකාණ්ඩ රේඩියෝ ITN.
2: ආව්! නියමයිනේ.
1: ලකාණ්ඩ evening drive.

0: හතරයි විනාඩි 36යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් වෙන්න කොච්චර නම් හීන තියනද?
1: ගොඩක් හීන තියනවා.
0: අපි සමහර වෙලාවට අපිට සල්ලි හම්බුනොතින්, ලක්ෂයක් හම්බුනොතින් කරන්න මෙන්න මේ දේවල්. ලක්ෂ 10ක් හම්බුනොත් කරන්න මේ දේවල්. කෝටියක් හම්බුනොත් කරන්න මේ දේවල් කියලා
1: හිතනවා.
0: හම්බුනොනත් අපි ප්ලෑන් කරනවා. ගොඩක් කරාට නේද?
1: අපි හැටි.
0: ඒක අපි හැටි. සමහර වෙලාවට මෙහෙමයි. දැන් අපි ප්ලෑන් කරනවා. අපිට හිතේ තියෙනවා මට ඇත්තටම කෝටියක් හම්බුනොතින් මම මේ රටේ දුප්පත් මිනිස්සු 10 දෙනෙක්ට
1: හරි
0: ගෙවල් හදලා දෙනවා කියලා. කෝටියෙන් දවල් 10 දෙනෙක්ට ගෙවල් හදන්න.
1: කමන්නේ ඉතින් ඒ බලාපොරොත්තු
0: වල. මං හිතන්නේ 2000 විතර වෙන්නේ නැති. 2000 විතර නම් කෝටියෙන් ගෙවල් 10ක් හදන්න.
1: කමන්නේ අපි බලාපොරොත්තු කරේ
0: 1980 වගේ. ඔව්. කෝටියෙන් ගෙවල් 10ක් හදන්න පුළුවන්කම තියෙනවා.
1: හරි හරි.
0: සිමෙන්ති වල මිල දාන්න නැතුව හිිනම වුණා තියෙන.
1: එයාම කියන්නේ එයාම කියනවා ඉතින්.
0: හරිද කොහමද? ඒ වගේ නිකන් ලොකු බලාපොරොත්තු තියෙන.
1: ඔව්.
0: ඊට පස්සේ දැන් තව හිතනවා මම මේ කෝටියක් හම්බුනොතින් ගන්න ලක්ෂ 25කට 30කට විතර වාහනයක් අරගෙන ඉතුරු ටික බෙදලා දෙනවා.
1: බෙදලා දෙනවා.
0: අපේ සහෝදරයොන්ට බෙදලා දෙනවා.
1: හරි.
0: අම්මටයි තාත්තටයි ටිකක් දීලා සහෝදරයන්ට බෙදලා දෙනවා. ඔය වගේ හීන දකින්න.
1: ඔව්.
0: හම්බෙලා බලන්නකෝ.
1: ඔය මතකද කියලා?
0: කෝටිය හම්බෙලා බලන්නකෝ පොඩ්ඩක් මොකද කරන්නේ
1: කියලා. ඒකෝ කියලා.
0: කෝටි හම්බුණාට පස්සේ වාහනේම 185ක් විතර වෙනවා.
1: අම්මෝ.
0: ඉතුරු 115 තියෙන්නේ. ඉතුරු 115න්
1: මොකක් කරි කරනවා ඉතින්.
0: ඊට පස්සේ

0: කෝටියම් පුනාට පස්සේ. ඒ නිසා මේ අපි අර මවන හීනම සමහරලාට ලොකුවට දෙන ලොකු ටෝක්ස් සමහරලාට අපි ඒක ඇචීව් කරාට පස්සේ
1: මතක නෑ.
0: ඒක හැටි මනුස්ස ස්වභාවය.
1: නා කරන්නද ඒක හැමෝගෙම ස්වභාවයනේ.
0: ඔක සල්ලි වල හැටි. මොකද ඒ කියන්නේ අපිට ලක්ෂයක් තියෙනකොට
1: හරි
0: තියෙන අවශ්‍යතාවලට ඇඩිය ලක්ෂ 10ක් ලැබෙනකොට අවශ්‍යතාව වැඩි වෙනවා. කෝටියක් ලැබෙනකොට ඊටත් ඇඩිය වැඩි වෙනවා.
1: අපි හිතනවා දැන් නම් කෝටියක් හම්බුනම ඉතින් කරන්න දේවල් කොච්චර නම් තියනවද?
0: කෝටියක් හම්බුනොත් අනේ හොඳටම ඇති අපිට මේ
1: කියලා. එහෙම තමයි හිතන්නේ.
0: දැන් හිතන්නේ එහෙම. කෝටියක් හම්බුනොත් හොඳටම ඇති අනේ මොනව කරන්නද මේකෙ මේ මෙහෙම දේවල් පොඩි කාර් එකක් ගන්න. එහෙමයි කියලා හිතන්නේ. හැබැයි කෝටියක් හම්බෙලා බලන්නකෝ. අයියෝ කෝටිය කියන්නේ මොකද්ද? ඈ?
1: ඒ බලද්දි මේ බලද්දි වරයි යන්නේ.
0: කෝටිය කියන්නේ මොකද්ද අනේ මේ පිස්සුනේ කෝටියක් මොකන කරන්නද?
1: අපි හිතන් හිටියේ මේ කෝටි හෙන ලොකුයි කියලානේ.
0: කියලා හිතනවා. ඒක තමයි මුදල සහ අවශ්‍යතාවය කියන එක. හරිම ළඟ නෑදකමක් තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා මේ මුදල අපිට ලැබෙන්න අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒහා සමානවම අවශ්‍යතාව කියන එකත්
1: වැඩි වෙනවා.
0: කට ඈඳිලා එනවා. කට එකට බද්ධ වෙලා එනවා. ඒක නිසා මේ මුදල් කියන්නේ අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්
1: දෙයක්
0: නෙවෙයි, සාධකයක් නෙවෙයි. තමයි මනුස්ස ස්වභාවයයි මුදලුයි අතර තියෙන නෑදකම. හරි, අපි මේ කියන්න හැදුවේ ඔයාට සෑහීමකටපත් වෙන්න පුළුවන් මුදලක් හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි
1: මහජන සම්පත ගත්තොත්.
0: මහජන සම්පත ගන්නවා කියන්නේ කෝටිපතියෙක් වෙන්න යන්න තියෙන ලේසිම පාර.
1: මහජන සම්පත ලොතරැයි ගැන කතා කරනකොට ලොතරැයි ලොව රචකිරුළු දැන් ඔන්න මහජන සම්පත කියලා හැමෝම දන්නා. ඉතින් මහජන සම්පත ලොතරැයි ජයග්‍රහකින් බිහි කරනවා පමණක් නෙවෙයි, රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයේ රාජ්‍ය සේවයට වගේම 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කළා. ඉතින් ඒ වගේම විශේෂයෙන් ආට කියන්න ඕනේ මේ වර්ෂයේ අදවන විට 7 වන සුපිරි ත්‍යාගලාභිය මහජන සම්පත ලොතරැයියෙන් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔබටත් පුළුවන්කම තියෙනවා වැඩි වැඩියෙන් මහජන සම්පත ගත්තොත් එහෙම පුංචි රුපියල් 40යි යන්නේ. ඔබටත් පුළුවන් මේ වගේ ජයග්‍රහකෙක් වෙන්න, ලක්ෂපතියෙක්, කෝටිපතියෙක් වෙන්න. ඉතින් වැඩි වැඩියෙන් ඔන්න මහජන සම්පත මිලදී ගන්නවටත් පුළුවන්කම තියෙනවා.
0: ගොබිකම කියන්නේ වගාව කරනවා කියන්නේ එක පැත්තකින් ආර්ථිකයෙන් ශක්තිමත් වෙනවා වගේම අනිත් පැත්තෙන් මනසට ලොකු සුවයක් දෙන දෙයක්. ඒ නිසා ඔයාට වගාවක් කරගෙන යනවා නම්, වගා බිමක් පවත්වාගෙන යනවා නම්, ඒකට උන කරන වතුර ටික බොහොම ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඩීප් ටෙක් වෝඩර් පම්ප් එකක් ගෙදර අරන් ගිහිල්ලා තියෙන එක වගා බිමට සම්බන්ධ කරගන්න එක. එහෙම නොවෙතින් වියදම අඩුවෙන්, පිරිවැය අඩුවෙන් ඔයාට ලොකු ලාභයක් ලබන්න පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සම්බන්ධ වුණොතින් සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන, ක්‍රියාත්මක කරන වෝටර් පම්ප් එකක් නිසා.
1: ඒ විතරක් නෙවෙයි, ඉතින් අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී වූ මිලාඩු කිරීම එක්ක ඩීප්ටෙක් සෝලා වතුර මෝටරය ඩීප්ටෙක් ආතරය දෙන සූදානම් ගිනවා. ඒ නිසා අසන සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, දැම්මම ඩීප්ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඩීප්ටෙක් ආතරය සම්බන්ධ කරගන්න
0: 07 1 711 711 1 4 41 වෙලාව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: වාර්තාපිට වාර්තා සම්මේ කෝටි 8 NLV තනඩ තහන එලතරයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
1: නියමයිනි ලකඩ ඊවනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 50යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ව්‍යාපාරයක් ආරම්භ කරන්න, ව්‍යවසායකෙක් වෙන්න, දියුණු වෙන්න ඕන කියලා හිතන අය කොච්චර නම් ඉන්නවද? හැබැයි සමහර අයට ඔක සිතුවිල්ලක් විතරයි. ගොඩාක් අයට තියෙන්නේ මේ උමනාව තියෙනවා, උත්සාහය. උත්සාහය කියන කෑල නැතුව උමනාව තියෙනවා, උත්සාහය කියන කෑල නැහැ. ගොඩාක් අයට වෙන්නේ ඒක. ජීවිතේ දිනන්න නම් උනන්දුව, උත්සාහය කියන කොටස් දෙකත් අර
1: තියෙන්න ඕනේ.
0: ආසාව කියන එක ඇතුලේ තියෙන්න ඕන. ආසාව කියන එක විතරක් තිබිලා
1: මදි.
0: ඔයාට තියෙන්නේ ඔයාට තියෙන ආසාව.
1: අයියෝ, හරි.
0: උනන්දුව කියන එක නෑ. උනන්දුව තියෙන්නේ
1: ඒක නෑ. අපි මෙහෙම ඉන්නේ.
0: උනන්දුව කියන එක තියෙනවා. ඒක වෙන එකකට තියෙන්නේ.
1: ඒ මොකටද?
0: ජොබ් එකේ උඩට යන්න ඕන, සල්ලි හම්බ කරන්න ඕන, ඒ කියන කෙනකට ආසයි. හැබැයි උනන්දුව තියෙන්නේ ඒකට නෙමෙයි.
1: එහෙනම්
0: උනන්දුව තියෙන්නේ මොකද්ද? උනන්දුව තියෙන්නේ
1: අම්මා අහගෙන ඉන්නවා.
0: උනන්දුව තියෙන්නේ වෙන එකකට.
1: හා, කියන්නකෝ මට පස්සේ උනන්දුව තියෙන්නේ මොකටද කියලා.
0: හරිද? ඒ නිසා මේක මං කියන්නේ, ඒක ඔයාගේ උනන්දුව තියෙන එක දෙමව්පිය අවබෝධ කරගෙන හා ඒකට විසඳුමක් හොයලා දුන්න නම්
1: ඒක තමයි ජමිත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න දැන් උනන්දු ඇති කරගන්න කියලා.
0: ඒක විසඳුම දෙමව්පිය විදියට හොයලා දෙන්න ඕන. මේ මෙයාට උනන්දුව තියෙන්නේ මේකට. ඒක කරලා දුන්න නම්
1: හරි,
0: සමහර විට අර ආසාව තියෙන එකට කන්වර්ට් කරගන්න තිබ්බව උනන්දුව.
1: ඒකනේ තාම බැරි වුණා.
0: හරිද? නෑ, ඒක පාරවල් දෙකක තියෙන්නේ.
1: හරි.
0: ආසාව කියන එක වෙන එකකට තියෙන, උනන්දුව කියන එක තව පාරක තියෙන, තව එකකට තියෙන.
1: මං අතර මං වෙලා.
0: ඒකෙන් බෑ, ඒක එක දෙයකට තියෙන්න ඕන. උනන්දුව සහ ආසාව කියන දෙකම
1: ඔව්
0: එක දෙයකට එක තැනකට ප්ලග් වුණා නම් ගේම ගහන එක නතින්.
1: ඔව්.
0: ඊසි.
1: හරි.
0: රයිට්. ඒ නිසා ඔයා
1: නතින්.
0: ඔව්. නතින් තමයි දැන් ඔයාට. ඔයාට වෙලා තියෙන නතින්. ඔයාට උනන්දුව නතින්. හරිද? ඒ නිසා
1: කොයින් ගියත් මාවනේ ඉන්නේ කමක්
0: නැහැ. ඒ නිසා ට්‍රයි කරන්න. ඔයාට ජීවිතේ ගොඩ යන්න ඕන කියලා හිතනවා නම් කසාගල් ප්ලාන්ටේෂන් ඔයාට උදව් කරන්න දැන් බෑස්ත් වෙලා ඉන්නවා.
2: සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාව. කසාගල් සමූහ ව්‍යාපාරය ගැන තමයි මේ වාට මතක් කරන්න යන්නේ. කසාගල් සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීයම හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම. ඒ දෙකම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැනීමේ අරමුණින් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් ආරත් පුලුවන් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට පුලුවන්කම තියෙන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: ඒ වගේම තමයි ගෙදර ගියහම කෑම ටික රසට කන්න ඕන කියලා හිතනව නම් ඒකත් සිතුවිල්ලක් විතරක් විදියට තියාගෙන ඉඳලා හරියන්නේ
1: නැහැ.
0: ගෙදර ගිහින්
1: රසට උයන්න ඕනේ.
0: රසට උයන්න ඕන කියලා විතරක් හිතාගෙන හිටියට වැඩක් නැහැ.
1: රසට
0: උයන්න ඕන දේවල් ටික ගෙදර ගෙනින් තියෙනවා. අනේ අම්මෝ, ඉතින්
1: හරි හරි රසට උයන්නත් ඉතින් ඒ දේවල් ටික ගෙදර තියෙන්න එපායි.
0: රසට උයන්න ඕන කරන
1: දේවල්. අර ඔයයි කියනවනේ ඊටු ටික, මං ඒකයි ඔයාලට දුන්නේ එහෙම කියන්න කියලා.
0: එහෙම කියන්න කියලා රසට උයන්න ඕන කරේ ඉතින් කියවෙන්න ඕන කියලා.
1: රසට උයන්න ඕන දේවල් ගෙදර ගෙනියන්න ඕනේ. හරි.
0: ගැලපෙන විදිය දෙයක් කියන්න.
1: හරි හරි හරි හරි.
0: කියන්නකෝ. හරිද? හරි. එතකොට ගෙදර ගෙනියන්න ඕන විජේ නිෂ්පාදන වලින් ඔයාට පුළුවන්කම තියෙනවා. කඩේට ගියාට පස්සේ නම බලලා ගන්න. මුදලාලි දෙන සුජය හරි, තරිඳු හරි, අමිල හරි,
1: චමිත් හරි.
0: එහෙම චාරු කියලා තියෙන එකක් හරි එහෙම එකක් ගෙනියන්න එපා. විජේ නම තියෙද කියලා බලන්න. අරගෙන යන්න ඔයාට පුළුවන්කම තියෙනවා. කෑම වෙන රසවත් කරගන්න විජේ නිෂ්පාදන එක්ක.
2: ඉතින් මේ හැමදේම තත්වයෙන් වගේම ගුණයෙන් උසස්ම දේවල් අපිට ලැබෙන විජය කියන නමෙන් ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන වෙනසලැඟ වෙන්න පුළුවන්, සුපිරි වෙනසලැඟ වෙන්න පුළුවන් විජය නිෂ්පාදනම මිලදී ගන්න.
0: හැන්දාවේ 4:54 වෙලාව සිංදුවක් අහන්න බලාගෙන මැසේජ් කරන කට්ටිය ගොඩක් ඉන්නවා. වෙන මතක් කරන්න ඕන.
2: රුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන අපිට සිංදුවක් දෙන්න කියලා. ඒත් එක්කම නදී මැසේජ් එකක් දාලා තියෙනවා. උන් අපිවත් එකතු කරගන්න කියලා. ඒත් එක්කම යටි අන්තරේ ඉඳන් රුක්ෂාන් මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගෙන සිංදුවක් දෙන්න කියලා. ඒත් එක්කම සමීර් මැසේජ් එකක් දාලා තියෙනවා. රත්මලාලිනා සිංදුවකට එකතු වෙනවා කියලා ඔයා කියන්න.
0: ගම්පහ රන්දිම ඔයාමත් එකතු කරගන්නවා. පවුල හැමෝම එකතු කරගන්න කියලා කිව්ව ඊළඟ සිංදුවට. අපේ නම්බර් එක මතක් කරමු.
2: 0703 93 5 93 7.

0: அவசர பகை வினாதி தெகை விலாவ இவினின் டிரைவ் ஹகன அபி தேவனி பேட்டாவில தி என்னே மே பேட் புலுவாங்க கமதினவா கமதி மலாசனம சிதுஹன்ன
1: அபிட மெசேஜ் எக கேவான
0: கதா கரன்ன ஓன நே மெசேஜ் எக கியுவா மேதி மெசேஜ் கரன அம்பேகட கால் கண்ணே மெனது நேத
1: நேதங்க அபிட மெசேஜ் எக மத் கியோ கண்ணே
0: மெசேஜ் கேவான வென்னே அதுகொட கால் லேன கொட டிஸ்டர்ப் நீ இக அபி மெஹம கியானே ஹரி கவுரோ தரஹ வென எகக் நே
1: நே
0: நே வா தன்னோத மே අහලා තියෙනවද ඉගෙනගෙන ඉගෙන ගන්න කාලේ
1: හරි
0: දැන් සෑහෙන කාලයකට කලින් ඉගෙනගෙන ඉවරුනේ
1: ඔව් බර කාලයකට කලින්
0: ඒ නිසා දැන් වාට සමහර මේ දේවල් අමතක ඇති ළමයෙක්ගෙන් අහවලු ටීචර්
1: හරි
0: පුතා කියන්න බලන්න නිව්ටන්ගේ තුන්වන නියමය
1: හරි අහවලු විද්‍යාව ටීචර්
0: පන්තිහෙවනේ උගන්නන වඩා පීටි පස්සේ ඉන්න ළමයටත් ඇහෙන්නේ කතා කරා ටියුෂන් සර්ලා බලන්නකෝ ආයි මයික් ඕනෙත් නැහැනේ
1: නෑ
0: දැන් මයික් පාවිච්චි කරාද
1: ඔව් ඉස්සර මයික් නෑ
0: ආ පීටි පස්සේ ඉන්න කොටු කොටු ෂර්ට් එක කොහෙද බලන්නේ ඉන්නේ ඒක ගහනනේ
1: ඔව්
0: ඊරාස් චෝක් කැල්ලේ නවා නිකන් මිසයිල් වගේ
1: නලලේ ඩෝංගල
0: හග බලාගෙන පාඩමට අවදාන්න නේද චෝක් කැලි එන්නේ මිසයිල් වගේ
1: ඔව්
0: අර ලියලා ලියලා ශිෂ්‍යෙක් ඉන්නවනම් අතුසන් කියන්නේ මෙහෙමයි ඒ පහර කාල නැත්තම් සමහර වෙලාවට මේ මං හිතන්නේ
1: ඉස්කෝලේ ගිහලා නැහැ
0: ඉස්කෝලේ ගිහලා නැහැ
1: මං දන්නේ ඔක කියන තමයි. එහෙනම් අපි ඉස්කෝලේ ගිහලා නැහැ. අපි කාලා නැන්නේ ඔය චෝක් කැලි වලින්.
0: ඒක තමයි ඔවා. ඔහොම වෙලා තියෙන්නේ.
1: හරි ඉතින් කියන්නක කතාව.
0: මේ ලක්ෂණ වෙන්නුම් කරනවා.
1: නෑ නෑ නෑ කියන්නක කතාව.
0: දැන් මං කියන්න හැදුවේ මේයි. ඔය පුතා කියන්න බලන්න නිව්ටන්ගේ තුන්වන නියමය. දැන් අපි ඉස්කෝලේදී ඔය වැඩේ කියන්නේ දැන් ඔහොම ප්‍රශ්නයක් ඇහුවාම
1: ඔව්
0: දන්නේ නැත්නම් එක්ක කරන්නේ මොකද්ද ඔළුව කහනවා
1: නැත්නම් අහම බලනවා
0: ඔළුව කහනවා කහ කහ ඔළුව කහ කහ බිම බලනවා එහම ඉන්න ඔව් ඊට පස්සේ එහෙම නැත්නම් මේ දැන් නැගිටින්න ප්‍රමාද වෙනවා එහා පැත්තේ
1: බෙල් එක ගහයි කියලා
0: කාට අර කියා මොකද තුන්ගණියක මොකද තුන්ගණියක කිය ඇඟිල්ලෙන් කොටිටනවා
1: හරි
0: ඇඟිල්ලෙන් ආිනවා
1: තු
0: උදන්නෙත් නැත්තම් ඉතින් කරන්න
1: දෙයක් නැහැ එතන යාගේ අනිත් එක්ක කරලා කතා කරනවා
0: නැගිටිනව නැගිනව
1: මොකද ඇඹරෙන්
0: ඇඹරෙන් මො ගන්නල් තියනනේ කියන ඔව් තුන්වෙනි නියමය නිව්ටන්ගේ මොකද්ද
1: මොකද්ද
0: සර් මෙහෙමයි මේ තුන්වෙනි නියමය සර් මේ සර් තුන්වෙනි නියමය නේ සර් මේ ඔව් ඒක තමයි නිව්ටන්ගේ
1: මතක් කරනවා
0: පළවෙනි දෙක තුන තුනක් තියෙන තුන්වෙනි නියමය
1: සර්
0: මට මෙහෙම chance එකක් දෙන්න ඕන සර් මට මේ මතකයි ඔක ඇත්තටම මේ සර්ට මං කියන්නම් තුන්වෙනි නියමය සර් තුන්වෙනි නියමය මට අන්තිමට විතරයි මතක හරිද
1: හා
0: සර් දැන් තුන්වෙනි නියමය
1: දැන් තරහා ගිහිල්ලා
0: අන්තිමට විතරයි මතක සර්
1: හරි
0: කමන්න නැද්ද කිව්වට
1: අන්තිමටික
0: කමන්නේ නැද සර් ඉදනවා හරි මේකට අන්තිම ටික හරි මතකයි ඒකත් ලොකු දෙයක් නෙමෙයි පන්තිෙම ඉන්න මේ නසරාණි වැඩ කර කර ඉන්න එකට මේ අන්තිම එක හරි අන්තිම
1: කොටස හරි මතකද ලොකු දෙයක් නේ
0: කියනවා බලන්න මොකක්ද අන්තිම ටික හරි කියනවා කියනවා සර් වනාතර සර් මේගා ඒ තුන්ගේ නියම අන්තිම ටික
1: හරි
0: වනාතර මෙය නිව්ටන්ගේ තුන්වන නියමයයි වනාතර මේ තුන්වන නියමයයි
1: ඒක ෂොක්
0: අන්තිමටික මතකයි සර්
1: මං ඊතර පොඩි කැලලා කරියති කියලා
0: වනාතර මේ නිව්ටන්ගේ තුන්වන නියමයයි
1: ඒව ළමයි තමයි ඉන්නේ
0: අවසෝ පහයි විනාඩි 7යි වෙලාව

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: උත්සව සමයේ රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදරගෙන යන්න. මාස 20 ටිකට් එක ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර

0: Lakhanda Radio ITN. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
2: Drive Victor.
0: Lakhanda. Even in drive.

0: පහයි විනාඩි 23යි වෙලාව. ඔයා දන්නවද කලාකරුවෙක් විදියට ගත්තම ලෝකේ වැඩිම මුදලක් පුණ්‍යායතන සහ දරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරපු කලාකරුවා කවුද කියලා?
1: කවුද කියලා
0: දන්නව නම් ඒ තමයි තව විදියකින් කෝතින් එයාව හඳුන්වනවා King of Pop කියලා.
1: Michael Jackson.
0: Right, ඉතින් ඔහු තමයි ගිනස් වාර්තාවක් තියලා තියෙන්නේ මේ විදිහේ මේ දෙකකින්. ඒ කියන්නේ ගොඩක් අය ගිනස් වාර්තා තියෙනවනේ එක එක විදියට. ගිනස් වාර්තාව තියලා තියෙන්නේ ලෝකේ වැඩිම මුදලක් පුණ්‍යායතන සහ දරුවන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරපු කලාකරුවා විදියට.
1: හරි.
0: කොච්චර වටින දෙයකින්ද? මේ රෙකෝඩ් එක තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි ලෝකේ මිලියන ගණනක් මිනිස්සු මෙයාට ආදරය කරන්න
1: අදටත්
0: ආදරය කරන්න එක හේතුවක් මේ වගේ මිනිස්සෙක් මිනිස්සුන් ආදරය කරන්න මනුස්සකම් දන්න මිනිස්සෙක් වීම. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේ ගොඩක් දේවල් මෙයාගේ ආකර්ෂණය දිනා ගන්න, විශේෂයෙන්ම මෙයාගේ අර
1: නැටුම් වල තියෙන
0: dance එක, moon walk එක. ඉතින් මේ වගේ දේවල් එක්ක ඉතින් ගොඩක් ආදරය දිනාගත්ත චරිතයක් වුණා. ඉතින් කොමුණත් අපි අතර නැති වුණත් දැන් ආයිමත් එයා ආයි අපි අතර ඉපදිලා වගේ කියලා
1: දැනෙනවා.
0: ෆිල්ම් එක නිසා නේද? මයිකල් ෆිල්ම් එකත් එක්ක
1: මේ වෙනකොට ඒක පැතිරිලා ගිහලා තියෙන හැම තැනම වගේ.
0: මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ෆිල්ම් එක බලන්න එන අය
1: ඒ විදිහට ඇඳන් එනවා.
0: මයිකල් ජැක්සන් වගේ ඇඳගෙන එනවා. ඒ වගේ තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. කොහොමනත් මේ මයිකල් යලිපදීමක් වගේ කියලා ගොඩක් දෙනෙක් හඳුන්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රධාන චරිතයට මයිකල් ෆිල්ම් එකේ තමන්ගේ රංගන දායකත්වය ලබා දෙන්නේ මයිකල් ජැක්සන්ගේ සහෝදරයෙක්. ඒකත් විශේෂත්වයක්. ඉතින් පහුගිය අප්‍රේල් 24 වෙනිදා ඉඳලා ලංකාවේ දැන් මයිකල් ෆිල්ම් එක තිරගත වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා බලන්න. ඉතින් කොහොමනත් මේක හරි සුවිශේෂී අත්දැකීමක්. එක පැත්තකින් මේ චරිතයට යලි හනදීමක් එක ගොඩාක් ලෝකේ ආදරය කරන චරිතයක් විදියට 2009 ජූනි මාසේ 25 වෙනිදා අවුරුදු 50න් තමයි මයිකල් ජැක්සන් අපි අතරින් සමුගන්නේ.
1: අද ඉඳවා නම් අද වෙනකොට වයස අවුරුදු 68ක් වෙනවා.
0: අපරාධ කියලා හිතනවා නේද? 50න් ගියා කියන්නේ. අපරාධ
1: කියලා. අද හිටියනම් කොච්චර දේවල් කරන්න පුළුවන් වෙන්න පුළුවන්ද?
0: ඔව් කොච්චරනම් තව මිනිස්සු
1: සතුටු වෙයිද
0: කොච්චරනම් මිනිස්සු ප්‍රමාණයකට එයාගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන්කම ලැබෙයිද? කොහොනත් ඉතින් අර ගොඩාක් වෙලාවට කියනෝ නේද වත්තේ තියෙන ලස්සනම මල
1: ඉක්මනට පරවෙනවා කියලා
0: මිනි මුදුර ගන්නවා කියලා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ලස්සනම මලක් ලෝකෙන් අරගෙන ගියාට ඔහුගේ නිර්මාණ අදටත් මතකයි. ඔහු යලිපෙදිලා තියෙනවා ෆිල්ම් එකත් එක්ක. ඒකත් එක්ක ආයෙමත් මං හිතන්නේ මයිකල් ජැක්සන් කියන එක මිනිස්සු ආකර්ෂණය කරගෙන ට්‍රෙන්ඩ් එකක් වෙලා වැළඳගෙන ඉස්සරහට යමින් තියෙනවා කියලා හිතනවා. ඉතින් එයාගේ ගොඩාක් මිනිස්සු ආදරය කරපු සහ වැළඳගත් සින්දුවක් තමයි Earth Song එක.
1: ඔව් අනිවාර්යයෙන්මයි. තාමත් සංවේදී.
0: ලොකු පණිවිඩයක් දෙන සින්දුවක් වුණා. විශේෂයෙන්ම මේක ලෝකේ පුරාම පරිසරයට වෙන හානිය, පරිසරයට මිනිසා කරපු විනාශය මේවා ගැන හරි සංවේදීව මේ ගීතය ඇතුළේ කියනවා.
1: ඔකේ ඒක කොටසක් තියෙනවා චමිත්, What About Us කියලා තියෙනවා. ඒකෙන් කියන්නේ අපිට මොකද වෙන්නේ, පෘථිවිය ගැන කවුද හිතන්නේ කියලා.
0: ඉතින් ඒ වගේ ලොකු පණිවිඩයක් දීපු සින්දුවක් මයිකල් ජැක්සන් අපි අතර නැති වුණාට මේ නිර්මාණය තව කාලාන්තරයක් මේ පණිවිඩය අරගෙන ඉස්සරහට ආවේ පරිසරය ආරක්ෂා කරගන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 5යි විනාඩි 34යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: රීතා වයි බීට් එකට

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: අවස පහයි විනාඩි 35යි වෙලාව චාරු කවුද ඉන්නේ සින්දුවක් අහන්න මැසේජ් කරන අය ඉන්නයි කයි කල් කල්
4: හරි නේද
3: කවුද කියන්නේ
4: අපිව සින්දුකට එකතු කරගන්න කියලා තියෙන අතන සින්දු ටික ෂෝ යන්නේ කියලා එකතු කරගන්න කියලා තියෙන ලක්මාල් නිහාල් එතකොට චමින්ද තරිඳු ලසන්තිකා ශාමලි රවිඳු තරුෂම හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන ලක්මාල් ඒත් එක්කම ඊට පස්සේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා බොරළු හේනේ සුසන්ත සම්පත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ රයිගමින් සරචන්ද ඩයස් මැසේජ් එකක් දාලා තියෙන සින්දුකට එකතු කරගන්න කියලා ඒත් එක්කම ලස්සන සින්දුවක් දෙන්න තුෂාර හර්ෂණ මේ හැමෝම එකතු කරගන්න කියලා ප්‍රියංකර මැසේජ් එකක් දාලා තියෙනවා එකටිය තමයි මල්ලගේ ඉන්නේ.
3: තංගල්ලෙන් ඉන්දික පරණ විතාන සිඳුවකට එකතු කරගන්න යාලගේ ෂොප් එකේ මේ වෙලාවේ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනවා. ඊට පස්සේ උපුල් එකතු කරගන්නේ මේ වෙලාවේ ඉන්නවා කියලා මීරිගම වැඩ කරන ගමන් ගෙදරින් ලෑස්තිනවලු. යන්න ඕන කොල්ල පරිස්සමට. හෙටත් ඇඩට එන්න ඕන. ඒ වගේම චින්තක මැසේජ් කළා තියෙන සිඳුවකට එකතු කරගන්න රාජාංගනේ ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා.

0: cry.
1: Timira udala matta nirmanayak.
2: Oye pattare dihama balagena indala hariyanne. Gedara siddha wena dewal gana tikak balanna.
3: Me gedara wena dewal man hondata balagena inne. Kata wahagena teeka dila yanawada metane.
4: Mokada teeka denne? Man aragena yana.
3: Ona deyak karaga.
1: Sihinika tani vela.
5: සතියේ දිනවල
1: රාත්‍රී 8:30ට ITN බලන්න.
6: සීනක තනි වෙලා.
7: තරඟ කරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනු සුපවේදී ෆිනිෂර්.
8: Unfortunately, today some of you will be going home.
7: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
9: Welcome to MasterChef Sri Lanka.
7: සෑම සෙන්සුරාදා සහ ඉම්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
10: You mind me? Lakana, evening drive.

0: හවස 5:42 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩෝම ගැන මතක් කරන්න ඕන.
1: ඔව්. ඩෝම ගැන මතක් කරනකොට ඉතින් අංකයේ ඩෝමා වීකොටන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඉතින් දැන් ඔයාට ඩෝමා කළුවැටිපත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ එකම වහලක් හිටින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දැන් පොඩි ව්‍යාපාර කරනවා නම් ඕන ස්ටීම් බට්ටා ඉන්නව, ලොකු ව්‍යාපාර හිමිකරුවාට කණු දෙක එලිවේටර් යන්ත්‍රය දාන්නවා, වාර්තා තීප රෙකෝඩ් ස්ටීප් යන්ත්‍රය තමයි කණු දෙක එලිවේටර් යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් ගියාට පස්සේ ඇඹරුම් යන්ත්‍ර, පොල්තල හිඳි යන්ත්‍ර, මේ ආදී සියලුම යන්ත්‍ර උපකරණ වලට පුළුවන් එකම වහලක් යටින් ඔයාට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදිලි වලින් ගන්න. නම්බර 30 ගල්හේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එහෙම නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්න පුළුවන් 0177 979 579 කතා කළා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: අපි මේ සින්දු අහලා ඊට පස්සේ ප්‍රවෘත්ති සිරස්තල අහන්න තියෙනවා.
1: හරි.

0: පහයි විනාඩි 45.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහයේ තියට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් හම්බුනොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග්යේ ලක්ෂ 20ක්. ලක්ෂ 2කේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.
2: සහයෝගීතා අනුග්‍රහය.
5: ඔබේ දෙමෝපියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානීය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397.399
0: අද දෙවෙන් තෙන වියට්නාම ජනපතේ වසර එකහමාරකදී අඩු වූ දිළිඳුකම ඇපලබෝ කපිලව යළි අත්අඩංගුවට ගැනීමේ නියෝග ඉරාන නායකින්ගේ විශේෂ සාකච්ඡාව
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: උත්සව සමය රුපියල් 1500ක් ගෙවා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ගෙදර ගෙනියන්න මාස 20 ටිකට ගෙවන්න ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් වූ bayabas.com වෙත පිවිසෙන්න

0: හවස 5යි විනාඩි 53යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිවර් අහගෙන ඉන්නේ අපි වෙඩින් එකකට ගියායි.
1: ඔව් හා හා හා. මාව තනිකල වගියානේ.
0: ඔව් යා වෙඩින් එකකට ගිහිල්ලා කැම ටික කාලා ආවට පස්සේ ගොඩාක් වෙඩින් වලට ගිහින් ආවට පස්සේ
1: ඔව්
0: හරියට වතුර තිබහයි.
1: ඔව් ඔව් ඔව්.
0: එනකන් වතුර බොන. නැකන් වතුර විවිෙන්නේ.
1: වතුර ටිකක් නැද්ද? වතුර ටිකක් නැද්ද විනාඩි 5න් පහට?
0: ඔව්. එහෙම වෙන්නේ අර ගොඩක් වෙලාවට මේ කැම රස කරගන්න එක එක දේවල් දානවනේ රසකාරක දාන වර්ණකාරක ඒවා ලස්සනට තියෙන්න ඕනේ. එහෙම දිය දානවා. ඉතින් ඒ නිසා තමයි ඔය වතුර තිබහ හරියට එන්නේ එහෙම එකකට ගිහින් ආවට පස්සේ.
1: ඔව් ඇත්ත.
0: හැබැයි ගෙදරදී අපි ඔය හදාගෙන කන කැම ටික රසට කන්න කාලා
1: ඔව්
0: වතුර තිබහ නැතු ඉන්න පුළුවන්. ඒකට දාන දේවල් ටික
1: හරියට තියෙන නිසා.
0: හරියට තියෙනවා නම් පිරිසිදුව ස්වභාවික දේවල් විතරක් යූස් කරනවා නම් ඔය මේ ප්‍රශ්නේ නැහැ.
1: ඔව්.
0: ඉතින් ඒකට ගෙදර තියෙන්න ඕන විජේ නිෂ්පාදන.
1: අනිවාර්යයෙන්ම.
0: කැම වේල රසකාරක දැම්ම වගේ රස කරගන්න පුළුවන්. හැබැයි ස්වභාවික විදියට.
1: ඔව්. වර්ණක නැතුව.
0: වර්ණක නැහැ, કૃતિම දේවල් නැහැ. ලංකාවේ අපේ රටනේ ලෝකෙම ප්‍රසිද්ධ කුළුබඩු ටිකට.
1: ඔව් අනිවාර්යයෙන්.
0: ඉස්සර සුද්දා මේකෙන් ඇවිල්ලා අරංගේත් කුළුබඩුනේ වැඩිපුරම.
1: ඔව් ඔව් ඔව්.
0: ඉතින් ඒක නිසා මේ අපේ රසය.
1: හරි.
0: ලංකාවේ රසය නියම විදියට අඳුරගත්ත තැන තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ඒ නිසා තමයි යාලා 30 වසරක් තිස්සේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන මේ විදියට ප්‍රොඩක්ට්ස් හැමදාම පාරිභෝගිකයන් අතර පත් කරන්නේ.
1: ඉතින් ඔයාලත් පුළුවන් කැම ටික රස කරගන්න, විජේ කුළුබඩ එකතු කරගන්න. අපි දන්නා තත්වෙන් වකීම ගුණාත්මක බවින් උසස් නියම රසට කුළුබඩ ටික අපිට ලැබෙන්නේ විජේ කියන නමින්. ඒ නිසා ඔබට නම බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න කියලා කියන්නේ. ඉතින් ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. මේ හැම තැනම විජේ කියන නම වරදීනේ නැහැ. ඉතින් ඔයා යනකොට ගිහින් ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න විජය නිෂ්පාදනද කියලා. ඉතින් විජය නිෂ්පාදන නම් ඔයා අනිවාර්යයෙන්ම බය නැතුව මිලදී ගන්න.
0: ඔය මේ වෙඩින් වලට ගියාට පස්සේ
1: හරි
0: රහමෙර පානය කරලා
1: හා
0: සමහර අය
1: ඊට පස්සේ සමහර අය
0: කියනවා
1: හරි
0: මේ මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ, මට එහෙම මේ පාවිච්චි කරා කියලා මට එහෙම වැඩියක් තිබුණේ
1: නැහැ. මම කෙලින් හිටියා.
0: මම කෙලින් හිටියා එහෙම කියලා කියනවා.
1: හරි.
0: ගොඩක් අය කියනවා. හැබැයි
1: මේ අපු විදිහවත් මතක නැහැ.
0: හැබැයි එතෙන්දි ෆොටෝස් ගන්න අය, වීඩියෝ කරන අය ඉන්නවනේ එතන.
1: ඔව්.
0: වෙඩින් එකේ. එයාලගේ වීඩියෝස් ෆොටෝස් එහෙම පස්සේදි බලද්දි තමයි තේරෙන්නේ මේ
1: අපි කොහොමද හිටියේ කියලා.
0: ඒ සමහර අය
1: හරි
0: කොච්චර ඒවට ඇබ්බැහි වෙලාද කියලා.
1: දුකයි ඉතින් මම කරන්නද
0: ඇඳෙනවා. හවස 5යි විනාඩි 56 වෙලාව.

0: අන්ඩ රඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සුබ සන්ධ්‍යාවක්, හවස 6යි දැන්.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය තාර
2: පහේ ළමයි මයි
3: මේ නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණා කළ මෙතන දෙයි යන්නකෝ.
4: නෑ බබු පොවත්තන් නෑ මෙතන ඉන්න ඕන.
2: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ.
5: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ.
3: අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
6: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ ව්‍යවසායකෙක් වෙන්න හීන දකින්නාට කරන්න තියෙන හොඳම දේ තමයි කසාගල ප්ලාන්ටේෂන් එක්ක සම්බන්ධ වෙන එක. එයාලගේ උපදෙස්, එයාලගේ අනුදැනුම, එයාලගේ මග පෙන්වීම එක්ක ඔයාලට පුළුවන් හොඳ ව්‍යවසායකෙක් වෙන්න ඕන මග තනා ගන්න.
1: ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තේ නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනව සහරහා අනාගතය ගොඩනගමින් අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන එක. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් අපේ රටේ හැම කෙනෙක්ටම ආරාධනා කරනවා විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමග එකතු වන්නට.
0: තේ එකක් බිලින්න ඔය එක දිගට කතා කරලා මට තේනවා මහන්සි ඇති කියලා.
1: එහෙනම් දෙන්න තේ එක.
0: හරි, එවනම් ඉතින් ඔය තේ එකක් බොනකොට මතක් වෙන්න ඕන විජය තේ එකක් බොන්න තියෙනවා නම් කිසිම කෘතීම බවක් නැතුව හොඳ ස්වභාවික තේ එකක් බොනවා කියලා දැනෙන්න තේ එකක් බොන්න පුළුවන්කම තියෙනවා. කොෆි එතකොට එහෙම නැත්නම් වෙනස් විදියකට කැම වේලක් ගන්න ඕන කියලා හිතනවා නම් විජය නූඩල්ස්, ඉන්දියාප්ප පිටි, ඒ වගේම තෝසෙ පිටි මිශ්‍රණය, කුරක්කම් පිටි, මේ ඇතුළු නිෂ්පාදන ගණනාවක් විජය නමින් බාරගත්තුතින් බොහොම රසවත් කෑම බීම ටිකක් වාගේ gedara තියෙනවා කියලා ඔයාට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක විජය නිෂ්පාදන gedara අරගෙන යන්න. රයිට්, අපි එමනම් සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: උත්තර සමය රුපියල් 1500ක්වා අබාන්ස් අඟල් 40 ස්මාර්ට් රූප වාහනයක් ඇදගෙන ගෙනියන්න මාස 20 ටිකට් ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනාකාරියක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
2: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දිනෝ සුපර් වේදී ෆිනිෂර්.
3: Unfortunately, today some of you will be going home.
2: ජීවිතේම වෙනස් කර හැකි.
4: Welcome to Master Chef Sri Lanka.
2: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට Master Chef Sri Lanka.
5: Cool drive.

0: කැමතිද ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න, විශ්වාසවන්ත විදියට ජයග්‍රාහකයෙක් වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා ටිකට් එකක් ගත්තොත්. මොකද්ද ගන්න ඕන ටිකට් එක?
1: ගන්න ඕන ටිකට් එක ඉතින් මහජන සම්පත. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි රෝව රචකිරුල මහජන සම්පත කියලා හැමෝම දන්නවා. ඉතින් මහජන සම්පත ජයග්‍රාහකින් බිහි කරනවා වගේම සෞඛ්‍යයට, අධ්‍යාපනයට, ඒත් එක්කම රටේ සංවර්ධනයට, ඊට පස්සේ රජයේ ඒකාබද්ධ අරමුදලට මෙන්න මේ දේවල් වලටත් ඍජුවම දායක වෙන ගමන් තමයි මේ හැම ජයග්‍රාහකෙක්ම බිහි කරන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් සුපුරුදු විදිහටම කෝටි දෙකක සුපුරුදු තෑග්ගක්, එතකොට 125 ප්‍රථම තෑග්ගක් වගේ ලක්ෂයේ ත්‍යාග සමගින් අනෙකුත් සිසු ත්‍යාග දිනා ගන්න. ඒකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න.
0: එවනම් ඉතින් අපි යන්න ඕන. යන්න කලින් විජේ නිෂ්පාදන ගැන ඔයාලට කියන්න ඕන. 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් තමයි විජේ නමින් ඔබේ නිවසට අරගෙන එන්න ඔබට පුළුවන්කම තියෙන වෙළඳපොළෙන්. ඉතින් ළඟම වෙළඳසල ඉඳලා සුපිරි වෙළඳසල් දක්වා ඕනම තැනකින් විජේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. අරගෙන ඔයාගේ කෑම වේල රසවත් කරගන්න කෘතිම දේවල් වස විස රසකාරක මේ කිසිම දෙයක් නැති හොඳම නිෂ්පාදන පෙළක් විජේ නමින් ගෙදර අරගෙන යන්න. එවනම් අපි යනවා ආදට. ආයමත් හෙට හරියටම හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණගැහෙන බලාපොරොත්තු වෙයි.
1: ගින්ගනාං ඔර සුබ දවසක්. මම චාරු.
0: ගින්ගනාං මම ශමිත්.

0: Lakhanda Radio ITN Kanata Rahata Hawasa Hatarata Evening Drive with Chant and Chai Sama Anugrahaya
1: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
2: Vijaya Products අපේ රසය රටේ සැමට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7 679 579
0: FM 93.5 FM 93.7 ලාකන රේඩියෝ IT

0: Kongres Talı.
1: අද දිවයින් තින වියට්නාම ජනපති හෙට පාර්ලිමේන්තුව අමතයි. වසරේක හමාරකදී 104කින් නඩුව මෙරට දිලිඳු කම. ඩොලර් 5000ක් වූ ඒක පුද්ගල ආදායම. අසත්‍ය ප්‍රචාර කරමින් විමර්ශනවලට බාධා කරන්නන්ට වැඩ වරදින ලකුණු. ඇපලපු කපිලව යලිත් අත්අඩංගුවට ගන්නයි අධිකරණයෙන් නියෝග. ඉරාන නායකින්ගේ විශේෂ සාකච්ඡාව. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝලා මහතා රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට අද පැමිණෙනවා. දිරට අතර රාජතාන්ත්‍රික සම්බතා ආරම්භ කිරීමේ 55 වන සම්වස්රේ සැමරුම් වෙනුවේ ජනාධිපතිවරයා පැමිණෙන්නේ. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතා පසුගිය වසරේ එට සිදු කළ රාජ්‍ය සංචාරයේදී කළ ආරාධනයකට අනුව බත්මන් රජයටතේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කරන මොහොතක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්. ලෝක ප්‍රධාන නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් වර්තමානයේ වේගවත්ම වර්ධනය වන ආර්ථිකයන් අතර ඉදිරියේ සිටින රාජ්‍යයක් ලෙසයි වියට්නාමය සැලකෙන්නේ. ශක්තිමත් දේශපාලන සහ ආර්ථික දර්ශනය හඳුනා ගනිමින් දිරට අතර සහභාගීතාවය වර්ධනය කර ගැනීම සංචාරයේ අරමුණක් වනවා. මෙරට කාර්මීකරණයේ ක්‍රියාවලියට සහ වෙළඳපොළ ජය ගැනීමටද ඒ ඉමහල් වනවා. ඩිජිටල් ආර්ථිකයේ සහ තොරතුරු ක්ෂේත්‍රයේ වැනි අංශවල දැනුම හුවමාරු කර ගැනීමත් අරමුණක්. සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමගද වියට්නාම ජනාධිපතිවරයා සාකච්ඡා කරනවා. කොළඹ හා හෝචිමින් නගර අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කිරීම සහ ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමත් වැඩසටහනවලට ඇතුළත්. වියට්නාම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතා විශේෂ දේශනයක්ද සිදු කරනවා. සංචාරයට සමගාමීව රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරයේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා.
2: 2026 මැයි 7 බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබී 2026 මැයි 8 සිකුරාදා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හඳුනාගත් අධි ආරක්ෂිත විශේෂත වූ ප්‍රදේශ මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර පාර්ලිමේන්තුව වෙතින් නිකුත් කරනු ඇත. පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකිතාක් දුරට රියදුරෙකු කැටුව පැමිණෙන ලෙසටද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැළකී සිටින ලෙසද ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තමන් විසින්ම තම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාලෙහි ගාල් කිරීම සඳහා මන්ත්‍රී පියුසුමෙහි කාර්යමණ්ඩල පියුසුමෙහි සහ මහජන පියුසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියදුරන් සේවයේ යොදවන බවද දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරනු ලැබේ. රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථානයන් විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ.
1: පසුගිය වසර එකහමාර කාලය තුළ මෙරට දිළිඳු බව 104කින් වැඩි වී ඇති බව නවදම දත්ත වාර්තා පෙන්වා දෙන බව අමාත්‍ය ආචාර්ය උපාලි පණලගේ මහතා සඳහන් කළා. එම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොනු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්
0: අවසාන වතාවට ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අපේ රටේ දුප්පත්කමෙන් පෙළෙන ජනගහනය සහ දිනඳු පුජ්‍යල ප්‍රමාණය දිස්ත්‍රික් වශයෙන් ගණනය කරලා තියෙන 2019 වර්ෂයේදී ඒ අනුව පුජ්‍යලයෙන් 342,256ක් දිනඳු විදියට හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව 2025 වර්ෂයේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන සමීක්ෂණ කටයුතු අවසන් කරලා තිබෙනවා. මේ සමීක්ෂණයේ ප්‍රතිඵල 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කිරීමට නියමිතයි. ඒ අනුව තමයි අපිට නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතින්නේ. සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අපේ රටේ දිනඳු ප්‍රජාව හඳුනා ගැනීමක් සිදු කරනු ලබනවා. ඒ අනුව 2026 වර්ෂයේ මාර්තු මාසයේ වන විට පවුල් 16,095,843ක් දිනඳු ප්‍රජාව විදියට සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් හඳුනාගෙන තිබෙනවා.
1: විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් යලි ප්‍රශ්න කළා.
3: මෙතෙක්කල් ඔබතුමාලා ආණ්ඩු කරපු කාලවකවානුව තුළ දරිද්‍රතා රේඛා සංඛ්‍යාලේඛන ටික එළියට එන්නේ 2026 ඔබතුමා කියන විදිහට ඔක්තෝබර් මාසේ නම් කොහොමද ඔබතුමාලා දරිද්‍රතා රේඛාව මේ පාලනය කරපු අවුරුදු එකහමාරට දෙකට ගණනය කරේ?
1: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
0: ඔබතුමා පටලව ගන්න එපා. ඔබතුමා පළවෙනි ප්‍රශ්නේදී ඇහුවේ දුප්පත්කමෙන් පෙළෙන ජනගහනය දිස්ත්‍රික්ක වශයෙන්. එතකොට මම කිව්වේ ඒකට පිළිතුරු වශයෙන් තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඒ අධ්‍යයනය 2019 ඉඳලා 24 වෙනකනොත් ආණ්ඩුවක් තිබුණා. ඒ කාලේ කරලත් නැහැ. අපි 25 වර්ෂේ කරලා දැන් ඔක්තෝබර් මාසේ තොරතුරු ඉදිරිපත් කරන ඒගොල්ලෝ සූදානමින් ඉන්නවා කියලා ඒ වාර්තාව ඉදිරිපත් වෙනවා. දරිද්‍රතා ඔෆිෂියල් පවර්ටි ලයින් එක ගැන මේක ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසෙන් මාසෙට ඉදිරිපත් කරනවා. ඒ වාර්තා තියෙනවා. ඒ දොරතුරු තමයි මම මේ ඉදිරිපත් කරේ. ඔබතුමා නිතරම කියන ලෝක බැංකුව අධ්‍යයනය කරා 2024 ඒකේ අනුව දුප්පත්කම 124.8ක් විදියට ගන්නේ කරා 25ක් කියලා කිව්වොත් මේ අප්‍රේල් මාසේ ආපහු ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙනවා. දැන් 126.1. ඒක අඩු වෙලා තියෙනවා. තම දල වශයෙන් ගත්තොත් ජනගහනය මිලියන 2.2ක් විදියට ගත්තොත් 2024 125ක් ගත්තොත් මිලියන 5.5. දැන් ලෝක බැංකුව මම ඉදිරිපත් කරලා තියෙනවා මේ 2026 අප්‍රේල් මාසේ 126.1 120ක් විදියට ගත්තොත් මිලියන 4.1 මිලියන 1.1ක අඩුවීමක් තියෙනවා පහුගිය එකහමාරක දෙකක අතරේ තුල. ඉතින් මේ දත්ත තියෙනවා. මේවා පාවිච්චි කරලා තමයි අපි දිනුදුකම තුරන් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ.
1: ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් අසත්තරතුරු පතුරුවන සහ විමර්ශන වලට බාධා වන ආකාරයේ ප්‍රකාශ සිදු කරන්නන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
4: ආගමික විගණන දෙපාර්තමේන්තුවේ ඊ පාස්පෝර්ට් ටෙන්ඩරේ පිළිබඳව වැරදි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මම දැක මාධ්‍ය සාකච්ඡාවක් තිබීම මගේ නමත් සඳහන් කරමින් පොලිසිය භාර ඇමතිවරයා ගැන සඳහන් කරමින් ප්‍රකාශ නිකුත් කරලා තිබුණා. මම ඒ පිළිබඳව යම් යම් ක්‍රියාමාර්ග ගන්න අපේක්ෂා කරනවා නීත්‍යානුකූලව. තී දැවැන්ත දූෂණ වංචාව පිළිබඳ මේ රටේ මිනිස්සු දන්නවා. අපි මේ සභාවට සාතිකයක් දෙන අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා ඉඳලා ජනාධිපති තුමා දක්වා මේ ඉන්න දේශපාලන ක්‍රියාවලියන කිසි කෙනෙක් රුපියලකෝ හොරකමකට වංචාවකට සම්බන්ධ නැහැ. නීති විරෝධී ක්‍රියාකාරකමක් සිදුවලා තියෙනවා නම් ඒ සඳහා ගත යුතු

0: සම්මතුණා මුදල් ලේකම්වරයා ගැන ඌට හැකියාවක් නැහැ ඌ ආදුනිකයි කියන කාරණා කිව්වා හැබැයි ඒ කරු සභාපතිතුමිනේ ඌට වඩා ස්පර්ට්ලා මුදල් ලේකම් හිටිටපු ඔය මතක දන්නේ නැහැ ගින්නිලලක ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 12ක් දීලා තියෙනවා අද පස්පිරල්ලක්වත් කපලා නැහැ ඒ දුන්නේ ඔය බාණ්ඩාගාර ලේකම්ලා ඔය එක්ස්පර්ට්ලා කියන ඉන්න කාලේ අපි කියන්නේ අපේ කාලේ වුණත් පෙර කාලේ වුණත් මොන හරි සිද්ධියක් වුණා නම් ආයතනයක ඉතින් ඒ පිළිබඳව විමර්ශනයක් අපි ගැඹුරු විමර්ශනයක් කරමින් තියෙනවා CID එකට පැමිණිලාවිලා තියෙනවා 21 දෙනෙක්ගෙන් ස්ටේට්මන්ට් නැත්තම් කට උත්තර අරන් තියෙනවා විමර්ශනයක් සිද්ධ වෙනවා විමර්ශනය අවසානයේ ඒ සිද්ධ වෙච්චි තුන්වෙනි පාර්ශ්වයකට මුදල් ලැබීම සම්බන්ධයෙන් අගතිත්තන් ඉන්නවනම් උන් නීති රැහැන්ට ගෙනීම පිළිබඳව කිසිදු විවාදයක් නැහැ මම කියන්නේ මේක මේ රටේ සිද්ධ වෙච්ච පළවෙනි මූල්‍ය අහිමිවීම නෙවෙයි මම කිව්වොත් කිරිහරක් ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු වෙලාට සමාගමට හිටපු ජනාධිපති ලේකම්ගේ නෝනායි හැරිසන් ඇමතිවරයා ඉන්න කාලේ ඇමරිකානු ඩොලර් මිලියන 11.3ක් දීලා තියෙනවා අද වෙනකොට එක කිරිහරකෙක්වත් නැහැ ඒ හින්දා අපි ඉදිරියේදී සමහර කාරණා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නත් අපි හැම වෙලාවෙම කිව්වා ප්‍රජාතන්ත්‍රවාදීව භාෂණයේ නිදහසත් උන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් ගරු කරකවම ගමම්ම හැබැයි මේ ව්‍යාජ ප්‍රවෘත්ති මවණයක මිනිසුන්ට අපහාස කරමින් නීත්‍යානුකූලව කටයුතු කරන විමර්ශනයන්ට බාධා කරමින් සමහර ආදේ ඉන්නවා හැමදාම මාධ්‍ය සාකච්ඡා තියෙමින් මේ විමර්ශනයන්ට බාධා පැමිණීම කරනවා අපි දැන් සමහර දේවල් පිළිබඳ ඉදිරියේදී අධිකරණයටත් කරුණු වාර්තා කරනවා ඒ හින්දා කිසිදු ආකාරයකින් අපි ඉඩකඩ දෙන්නේ නැහැ මේ විදියට හැසිරෙන්න
1: පළමු වතාවට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් වා ඇති බව නිව් ජමාත්‍යේ රුවන් සෙනරත් මහතා පවසනවා
2: සමහර කතා අහගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ මේ අය කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන කොහෙන්ද කියලා ඒ මොකද දශක ගණනාවක් මේ පාර්ලිමේන්තු නියෝජනය කරලා අමාත්‍යාංශ හසුරුවලා විනාශ කරපු බංකොලොත් කරපු රටක් තමයි අපි බාරගත්තේ දැන් අපිට ඇවිල්ලා කියනවා උපදෙස් දෙනවා අපේ ප්‍රගති වාර්තාව එල් බෝඩ් එක ගැන ඒ අයට තමයි අපි අර ඊයේ ගෙනාවේ ඉන්සෝල්වන්සි ඇක්ට් එක ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂත් දැන් බංකොලොත් වෙනවා විනාශ වෙලා යන්නේ නම් නැතුව නන්නත් අර වෙලා තියෙන්නේ ඉතින් මම හිතන්නේ මේ පණතෙන් නැවත ඔළුව උස්සගන්න යම්කිසි ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් වෙයි අපි ඊයේ සම්මත කරපු පණතෙන් එක අවුරුද්දක් ඇතුළත පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 109 ආසන්නයට වැඩි වුණා ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් මෝලා තියෙනවා ඒවා බලන්න ගිහිල්ලා මහා බැංකුවේ වාර්තාවේ මේවා ලියලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලන් අවුරුදු ගාණක් විනාශ කරපු ආර්ථිකය ඔය කියපු එල්බෝඩ් ආණ්ඩුව ඉතාමත්ම යහපත් ලෙස ස්ථාවර කරලා මේ අවුරුදු එකමාර ඇතුළත හොඳ ස්ථාවර ආර්ථිකයක් අපි හදලා තියෙනවා. විතරක් නෙමේ නීතිය යහපත් තැනකට ගෙනල්ලා තියෙනවා. අපි දන්නවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ බොහොමයක් ඒවට. දැන් කට්ටිය බය වෙලා ඉන්නවා. සෙනග රැස් කරමින් ඉන්නවා. ඒ වගේම ප්‍රකාශනිකුත් කරමින් ඉන්නවා. සමහර අයට කනගාටුයිලු මේ වගේ නේ. කනගාටු වෙන්න වෙයි ගොඩක් තව. ඇතුළට යනකොට පොලිමට
1: ඇපමත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන යළි අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයාපස් මිලදී ගැනීමේදී ඇමරිකා ඩොලර් මිලියන 2ක අල්ලස් ලබා ගත්තේය කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට පසුගියදා ඇප නියම කෙරුණා. ඒ අනුව රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප දෙකක් සඳහා රුපියල් 15,000 බැගින් ගෙවා පුද්ගලින් දිනෙක ඇප තැබීමට ඉදිරිපත් කළ බවට ඔහුට චෝදනා එල්ලෙමින් තිබෙනවා. එලෙස ඇප කොන්දේසි සහ විශ්වාසයේ කඩකිරීමේ චෝදනාව මත ඔහුගේ ඇප අවලංගු කර නඩු විභාගයේ අවසන් වනතෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුවයි ඔහු යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළේ. මෙතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ රිට්පෙස්සම අභ්‍යාචන අධිකරණයේ හමුවේ සලකා බැලීම අද ආරම්භ වුණා. ත්‍රස්වාදී වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර තිබෙන රැඳවුම් නියෝග බලරහිත කරන ලෙසයි ඔහු ඉල්ලා තිබෙන්නේ. නීතිපතිරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙස්සමට මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා. සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ කොමිසම් සභා සහ පරීක්ෂණ කමිටු කිසිවකින් තම සේවාදායකයා ඊට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් වී නැති බවයි. වැඩිදුර කරුණු දැක්වීම ජුනි මාස 4 වෙනිදා සිදු කිරීමට නියම කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙතක් පසුදු කර ඇති.

0: වැඩසටහන් සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් නාලික කළුවැව මහතා කරුණු ඉදිරිපත් කළා. නවකඹුටු මොඩියුල සම්පාදනය, ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් සකස් කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමුණා. පළමු ශ්‍රේණි වෙනුවෙන් ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණය සඳහා සකස් කරන විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන්ද සම්බන්ධ කරගත යුතු බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියේ. ඩිජිටල් කාර්යසාධන බලකාය නිර්දේශවලට අනුව පාසල තුළ තාක්ෂණික උපාංග සංවර්ධනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය පෙන්වා දුන්නා. අස්විසුම දිත්ත කිවීම පිළිබඳ ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. අපේල් මාස අස්විසුම ප්‍රතිලාභ දීමලාව අලුත් අවුරුදු සැමරුමට පෙර ගෙවීම මණ්ඩලයේ අරමුණ වී තිබුණා. ඒ අනුව පළමු අදින සහ දෙවන අදින සඳහාවන දීමනා අපේල් මාස 10 වනදා ප්‍රතිලාභින් ලබා දීමට කටයුතු කළ බවයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ. එම ගෙවීමට අමතරව මැද ප්‍රතික යුදමය වාතාවරණ හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැසීම යටතේ උදීමනාවද අන්ත දුපත් දුප්පත් ආපදාවට ලක් වූ කාණ්ඩ සඳහා අමතර දීමනා ගෙවීමට අනුමැතිය ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ඒකාබද්ධ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මගින් දෙවර ගෙවීම සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවයි මණ්ඩලය පෙන්වා දුන්නේ. ඒ අනුව විශේෂ අලුත් අවුරුදු සහන දීමලාව පද්ධතියෙන් පරිබාහිරව අවුරුදු දිනට ගෙවීමට කටයුතු කිරීම මූලික වාක්‍යයක් වූ බවත් මණ්ඩලය පෙන්වා දුන්නා. දිත්ත කිවීම සිදු කළ ප්‍රතිලාභින් 49,759 මුදල මැයි මාසයේ අසසුමෙන් අයකර ගැනීමට කටයුතු යොදා ඇති බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා. ඇස් පරිත්‍යාග කිරීමෙන් ශ්‍රී ලංකාව ලොව අංක එකේ පවතින බව සෞඛ්‍යංශ පවසනවා. ඒ ජාතික අක්ෂ බැංකුවට වසර 15 පිරීම නිමිත්තෙන් හෙට පැවැත්වෙන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. ජාතික අක්ෂ බැංකුවේ විශේෂඥ වෛද්‍ය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: සාමාන්‍ය ලෝකයේ අන්ධභාවය ඔබ බලනකොට වර්තන දෝෂ, ඇහි සුද, කැටරැක්ට්, දියවැඩියාව සම්බන්ධ එන රෙටිනොපති තත්ත්වය, ග්ලූකෝමා, ඒ වගේ තත්ත්වවලට පස්සේ කුණීත අන්ධභාවය තමයි ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ. නිවැරදි සංඛ්‍යාලයකින් ශ්‍රී ලංකාවේ නැති වුණත් ඉතාම සැලකිත ප්‍රමාණයකින් කුණීත අන්ධභාවයෙන් පෙළෙනවා. සාදිසි අනතුරු නිසා වෙන කැලල්, ඒ වගේම උපතේ පසුව එන ජාන වල බලපෑම කියන කෙරටකෝනස් වගේ තත්ත්වයක් ඉතාම වැඩි දියුණු වුණාම පෙනුම් වැඩි කිරීමට තියෙන එකම මාර්ගය ඇස් බද්ධ කිරීම. මෙවැනි හේතු නිසා ඇස් බද්ධ කිරීම සඳහා කුණීත අවශ්‍යයි. ශ්‍රී ලංකාව මේ සම්බන්ධ විශේෂ ස්ථානයක පසු වෙනවා. සංඛ්‍යාලේඛන අනුව 84% පමණ ජනතාව ඇස් දන් දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරපු රටක් ශ්‍රී ලංකාව. ලෝකේ මං හිතන්නේ අංක එකට තියෙන්නේ. ජාතික අක්ෂිරෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටි ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහලවල කුණීතේ බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු දැන් සිටිනවා. තවදුරටත් මෙම සේවය ව්‍යාප්ත කිරීම අපගේ අරමුණ. ජාතික අක්ෂි බැංකුවට පසර 15ක් කිරීම නිමිත්තෙන් පවත්වන වැඩසටහනත් හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු නලින් ජයතිස්ස මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් අපි පවත්වනවා.
0: ජාතික අක්ෂිරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයර්වන් බණ්ඩාර මහතා සඳහන් කළේ ළමුන්ගේ ඇස් ආශ්‍රිත ගැටලු අධ්‍යාපනයටද බලපෑම් එල්ල කළ හැකි බවයි.
2: ජාතික අක්ෂිරෝහලේ පහුගිය කාලේ තිබුණ වැඩසටහන් වලදී දැනුවත් කිරීම වලදී හඳුනාගත්ත කාරණයක් තමයි පාසල් ශිෂ්‍යයින්ගේ ඉගෙන ගැනීමේ දුර්වලතාවයන් වෙන්න එක බලපාන හේතුවක් තමයි ඒ දරුවන්ට හරියට ගුරුවරයා උගන්වන දේවල් පෙන්වන දේවල් බලන්න බැරි එක. ඇතැම් ඇස්වල ගැටලු පොඩි කාලෙම ප්‍රතිකාර කරේ නැත්නම් දරුවා වැඩිවිය පැමිණෙන්නේ නැවත එය නිවැරදි කරන්න නොහැකි වෙන්න පුළුවන් සංකූලතාවයක් වෙන්න පුළුවන්. වපර තියෙන දරුවෝ සමහර විට ජාතික අක්ෂිරෝහලට එන්නේ ගොඩක් පරක් වෙලා. එතකොට විශේෂඥ වෛද්‍යරුන් කියන කාරණාව තමයි මේ වපරය දැන් අපිට නිවැරදි කරා කියලා මේ රෝගියාට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් වපරය පින් වපරය කියලා බලාගෙන ඉන්න එපා. ඒ වපරේ ඇතිවෙන්න හේතු හොයාගන්න. විශේෂයෙන්ම පොඩි කාලේ ඉඳන් හොඳට ඉඳලා මැදි වයසේ හෝ තරුණ වයසේදී වපරයක් ආවොත් ඒක මොළයට බලපාන දරුණු ගැටලුවක් වෙන්න පුළුවන්.
0: මේ මාසයේ සඳහා ලීට්‍රෝ ගෘහස්ස ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවුවද එම තීරණය ගත් බවයි ලීට්‍රෝ සමාගම සඳහන් කළේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන්නේ රුපියල් 1910 කට. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890. මේ අතර ලාබ් ගෑස් මිල ඉහළ නංවා තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 6245. කිලෝග්‍රෑම් 5 ගෘහස්ස ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500ක් වෙන බවයි ලාබ් ගෑස් සමාගම පවසන්නේ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව 15 වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවිනේ දැන්ට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සබරගමුව, මධ්‍යම ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පීවර කනා ලෙසයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ. ඉදිරියේදී ගෝලීය වශයෙන් බලපාන එල් නිනෝ සංසිද්ධිය සම්බන්ධයෙන්ද අතුල කරුණානායක මහතා අදහස් පළ කළා.
3: ගෝලීය වශයෙන්ම තියෙන ක්ලයිමේට් ඩ්‍රයිව් එකක් තමයි මේ එල් නිනෝ සංසිද්ධිය. එතන මේක මැයි මාසයේ සිට ක්‍රමයෙන් වර්ධනය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. එතකොට මේකේ 60% විතර වගේ තියෙනවා මේ සම්භාවිතාව. මේකේ වර්ධනය ගොඩක් වැඩි වෙන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙනකොට. එතන මේ එල් නිනෝ සංසිද්ධිය පෙර වසරවල් එක්ක කම්පයා කරනකොට අපිට බලපාන්නේ එක එක මෝසම් වලට විවිධ විදිහ. එතකොට අපිට පේනවා මැයි මාසයේ සහ ජූන් වල සාමාන්‍ය ආකාරයට වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. මොකද හේතුව නීති දෙක මෝසම සෙට් වෙන්න තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් මේ தත්ත්වයේ ඉස්මතු වෙමින් පවතිනවා 15 වෙනිදාන් පස්සේ. එතකොට ඒ தත්ත්වය යටතේ ওই අධික උණුසුම් කාලගුණික தත්ත්වයත් අඩු වෙනවා. හැබැයි නීති දිග මොසමේ වර්ෂාපතනය වැඩියෙන් පතිත වෙන්නේ දිවයිනේ නීති දිග කොටස. බස්නාහිර, සබරගමු, දකුණු, ඊටාමතරව මධ්‍යම ඒ වගේ පැතිවල තමයි බොහෝ විට තියෙන්නේ. අනෙක් පළාත්වල තියෙන්නේ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැසි. හැබැයි ජූලයි, අගෝස්තු, සැප්තැම්බර් මේ එල්ලිනෝ කාල පරිච්ඡේදය තුල සාමාන්‍ය වැසි தත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරයි.
0: යලකන්නේ වීවගාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර බෙදා දීම හිඟයකින් තොරව සාර්ථකව සිදුවනවා. අවශ්‍ය පොහොර බෙවරි විටත් නිකුත් කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් පවතින බවට ඇතැම් පුද්ගලින් ප්‍රචාර ගෙන කීත එවැනි ගැටලු නොමැති බවයි ගොවීන් සඳහන් කළේ. ගිරිතලයේ ගොවි ව්‍යාපාරයට අවශ්‍ය පොහොර තොගෙද මෙවැනි විට බෙදා දී අවසන්.
1: මේ වෙනකොට පොහොර නිකුත් වෙමින් පවතිනවා. පොහොර සානාධාරයේ දුන්නා වගේම ගොවියට රජයේ විසින් ඒක දරාගෙන අලුතෙන් එන පොහොර ටික ජලික වෙලෙන්දා ගත්තාම 15000ට 16000ට අද පොහොර මිලක් යනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා මුදල් රජයෙන් වැඩි වෙන ප්‍රමාණය රුපියල් 3200ක් විතර ප්‍රමාණයක් අතපාඩු ඉඳගෙන මහා භාණ්ඩාගාරේ ගොවියන් මේ සහන ටික දෙනවා. ගිරිතලයේ ව්‍යාපාරේ ගත්තාම ගොවියෝ ඉන්නවා 2500කට ආසන්න ප්‍රමාණයක්, අක්කර 7500කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ගිරිතලයේ ව්‍යාපාරේ. මේ අය දැන් අපි කිසිම හිඟයකින් තොරව පොහොර බෙදමින් ඉන්නවා.
4: මේ වෙනකොට පොහොර සම්බන්ධව මොන වාචික මොන කතන්දර දැම්මත් පොහොර හිඟයක් නැහැ. මොකද මේ වෙනකොට අපි දන්නවා හෙක්ටාරයකට අපිට පළවෙනිම හම්බුනේ රුපියල් 15000ක මුදලක්. ඒක 25000 දක්වා වැඩි කෙරුවා. එක එක පුජ්‍යලයන් තමන්ගේ දේශපාලන අරමුණු තුළ ඇවිල්ලා එක එක ජනමාධ්‍යවල මඩ ගහන ජනමාධ්‍යවලට ඔයිස් කට් දෙනවා. තනිකර බොරුවක්. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙන්නේ මේ පවතින ආණ්ඩුව කරන යහපත් ක්‍රියාමාර්ගයට මඩ ගැහිමේ ව්‍යාපාරයක්. ඉතින් ඒකින්ද අපි කියනවා පොහොර හිඟයක් නැහැ. මුදල් බැඳලා පොහොර ටික අරන් යනවා. මං කියන්නේ බොහොම සාර්ථක කන්නක් විදියට අපිට මේ අකන්නේ වගාව කරගන්න පුළුවන්. ජනාධිපතිතුමාටත් කෘෂිකර්ම ඇමතිතුමාටත් මේ කරන සද්භාවයට ගොවි ජනතාව වශයෙන් අපේ තුතිය ගෞරවය පුද කරමු.
0: මේ අතර නියෝජ්‍ය මාතේ නාමල් කරුණරත්න මහතා පවසන්නේ රට තුළ මෙවැනි විට කිසිදු පොහොර හිඟයක් නොමැති බවයි.
5: පොහොරවල හිගයක් නැහැ. පොහොර තියෙනවා දැන්. අපිට යූරියාවල තමයි ප්‍රශ්නයක් එනවා නම් එන්න ඉඩ තිබුණේ. හැබැයි මේ ප්‍රශ්නේ අපි निराකරණය කරගත්තා. මේ යුද්ධේ එනකොට පොහොර මෙට්‍රික් ටොන් 1,200,000 ප්‍රමාණයක් තමයි රට තුල යූරියා තිබුණේ. ඒතකොට සමස්ත වගාව පිළිබඳව හිතනකොට මේ පොහොර ප්‍රමාණය මදි. හැබැයි ඊට පස්සේ අපිට ටොන් 25,000 කෙනෙක් ආවා. ඊළඟට ආයේ මේ දවස් දෙක තුනකට කලින් තවත් පොහොර නැවක් ආවා. ඒතකොට මේ තත්ත්වයන් එක්ක අපිට දැන් මේ ප්‍රශ්නේ කලමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා.
0: වසර 38කට පසු ජංගම ගිණුමේ ශේෂය දනාගැ පෙන්නුම් කරදී විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ඊට වැරදි අර්ථකථන ලබා දීමට කටයුතු කිරීම ගැන කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අදහස් පළ කළා. ඒ ස්වාධීන රූපහානේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමේ.
6: විපක්ෂ කණ්ඩායම මේ වෙලාවේ ලොකු උත්සාහය දරමින් ඉන්නවා. බදුබරක් ජනතාවට අලුතෙන් පටවලා තියෙනවා කියලා කියන්න මෙහෙම වෙන්නේ හේතුව අවුරුදු 38කට විතර පස්සේ තමයි ලංකාවේ ජංගම ගිණුමේ ධනශේෂයක්ින් 36කින් මේ අවුරුද්දේ ආදායම වැඩි වෙලා තියෙනවා මේ විෂය වර්ෂයේ මේ මාස කීපය ඇතුළතද. ඉතින් එතකොට විපක්ෂ කණ්ඩායම මේ පොසිටිව් කාරණා පවා ජන සමාජයට ආයි කියන්න යනවා. විශාල බදුබරක් පටවලා තමයි මේක වෙලා තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. අපි බදු ජාලය පුළුල් කරලා තියෙනවා. බදු අය කිරීම ක්‍රියාවලියම නිවැරදි කරලා තියෙනවා. ඒ නිසා විශාල ආදායමක් එනවා. රටේ වංචාව දූෂණ නාස්තිය සැලකිලිස අඩු වෙලා තියෙනවා. ඒ නිසා දෙවන්ත ධනයක් ඉතිරි වෙලා තියෙනවා. ධනෙ නිෂ්පාදනය කරන ක්‍රියාවලිය වැඩි වෙලා තියෙනවා. ඒක ඔක්කොම තියෙනවා. ඒ නිසා තමයි රාජ්‍ය ආදායම සියල්ල ඉහළ ගිහිල්ලා තියෙන්නේ.
0: ඉරානයේ ජනාධිපති මසූද් පෙෂස්කින් සහ ආධ්‍යාත්මික නායක මොජ්තබා කමේනි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. පැය දෙකකමාරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලදී කරුණු ගණ්ඩාමක් පිළිබඳව අවධානය යොමු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ආධ්‍යාත්මික නායකයා පසුගිය මාර්තු මාසයේ සිට ප්‍රසිද්ධිය පිරී සිට නැහැ. පෙබරවාරි 28 වනදා ලැබූ ප්‍රහාරවලින් ඔහු තුවා ලැබුව බවටයි තොරතුරු වාර්තා වුණේ. කරුණු 14 සමන්විත ඇමරිකා යෝජනාවලිය සම්බන්ධයෙන් ඉරාන ප්‍රතිචාරය අදිනේදී ලබා තිබීමටයි නියමිතව තිබෙන්නේ. පාපන්දු ලෝක කුසලානේ සඳහා මූලික කටයුතු සියල්ල සූදානම් බව සංවිධායකින් ප්‍රකාශ කළා. වසර 32කට පසු ඒ උතුරු ඇමරිකා කලාපයේ පැවැත්වෙන්නේ කැනඩාව, මෙක්සිකෝව සහ ඇමරිකාවේ සත්කාරකත්වයෙන්. රටවල් 40ක කණ්ඩායම් එක්වන තරගාවලිය දින 39ක් පැවැත්වෙනවා. ඒ කාණ්ඩ 12ක් යටතේ තරගාවලිය ජුනි 11 වෙනිදා සිට ආරම්භ වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. අද දිවයිනට එන වියට්නාම ජනපති හෙට පාර්ලිමේන්තුව අමතයි. වසර එකහමාරකදී 104කින් අඩු වූ මෙරට දිලඳුකම. ඩොලර් 5000ක් වූ ඒක පුද්ගල ආදායම. අසත්‍ය ප්‍රචාරය කරමින් විමර්ශන වලට බාධා කරන්නන්ට වැඩ වර්ධින ලකුණු. ඇපලපු කපිලව යලිත් අත්අඩංගුවට ගන්නයි අධිකරණයේ නියෝග. ඉරාන නායකින්ගේ විශේෂ සාකච්ඡාව. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමෙමු හෙට පෙරවරු 9ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හවස 6:58.

0: පද්ධතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 10000 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු කුමන්න අදම අවතන්න 011176679479
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: හැම මොහොතකම හැම තැනකදීම පිළිවෙලක් ලස්සනක් සුන්දරත්වයක් දකින්න අපි හරි කැමතියි. ඒකනේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එන්න අපේ බත් පිඟානට එකම ජාතියේ පාටක් එහෙම නැත්නම් එකම විදිහේ එළවලු එකම විදිහේ පලා වර්ග එකතු කරන්නතෝ විවිධත්වයක් එකතු කරන්නේ. ඒක ඇතුළේ තියෙනවා විවිධ පෝෂක කොටස් ශරීරයට ලබා ගැනීමේ අවශ්‍යතාවය වගේම අපේ ඇසට යම් කිසි ප්‍රියමනාප ස්වරූපයක් මවා ගැනීම. ජීවිතෙත් ඒ වගේ තමයි. අපිට විවිධත්වයක් නැතුව ගියොත් ඒකාකාරීත්වයක් ඇතුලේ සමහර විට කලකිරීමක් එපාවීමක් දැනෙන තින ප්‍රවණතාවය හරි වැඩි. හරි නේද?
1: සමහරලාට අපිට සමහර ගැටළු වලට මුහුණ දෙනකොට ජීවිතයේ ඇතුලේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙනකොට අපිවම වෙනස් විදියකට දකින්න අපි කැමතියි. ඒකට අපි හිතනවා ඒ ප්‍රශ්න වලට මුහුණ දුන්නු කෙනා වෙන කෙනෙක්. දැන් අපි වෙනස් වෙලා කියලා. ඒක ඇතුළෙන් අපිට කිසියම් උත්තේජනයක් මොටිවේෂන් එකක් එනවා. ඒ මොටිවේෂන් එක තමයි අපි අර කෑම පිඟානින් පරිසරයෙන් සමහරවිට අපි ගෙදර තියෙන බඩු මුට්ටු වෙනස් කරන්නේ, තියෙන තැන් වෙනස් කරන්නේ, මිදුල වෙනස් කරන්නේ, වෙනත් වෙනත් පැලගෙනල්ල ඉඳලා මේ හැම දෙයක් ඇතුළෙම අපි උත්සාහ කරනවා අපේ සිතට යම් දෙයක් ඒත්තු ගන්නන්න. ඒ ඒත්තු ගැන්වීම තුළින් අප තුළ මේ ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය උත්තේජනයක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ උත්තේජනය නැතිව අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසායි අපි ඇහෙන මොනවා හරි දෙයකින් හරි කමක් නැහැ කියලා විවිධත්වයක් බලාපොරොත්තු වෙන්නේ. මේ විවිධත්වෙම තමයි අප තුළ අනාගතයට බලාපොරොත්තුවක් අලුත් අරමුණක් දල්වන්නේ.

0: දහර සමක ලකනහගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජාතිකල උතරයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටමේ යන්ත්‍රය ඔබට මිලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
2: අපි සඳදිය දහර තුළදී අදත් ආදරයෙන් ඔබ හමු වෙනවා. රෑ 9 වෙනතුරු මේ ගීතවත් කතා බහේ රැඳෙන්නට ආදරෙන් ඔබට ආරාධනා කරනවා. වෙනද විදිහටම අද සොඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජාත සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපල. අද ඇහෙන ගීතාවලිය තුළින් මේ වැඩිපුර ගීත ප්‍රමාණයක් ලියවලා තියෙන ගේ පද රචකයා බවට පත්වන කුඩරත් ආර්යවංශයන් සඳදිය දහර ආරම්භයේ සරිතුහන් කරන්නේ ඔහු රචනා කළ ගීතයකින්මයි. ආචාර්ය රුහුණ වීරසිංහන්ගේ සංගීතය විශ්වරද ගුණදාස කපුගේ ගීතය ගයන්නේ සමහර විටක මේ සඳදිය දහර ඔබට සිහිපත් කරවන දේ මේ ගීතය ඇතුළේ තියෙන්නත් පුළුවන්. හමුවීම් සහ වෙන්වීම් මේ සදේම සෙවනැල්ලේ අප හමු වූයේ මේ සදේම කඳුලැල්ලේ අප වෙන්නෝයේ.
3: අපි හමුවීම් වෙන්වීම් වලට විවිධ දේවල් ඇතුළත් කරගත්ත වුණාට මොනිකා මේ පවතින தત્ත්වයේ අනුමමයි. ඒ කියන්නේ පවතින වටපිටාවෙදිමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සාක්ෂිකරුව වෙන්නේ ස්වභාව ධර්මයේනේ. අපිට වෙන සාක්ෂිකරුව ගේන්න විදියක් නැහැ. අපි කරපු කතා බහ, අපි කරපු කැපකිරීම, අපි ඒ ප්‍රේමය විඳපු හැටි, විඳවපු හැටි, ඒ සියල්ලම ලෝකෙට රහසක් වුණාට, ලෝකයේ කියලා මම කියන්නේ මේ සජීවීව ඉන්න මිනිස්සුන්ට රහසක් වුණාට මේ සෝබා ධර්මයට රහසක් නෙමෙයි. ඉතින් මේ සඳේම සෙවනෙල්ලේ හමු වෙනවා කියන්නේ ආලෝකයේ තියෙන වෙලාවක හම්බ වෙන්න හැකියාවක් නොමැති දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඔවුන් හැමෝගෙම ඇස් වැස්සෙන කවුරුත් දකින්නේ නැති ලෝකෙම නිදිගත්ත රාත්‍රියක් තෝරගන්නේ. එතකොට ඒ හෙවණැල්ලේ හම්බ වෙලා ඒ සඳේම කඳුලැල්ලේ වෙන් වෙන්න වෙන්නේත් ඒ අර ආලෝකයේ තියෙන ලෝකය ඔවුන්ගේ හමුවීම් වලට අකමැත්තක් පළ කරන හින්දා. ඉතින් ඇත්තටම අපි කතා කරොත් එහෙම අපේ ජීවිත ඇතුලේ සමහර තීන්දුව తీරන අපිට ගන්න ඕන වෙන්නේ අපේ හදවත කැමති දේවල් උනාට සමහර වෙලාවට ඒ හදවත කැමති දේම කරන්න බෑ. මොකද හදවතට කැමති දේවල් ඔක්කොම කරන්න පුළුවන් වෙද්දී ඒවා සීමා කරන්න සංස්කෘතික හා සමාජමය නීති රීති පද්ධතිය සැකසීලා තියෙනවා. මොකද ඒක කෙලවර මොකක් වෙයිද දන්නේ නෑ. ඒ හින්දා ඒ සීත හිමවතේ හමන මාරුතේ සිහිලැල්ලේ තනි වෙනකොටම ඒ සිදුවීමේ සිදුවිය හැකි උල්ලංඝනය වෙන නීති රීති සම්ප්‍රදාය සමුදායක් තියෙන හින්දා ඔවුන්ට මේ වගේම රැයක වෙන් වෙන්න වෙලා තියෙනවා. ඉතින් මේ පෙම්වතාය සිහිපත් කරන්නේ ඒ කියන්නේ යථාර්ථය. ඒ කියන්නේ ඔහු දන්නවා ඕ මේ ගීතෙන් අර්ථවත් කරන්නේ මේ නැත්තම් අපි හම්බුණා අපි වෙන් වුණා කියන්න පුළුවන්. හැබැයි මේක විශේෂණේ දීලා තිනවා මේ සඳ කියන එකත් රාත්‍රිය කියන එකත් එකින් අපිට ව්‍යංග්‍යාර්ථවත් කරනවා ඒ හමු වීමට ලෝක අනුමැතිය ලබා ගැනීම පහසු දෙයක් වෙලා නැහැ කියලා.

0: මේ ජීවිතය කියලා කියන්නේ චාරිකාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ චාරිකාවේ අපිට විඳින්න ඕන තැන් අපි විඳින්න උත්සාහ කළත්, එහෙම නැත්නම් විඳවන්න තියෙන දේවල් විතරක්ම මතු කරගෙන විඳවීම විතරක්ම අපි ජීවිතය කරගත්තත්, මේ චාරිකාවට අපිට ලැබිලා තියෙන කාලය ගත වෙලා යන එක වෙනවාම තමයි. ඉතින් තෝරා ගැනීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. හරියට අර මේ TM ජයරත්නයන් ඊළඟට ගහන ගීතය වගේ අප හැම වුණත් නැතත් කාලය ගත වෙලා යන එක ස්ථිරවම සිදු වෙන දෙයක්. මේ ගීතය ලියන්නේ කොළරත්න ආර්යවංශ යන ජයරෝහණ වීරසිංහන්ගේ සංගීතයේ TM ජයරත්නයන් ගීතය ගානේ. කලින් ගීතයේදී අපිට ඇහුණා මේ සඳේම සෙවණැල්ල අප හමු වූයේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙන අප හමු වූවත් නොවුනත් කාලය ගත වී යනවා.
1: අපිට මේ සබදාහම ක්‍රියාවලිය නවත්තන්න බෑ. මේ කාලය ගත වෙලා යනවා. මේ ලෝකයේ පවතින විදිය වෙනස් වෙන්නේ අපි මොන දේ කරත්. ඒක නිසා හැබැයි මෙතන එක යථාර්ථයක් පෙන්නනවා. ඒ යථාර්ථය තමයි මේ දේවල් සිද්ධ වෙන ලෝකයේදී අපි හම්බ වුණත් වෙන් වෙන්න වෙනවා නම්. මල් පිබිදෙන්නේ පරවෙන්න කියලා අපි දන්නවා ඒ නියතේ. ඒ වගේම අර අපිට නොතේරෙන නියතයක් ලෝක ධර්මතාව මේ ගීතේ හංගලා තියෙනවා. ඒ තමයි සෑම සිද්ධියකම තියෙන ප්‍රතිඵලය. හමු වෙනව නම් වෙන් වෙන්න තියෙනවා. ඉතින් මල් පිපුණා නම් පර වෙන්න තියෙනවා. අපි කොච්චර මොන දේවල් කරත් අපිට එකට ඉන්න මේ ලෝකයේ මේ සමාජ සංස්ථාව ඇතුලේ ඉඩක් දීලා නැත්තම් මොකද්ද අපි ඒක කරන්නේ කියන හැඟීම තමයි ගීතෙන් කියන්නේ. මට මතක් වෙනවා මොනික මෙතනදී මංචිල වෙඩිවර්ධනගේ නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක කියන කෘතියේ අන්තර්ගත වෙන කවියක් කවිපන්තිය නම් කරන්නේ හැම විහිළුවෙම කෙලවර කියලා. ඒ කවිපන්තිය කියවන්නේ මේ ඇති වෙන දැන් අපි කිව්ව ඇතන පාරිසරික සමාජයේ සබදතාව සමාජයේ අනුමැතියක් නැති වෙන එකනේ. හැබැයි පුද්ගල సంతානවලත් නොගැලපීම් තියෙන්න පුළුවන්. අපි කොච්චර එක් වෙන්න හැදුවත් මේ කියන්නේ එහෙම එකක්. විහිළුවට මං එහෙම කිව්වේ ඇත්තටම ගත්තද?
0: ඔබ හිටියේ අඳුනන් නැති සෙනඟ ගොඩක් මැද, විශේෂයක් නැති මුහුණක.
1: මතක තියාගන්න ඔබට උනත් පුළුවන්ද මේපල් ගසක තුරුපත් වෙන වෙනම
0: අත්හැරණු තුරුපත් හම්බෙන්නත් පුළුවනි. අහම්බෙන් හරි දිරා නොගුසින් තිබුණොත්
1: කතාව පටන් ගන්නෙම තුරුපත අතට ගත්තම
0: මුහුණ ගැන ඉවරයි. දැන් ඔන්න හිනාව ගැන.
1: ඔය හිනාවට තැනක් ලැබුණේ අතපහ වෙච්ච මතකයක තමයි.
0: වේදනාවම ලඹදෙන අතීතෙක අමුත්තක් නැති හිනාවක් ගැන මතක් කරගන්න වෙරදරන එකම වැදගත් නැත්ද?
1: මතක් කරගන්න බැරිවද ඔබ ඉන්න ඇති මතකයේ?
0: දුක් ගන්නෝනි හෙට ගැන අත්තරලන්න මතකය.
1: ඔබ හිතන විදිහට හැම විහිළුවම කෙලවර
0: අන්තිම අවම වශයෙන් ඉතුරු වෙන්න ඇත්ත භාගයක්වත් ඇත්ත.
1: විහිළුවට මං එහෙම කිව්වේ ඇත්තටම ගත්තා.

0: සඳදිය දහර තුළින් දැන් මේ අහන්න යන චිත්‍රපට ගීතයක් 1978 වසරේදී තිරගත වුණු අපේක්ෂා චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වෙන්නේ. ධර්මශ්‍රී ගමගේ ගීතය රචනා කළේ ක්ලරන්ස් විජයවර්ධනයන් තමයි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ මිල්ටන් මල්ලවාරච්චි සමඟ ඇන්ජලින් ගුණතිලක ගීතය ගයන්නේ. චිත්‍රපටයේත් අපි එතරම්ම බහුලව දකින්න නොලැබුණු තරයුගලක් තමයි අපිට දකින්න ලැබෙන මේ ගීතයේදී. අමරසිරි කලන්සෝරිය සමඟ මාලිනී ෆොන්සේකා. කලක් කැවෑමෙන් පෙරුම් පුරා තමයි ගීතය. කලින් ගීතයේදී අපිට ඇහුණා පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලකින්නම් කියලා. මේ ගීතයේදී හමුවෙන්නේ කලක් ඇවෑමෙන් පෙරුම් පුරාවේ සසඳෙන පිවිතුරු සිතක් සොයා.
1: හමුවන්නේ පෙරුම් පුරලා කියන එක තමයි කලින් ගීතයේදී කියුනේ මොනිකා. මේකෙදි පෙරුම් පුරල සස්යන්දෙන පිවිතුරු සිතක් තමයි හොයාගෙන. හැම කෙනාම තමන්ගේ ජීවිතේට සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් ඒ හින්දා සසර ගෙවා පැතුම් පුරාගෙන ඔබ හමු වෙයි නව කෙනෙක් වුණා. නව කෙනෙක් වුණා කියන්නේ ඔහු අලුතේ ඉපදුන ඔහු හිටපු පරණ පුද්ගලයා වෙනස් වුණා කියන. දැන් ඔබ කියවනේ මේ වැඩි දකින්න නැති යුගලයක් කියලා. නමුත් අමරසිරි කලන්සූරිය කියන්නේ වෙන විදිහේ රූපකාය. එක සිනමාවේ එතෙක් අපි දැකපු අනිත් රූපත් එක්කල නොසසඳෙන හැබැයි ඔහුටම අනන්‍ය වෙච්ච ආකර්ෂණීය මුහුණක් තිබුණු කෙනෙක්. එහිඳම තමයි ටෙලි නාට්‍ය වංශකතාවේදී පළමු ටෙලි නාට්‍යයේ රඟපාන පළමු ප්‍රධාන නළුවා වෙන කියන පළමු ටෙලි නාට්‍ය නළුවා වෙන්නේ ඔහු. ඒ වගේම පළමු ටෙලිතිරේ පළමු පෙම්වතා වෙන්නෙත් ඔහු. එනිසා ඒ තෝරා ගැනීමට හේතු වෙන්න ඇත්තෙත් ඔහුට තියෙන මේ විශේෂිත මුහුණ. ඒක නිසා මේ ගීතයේ මේ කතාවේ කියන සංසිද්ධියට ගැළපෙනවා කියලා හිතෙනවා ඒ රූපකාය. ඉතින් මේ ඇය කියන්නේත් ඒකයි කලක් ඇවෑමෙන් පෙරුම් පුරා ඇය බලාගෙන ඉන්නේ මේ වගේ කෙනෙක් කෙනකම්. මොනිකාර අපි ජීවිත කාලෙදී මම මේක හැමතිස්සෙම කියලා තියෙන දෙයක් තමයි අපි හැමෝගෙම හිතවල කෙනෙක් ජීවත් වෙනවා. මේ එයාව තමයි අපි අඩුවැඩි වශයෙන් හොයන්නේ. ඉතින් අර අපිට කාලය බලන් ඉන්න බෑනේ. එතකොට හම්බ වෙන කෙනා 100% ගැලපෙන කෙනා සාමාන්‍ය පිළිමේ සෑහීමකට පත් වෙන්න පුළුවන් කෙනෙක් හමුනම් අපි එයාට කැමති වෙනවා, විවාහ ප්‍රාප්ත වෙනවා. දැන් ගැටලුව එන්නේ හැමදාම අර ගැලපුණු කෙනා පස්සේ මුණ ගැහුණාම. එතකොට ආපහු හැරෙන්න බෑ. ඒකයි මේ ගීතයේ කෙනා සස්යඳන පිවිතුරු සිතක් වෙනකන් හොයාගෙන හිටියේ. ඒ හින්දා මොකද ඔවුන්ගේ හදවත විසිතුරු කරලා ඇය ඇඳපු ප්‍රේම සිතුවම මැකිලා යන්න නැති වෙන්නේ අර සැසඳීම තියෙන කෙනා හම්බෙච්චින්. කාලාතුරකින් සමහර අයට මේ 100% ගැලපෙන කෙනා හම්බ වෙන නිසාම ඔවුන්ගේ යුගදිවිවල තව කෙනෙකුට හිස්තැන් වලට එන්න ඉඩක් ඇත්තේ නැහැ. හිස්තැන් ඇති වෙන්නේ නැහැ. නමුත් අර විදිහේ අර ඒ කියන්නේ 100% සපුරපු කෙනා නැති වුණාම ඇතැම් කතන්දරවල හිස්තැන් නැති වෙනවා. ඒ නිසා මේක අවබෝධයෙන් තේරුම් ගන්න ඒව ගහලා හෝ රණ්ඩු වෙලා හෝ ඒ ගැන ප්‍රශ්න ඇති කර ගන්නවට වඩා හිස්තැන පුරව ගන්න තමන්ගේ අතින් දේවල් කරලා අර නව කෙනා බවට පත්වීම තමයි

0: කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාට ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කියවා අබන්ස් අඟල 40 ස්මාර්ට් රූප වාහනයක් ඇතර ගෙනියන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අතුම අබන්ස් ප්‍රදර්ශනාකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
4: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය
4: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
3: FM 93.5 FM 93.7 ලකන Radio ITN
4: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඳුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
7: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනිඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දෙනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපංගේ තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බරයකට.

0: සඳදිය දහර සමඟ අතරෙන් ලක්කඳහගෙන ඔබ අපේ අද සොඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජ්ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමාලාරෙඩ්ඩි ගහපොළ සමඟ පෞද්ගලිකව ගත්තොත් අප දෙදෙනාම මං හිතන්නේ මේ අහගෙන ඔබත් මොහිදින් බෙග් ගීතාවලිය තුළ අතිශය ප්‍රියකර ගීත තමයි ඊළඟට තෝරගෙන තියෙන්නේ. ප්‍රේම කීර්ති දල්විස් මේ ගීතය රචනා කරන්නේ. මේ ගීතයත් එක්ක අපේ හැම කෙනෙකුටම අර අපි විශ්වාස කරන පෙර භවයන්, ඈත අතීතයක මතකයන් මේ සියල්ලත් එක්ක හිතනවා මේ අපිට එදිනදා මුණ ගැහෙන අයත් මෙහෙම අපිට හමු වෙලා පෙර පුරුදු සසර පුරුද්දක් තියෙන කෙනෙක් කියලා දැනෙන ගීතයක් අපි අහන්නේ. පෙරමිට කලින් ගීතයේදී අපි මිල්ටන් මල්ලවරජ සමග ඇන්ජලින් ගුණතිලක ගායනා කළ ගීතයේදී ඇහුවා සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මා හදවත මල්ලවක් කළා කියලා. මේ ගීතයේදී ඇහෙනවා ඒ සිහින විමානයේ සනසුම තේරේවා.
1: ඔව් මොනිකා, මේ ගීතය මම හිතන්නේ හින්දි චිත්‍රපට ගීතයක තනුවක් අනුව වචනය දූ ගීතයක් කියලා. මේ ප්‍රේම කීර්ති ඇල්විස්ගේ අපි හැමදාම දකින වචන පද රචනා ස්වරූපේ නෙමෙයි මේ ගීයේදී ඇහෙන්නේ අපිට. ඒක හින්දා දැන් සිහින විමානෙන් ඔබ ඇවිල්ලා මගේ හදවත මල් ලොවක් කළා කියලා කලින් ගීතෙදි කිව්වේ. එතකොට ඒ මල් ලොව කරපු සිහින විමානයේ සැනසුම තේරේවා කියලා මේ පෙම්වතා කියනවා ඇයට. මොකද මේ ප්‍රේම සබඳතාව දැන් බිඳිලා ගිහිල්ලා, ඒකට කොච්චර කාලයකදී ගිහිල්ලාද කියන්න දන්නේ නැහැ. ඒකෙන්ද ඔහු කියනවා මා ඈත භවයේදී මතකද හමුවා. ඔබට එහෙම මතකයක් තියෙනවද අපි එහෙම කාලෙකට කලින් හමු වුණා කියන එක? දැන් අපි හිතන අර ඔබ කිව්වා වගේ මේ සංසාරයක තියෙන සබඳතාවල ඉව ගැන තමයි මේ කියන්නේ. අපිට දැන් ක්‍රමවේද දෙකක් තියෙනවනේ මිනිස්සුන්ගේ හිත හදාගන්න. එක ක්‍රමයක් තමයි මේ සුලභ ක්‍රමය මේකේ. අනිත් ක්‍රමේ තමයි අපි මේ පවතින සමාජ ක්‍රමයේ ඇත්තටම මේ ගොඩ නැගිලා තියෙන ක්‍රමය අනුව තමයි අපිට මේ දේවල් සිද්ධ වෙන්නේ කියන යථාර්ථ අවබෝධය තියෙන්නේ. දැන් සමහරක් අය මේ යථාර්ථ අවබෝධය තේරුම් අරන් ඒකට විරුද්ධව නැගී සිටිලා තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න. තවත් කොටසක් මේ යථාර්ථයට අභියෝග කරන්න ගිහින් ඇති වෙන්න පුළුවන් තවත් ගැටලු වලට මූණ පානවට වඩා මේ තියෙන මේ සසර ප්‍රශ්නයක් දෛවයේ වගේ සංකල්පවලට ගිහි හිත හදාගන්න ආකාරයක් අපි දකිනවා. ඉතින් මේ දෙකෙන් අපි සිද්ධ කරගන්නේ අපේ ජීවිතයට යහපතක් කරගන්න තෝරාගත හැකි පහසු මාර්ගයක් හඳුනා ගන්න එක. ඉතින් මේ ගීතයේදී පැහැදිලිවම ඒ කියන එකෙන් සිහි ඔබට දැන් මේ ඔබ මේ සබඳතාව බිඳලා ගියා වුණාට මීට වඩා යහගිය කාලෙක අපි හිටියා කියන එකවත් මතක් වේවා කියලා කියන්නේ එහෙම හරි මේ නැවත මේ සබඳතාවය අලුත් කරගන්න. මොකද ඔහුට ඒ ආදරය ඕන නිසා. මොකද ඔහුගේ හදවත ආලෝක වුණා ඒ හින්දා. ඊළඟට මෙතනත් අර රාත්‍රී කාලෙමයි කියන්නේ සෙවණේ දිගාවීලා සිටි රෑ කාලේ මේ සබඳතාවේ ස්වરૂපය පිළිබඳ අපිට පොඩි වෙන හැඟීමකුත් එනවා.
0: ඒක නැත්නම් මේ සබෑ ලෝකයේදී අවසර නොලැබෙන සබඳතාවයක් දෝ කියලා නේද
1: කියලා හිතනවා. මොකද මේ හුඟක් වෙලාවට අපි ඇත්තටම හිමි කරගත්ත ආදරයට වඩා වැඩියෙන් ආදරය කරන්නේ සහ වැඩියෙන්ම ඉල්ලා සිටින්නේ අපිට අහිමි වෙන සබඳතාවන්ම තමයි.

සෙසිල් සේනාරත්නයන් සංගීතවත් කොට ගායනා කරන ගීතයක් අපි අහන්නේ සමන් තිලක සිරීමේ ගීතය රචනා කරන්නේ මහිදීන් බෙක් ගැයූ ගීතේ අපිට ඇහුණා තැනක සිහි වෙනව ප්‍රියේ දැසි මෙව් ආලෝකී කියලානේ මේ ගීතයේදී සෙසිල් සේනාරත්නයන් කියන්නේ නිල්මිණි දැසේ මෙව් ආලෝකය ගැනයි.

0: නිවිලා නැහැ. හදවතේ මතකයේ තියෙනවා සැබෑවටම ඒ ආලෝකය බලන්න නොහැකි වෙලා තියෙන ඔහුට. එකයි ඔහු කියන්නේ, මදුමලකට බඳ මුව මදහාසේ රන්මුතු මිනිකැට වටිනා. ඇගේ සිනහවත් ඔහුට ඒ තරම් වටිනවා, රත්තරම් මුතු මැණික් වලට වඩා. ආදරේක රස සිහින මවල දීලා තියෙන ඔහුට සිනහව. දැන් අද වෙලා තියෙන්නේ මදුමල පර වුණා. එතකොට අර ඊට වැඩි වටිනවනේ මුතුවට විසිරිලා හදපු ඇයව කේන්ද්‍ර කරගෙන ඔහු ගොඩනගාගත්ත සිහින මාලිගෙම අනාගතය පිළිබඳ තියෙන පැතුම් මාලිගෙම බිඳිලා එහි ආලෝකේ නිවුණා. දැන් ආලෝකයක් නිවිලා ගිහිල්ලා දැය හැර ගිහිල්ලා තියෙන ඇයට යන්න වෙලා. ඒ වුණාට අර හදමැදුරේ මේ ආලෝකය තාම දැල්වෙනවා. දෙවෙනි අන්තරා කොටසෙත් කියන්නේ කිංකිණි සිහින හඬින් මසුරුවන් වැනි ගැයු ගීමට සිහි වෙනවා. දැන් ඉතින් කොහොමත් ඔය ආදරය කරන මුල් කාර්යයේ කලට ඇහෙන්න කතා කරන්නේ නැති හැමදේම ඉවසන දරන අයනේ ඉන්නේ. පස්සේ තමයි සැබෑ ස්වරූපේ ඉන්නේ. දැන් අපි සබඳතාවක් ගොඩනගාගත්තී අපි ඇත්තටම රඟපානවා. ඒ මොකද එයා නැති වෙයි කියන බයට. ඒකදී සමහර අය තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් හංගනවා. වත් පොහොසත්කම් ද හැමදේම හංගන අවස්ථා තියෙනවා.
1: තමන් නෙවෙයි වෙන කෙනෙක් බවට සමහර අයට පත් වෙනවා. ඊට පස්සේ කාලයගේ හැවෙන් තමන් බවට පත් වෙනාම හැම දෙයකදීම අර බලාපොරොත්තු කඩවීම කියන දේත් එක්ක සම්බන්ධතාවයක් කෙලවරට.
0: දැන් මෙතන එකයි කියන්නේ, දෙසවන මීපෙනි වැනි ඒ ගීහන් සුළඟෙහි අද මොකුණනවා. මම තනි

0: චිත්‍රපටගේ තේකට යන්න සඳදිය දහර තුළින් 1967 වසරද තිරගතුණු රන් රස චිත්‍රපටයට කරුණරත්න අබේසේකරන් මෙගිතෙල් ලියන්නේ එම්.කේ. රොක්සාමි සංගීතවත් කළේ හරුන් ලන්ත්‍රා සුජාත අත්නායක සමගින් ගීතය ගයන්නේ. කලින් ගීතයේදී සිසිල් සේනාරත්නයන්ගේ හඬින් අපිට අහුණනේ මල්වැණී හද මල් කියලා කතාවක් නේද? මේ ගීතයේදී අපිට ඇහෙනවා හද මල් පඳුරේ පෙපෙනා සිතුවිලි මාලා.
1: ඔමුනික කලින් ගීතයේ තියෙන අවුලකුත් අපිට පේනවා. මල්වැණි හද මල් මෙන් උපමාවක් සම්බන්ධ කරන්න තියෙන නිපාතයේ දෙක වැණි මෙන් සේ එව් බඳු වැණි කියන වචනේනේ අපි උපමා වලට ගන්න. මේක දෙස්සරයක් මල්වැණි කියලත් කියනවා.
0: දැන් මෙතනද කියන්න හදන්නේ මෙහෙම වෙන්නේ නැති. මල වගේ හදවත, හරි මල වගේ පරවෙනවා. ඔව් හදවතත් පරවෙනවා. මල වගේ හදවත පරවෙනවා.
1: ඒක මල කිව්වම අපිට ඒක තේරෙනවනේ. මල පිපෙනවා වගේම හදවත පිට මල් වගේම පරවෙනවා. ඒත් මෙයා ඒ උපමාව දෙස්සරයක් යොදාගෙන තියෙනවා. මල් වැණි මල්මින් කියලා දෙකම තියලා තියෙනවා. ඒක එහි දකින්න හම්බෙච්ච ඒ වගේ සමහර ගේපද රචනාවලදී අපිට මේ බඳු පොඩි පොඩි අවසි නැති තැන් දකින්න හම්බ වෙනවා. දැන් මෙතනත් කියන්නේ ඊට පස්සේ කියන්නේ හද මල් පඳුරේ. මෙතන රූපකයක් කියලා තියෙන්නේ. අතනත් අතන අර හද මල් කියලා ගත්තම අපිට ඒ රූපකේ හම්බුනේ. දැන් මේ රූපකයේදී හදවත නැමැති මල් පඳුරේ පිපෙන සිතුවිලි මාලා. එතකොට මේ මල් පඳුරේ සිතුවිලි පිපෙන සිතුවිලි මාලාත් මල්මනේ. එතකොට ඒකයි මාලාම කියලා තියෙන්නේ. එතකොට ඔබගේ මුවගෙන් දෙනුමෙන මදහස පාලා දැන් ඒ සිතුවිලි ප්‍රකාශ කරන්න කියලා තමයි මේ කලාත්මකව කියලා තියෙන්නේ. මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. ඒක අන්තරා කොටසයි තියෙන්නේ. දැන් මේ ගීතේ නැවත අහනකොට මම බලනවා තව කොටසක් නැද්ද කියලා. හැබැයි ඒ අන්තරා කොටසේ අතරෙත් කියන්නේ දැන් මල සාමාන්‍යයෙන් ප්‍රේම ගීතවලදී මේ මල් වලට තියෙන සබඳතාවය ගොඩාක් වැඩි. දැන් මෙතනත් ආපෞසරයක් කියනවා දිවර සැපතේ විපතේ එකසේ බැඳිලා වෙසෙමු මලහා පෙතිසේ. හැබැයි සමහර අවස්ථාවලදී හයෙන් වහිද්දී හුලං හමද්දී මේ පෙති ටික ගැලවිලා අර මලේ මැද කොටස විතරක් ඉතුරු වෙන අවස්ථාවත් අපිට දකින්න හම්බ වෙනවා. ඒ නිසා සමහර වෙලාවලට අපේ ජීවිතයේදී එන බාධක හමුවේදී අතහැරෙන අවස්ථාවක් තියෙනවා. අතහරින්න වෙන අවස්ථාවක් තියෙනවා. රිදෙනවා නම් යන්න දෙන්න කොච්චර අවශ්‍ය වුණත් අල්ලගෙන ඉඳීමේ කාටවත් සතුටක් ලැබෙන්නේ නැහැ මොනතරම් එකට කාලයක් බැඳිලා හිටියා උනත්.

0: සදදිය දහරතුරින් අපි තවත් ගීතයකට යමු. ගීතය ඇතුළත් වුණේ 1964 වසරේදී තිරගතවුණු සසරක හැටි චිත්‍රපටයට කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ගීත ලියන්නේ කරුණාරත්න අපේසේකරන් අර්බුත සාමි සංගීතවත් කොට ගායනා කළේ. අපි දැන් අහනනම් මොහන් රාජ්ගේ හඬින් ගීතය. අපිට කලින් අහුණු ගීතයේදී, ඒ කියන්නේ අචර සුජාතා නායක සහ හරුන් නන්ද්‍රා ගායනා කළ ගීතයේදී අහුණා මගේ දැස මේ දකිනා දස නොය නෙතටද හමු වේවා කියලා. මේ ගීතයේ ආරම්භයේදීම අපිට ඇහෙනවා මගේ දැසම පියවි යන්නේ ඔබ රූපයමයි දෙසන්.
1: දැන් කලින් ගීතේ මගේ දැස මේ දකිනා දසුන් කියන්නේ මට පේන දෙයම ඔයාට පේන්නේ කියලා අපි මොකක් හරි දැක්කොත් අරක බලන්න කියලා කියනවනේ. ඒක විතරක් නෙමෙයි මොනිකා, ඒතර පොඩි දෘෂ්ටිවාදයක් තියෙනවා. මට පේන දේවල් මට තේරිච්ච විදිහටම ඔයාටත් ඒව දැනෙන්න ඕන කියන්නේ.
0: ඒක තමයි හරිම අසිරිම කාරණාව. ඒකත් වෙන්නේ නෑනේ.
1: ඔහු දෙන්නම එකම විදිහට දේවල් දකින්න. ඒ හින්දා දෙන්නම එකම පක්ෂයට කැමති වෙන්න ඕනේ, එකම ආගමකට ජාතියකට කැමති වෙන්න ඕනේ, වෙන්නේ ඔන්න ඕකයි. මොකද නැතුණත් කුටුම්බය ඇතුලේ ප්‍රශ්න වෙනවා. මෙතරම් මේ යෝජනා කරන්න එක මගේ දැස මේ දකිනා දසුන් ඔය නෙතටද හමු වේවා. එක්තර පොඩි ආධිපත්‍යක් තමයි ඒ කතාව කියද්දි මෙතන වෙලා තින්නේ. එහෙම දැකපු දැසම පියවිලා යනවා, දැන් ආයෙ බලන්න කෙනෙක් නැහැ. පේන්නේ මැවෙන්නේ ඔබේ රූපෙමයි. දැන් ඒක ඉතා වැදගත් කොටස තියෙන මොනිකා, මං කාටද මේක කියන්නේ කියලා. මොනිකා මේක අතිශයින් වැදගත් ප්‍රශ්නයක්. අද ලෝකේ වෙලා තියෙන හුඟක් අයට තමන්ට ඇතිවෙන ප්‍රශ්නයක් කතා කරන්න කෙනෙක් නැතිවීම. ළඟ හිතවතෙක්වත් විශ්වාස කරන්න බෑ. මොකද හිතවතෙකුට විශ්වාස කරන්න කියලා කිව්වම ඒක රටෙන් පතුර ණය මිනිස්සුනේ ඉන්නේ. කෙනෙක්ගේ වේදනාවක් අහන්න කනක් තියලා ඒ අහන දේ එතනින් එක නවත්ත ගන්න එපා. ඉතින් එහෙම නැති අවස්ථාවක් තියෙන හින්දා හුඟක් වෙලාවට මේ ප්‍රශ්නෙට මූණ දෙන්න පිරිමි. මොකද පිරිමි අපි හිතුවට ඒ පිරිමි සමාජයේ හරි පුරුල් හුඟක් යාළුවෝ හිටියට පුරුෂෝ ලේසියෙන් තමන්ගේ පෞද්ගලික දේවල් තවත් අයත්ක බෙදා ගන්න. ඒකට හේතු වෙන්නේ පෞරුෂත්වෙම තමයි. මොකද සමහර වෙලාවට ඕන්ට ඇති වෙන ගෘහ ජීවිතයේ පෞල් ජීවිතයේ ප්‍රශ්නයක් කියවම ඔවුන් හිතනවා අනිත් අය හිතයි කියලා, අයියෝ මෙයාට මේ වගේ ප්‍රශ්නකට මූණ දෙන්නවත් පිරිමි කමක් නැද්ද, උඹ පිරිමියෙක්ද කියලා අහන ප්‍රශ්නෙට උත්තරයක් නැති ඉන්නා. මොකද ඒ අරගලය ඇතුලේ ඉන්න නිසා ඔවුන් මේ ප්‍රශ්න කියන්නේ නැහැ. ඒ නිසා තමයි හුඟක් වෙලාවට පිරිමින්ට මේ දුක දරා ගන්න බැරි වෙලා, හුඟක් වෙලාවට හાર્ට් ඇටැක් වලින් එහෙම මැරෙන ප්‍රතිශතය පිරිමින්ගේ වැඩි වෙන්නේ. ඔවුන් මේ දුක ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන් මේ සියල්ලම හදවත ඇතුළට දාලා තනිවම වේදනා විඳින කොටසක්. ඉතින් මේ ගීතයේදීත් මං කාටද මේක කියන්නේ කියලා අහන්නේ, මේක අහන්න සමාජයක් නැති හින්දා. මට මතක් වුණා මොනිකා මෙතනදී ඉතා ගැළපෙන කවියක් වර්ණරසිකා ගුණවර්ධන කියන්නේ. ඇයි කියන්නේ ගැහැණියක ගැහෙන්, නමුත් ඒ කියන කතාවේ තියෙන්නේ මේකමයි කියලා හිතෙනවා මොනිකා.
0: ගියා ගියාමයි යලි පැමිණ නැත සතුට,
1: විටක සිතේ හිනස්සන්නට බැරි නම්
0: තරවටු කරන්නටවත් කෙනෙක් නැත්නම්
1: රැක ගන්න බැරි නම් එළවන්නවත් කෙනෙක් වෙත්නම්
0: සුවඳ විලවුන් ගා නැතයි, නියපොතු කපා නැතයි, කෙහෙ පැහැ ගන්වා නැතයි,
1: ඇඳුම තැන තැන ඉරි ඇතැයි චෝදනා ගොනු කරන්නට
0: අමනාප වී හිඳෙන්නට කවුරුවත් නැත්නම්
1: දවසට ඇති පැය ගණනාඩුවේ
0: කෙනෙක් නොමැතිව සිදුවීම් අල්පයි,
1: සිදුවීම් නැති හේයින් ජීවිතේ එකතර පල්වේ,
0: කාලය ගණී භවනය වේ, සියල්ල සංසුන් නිශ්ශබ්දයි,
1: ගල් කැටයක් වැටුණු විට විල පවා සන්තෝෂ රැලි නංවයි. ඒ කියන්නේ මෙහෙම කාත් කවුරුවත් නැතුව ජීවත් වෙනකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වචනයක් හරි ඇහුවාම විල සන්තෝෂ රැලි නංවනවා වගේ තමයි. පොඩි හරි දෙයක්. ඔහු මේ ගීතයේදීත් කියන්නේ මං හදපු කූඩුව කැඩිලා ඉවරයි, අනාගත මාලිගාව බිඳ වැටිලා. එහෙම තියෙද්දි දැන් මග මරු වැදුනා, පහනද නිවුනා, ආලෝකෙ දින පහර නෙවිලා. හැබැයි දුක කියාගන්න කෙනෙක් නැහැ. ඒ හින්දා මට මං ඇත්තටම ඉල්ලා සිටින්නේ ඔබ හඳුනා ගන්නව නම් අඳුරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දුකකින් පීඩිත වෙලා ඉඳිද්දි අඩුගානේ සවන් දෙන්නෙක් වෙන්න අපිට මේ සමාජයේ සවන් දෙන්න හරියට අඩු වෙලා තියෙන්නේ. ඒ සවන් දීමමයි හිත නිවීමම වෙන්නේ.

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 0766 325 25 අමතන්න.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ගෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය. කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සඳදිය දහර සමග අදර නොබලක්කන හගෙන අපි අලුත් පැයකට ඇවිත් දෙන්නේ. අද සඳදිය දහර සුඳුර හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපොළ. අපි සඳදිය දහර දෙවන පැය ආරම්භ කරනවා චන්ද්‍රසේන හෙටිආරච්චි ගායනා කරන ගීතයකින්. මේ ගීතය ලියන්නේ සහ සංගීතවත් කරන්නේ චන්ද්‍රසේන හෙටිආරච්චිමයි. අපි කලින් පැයේ ඇහුව අන්තිම ගීතය මොහන් රාජ්ගේ හඳින් ඇහුවේ. ඒදී අපිට එක තැනකදී ඇහුණානේ මෙන්න මෙහෙම. මා සෑදුව කූඩුව කැඩුනා මල් මාලය පරවී වැටුණා. සෝ සුසුම් හෙලා දැසම නොබලා කාටද මේක කියන්නේ කියලා. සෝ සුසුම්. මේ ගීතයේදීත් අපිට හමුවන්නෙම හද නැගෙන සෝ සුසුම් වැල්ම තමයි.
1: ඔමනිකා, මේ අර කලින් ගීතයේදී සෝ සුසුම් හෙලා දැසම නොබලා කියලා කිව්වේ දැන් තනියෙන් දරාගත්තා කියන එකම කියන්නේ.
2: ඔව්.
1: හැබැයි මෙතනදි කියන්නේ ඊට වැඩිය වෙනස්යක්. ඔහුගේ දුක් වේදනාවන් ඔහුටම තිබිච්ච දේ. ඇයට සැනසුම් පමණක් වේවා. මේ අදහසම විවිධ තැන්වලදී කියවිලා තියෙනවා ගීයපද රචකයෝ. මම තනියම දුක දරා ගන්නම්. ඔබේ ජීවිතේ මැණික් පහන් වැට දැල් වේවා කියලත් කියලා තියෙනවා.
2: අජරජන්තරණ සිංහයන් ලියලා තියෙනවා.
1: ඔව්. ඉතින් ඒ නිසා මෙතනදිත් ඒකම තමයි කියන්නේ. මේ හැබැයි එතනදි එක තැනක් තියෙනවා මේ වෙන්වීමට හේතුව කියනවා. ඒ කියන්නේ පෙම්වතියගේ චරිත ස්වභාවය කියවෙනවා. මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ. නෑයට මේ ජීවිතය මදි වෙලා. ඇය තව විලක තවත් තැනකට ගිහින් තියෙනවා. ඒසා ඔහු දරා ඒක නිසා තමයි ඔහු එතකොට තමයි තේරුම් ගන්නේ අර ආදරේ සතුට සැනසුම වගේම වේදනාවක් දෙන එකයි අය ඔහු අහන්නේ. ඇයි මේ තරම් වේදනා ආදරේ? සුසුමක් උනේ අපගේ සෙනේ. දැන් මේ වෙන්න තියෙන දේවල් ඔක්කොම උනාට පස්සේ තමයි තේරුම් ගන්නේ අර හිමි වෙලා තියෙන සතුටම නැති වෙනහම ඒ සතුටේ ප්‍රතිඵලය කොහොමද? විරුද්ධ පැත්ත කොයි වගේද කියලා. ඒ විරුද්ධ පද හඳුනා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ආදරය වගේ දෙයක් විඳිනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න සමාන පද ගොඩාක් ඒ ආදරේ ලැබෙනකොට ලැබෙනවා වගේම නැති වුණොත් විරුද්ධ පද ගොඩකුත් හම්බ වෙනවා කියන එක වචන වලින් කියන්න ගියාම. ඉතින් ඔහු කියන්නේ එකයි, නොපෙතු ලෙසේ මා නොසිතු ලෙසේ මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ. දැන් මේ සබඳතා බෙදෙන්නේ මොනිකා, සමහර අය නම් ඉතින් ප්ලෑන් කරලා ඇවිල්ලා ප්ලෑන් කරලා යන්න පුළුවන්.
2: ඔව්, තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ, තමන්ගේ කාලය නියමිත පරිදි ගෙවිලා ගියාට පස්සේ දැන් ඇති කියලා හැරිලා යන්නත් පුළුවන්.
1: ඒ අවශ්‍යතාවන් හින්දා තමන්ගේ ජීවිතයට කවුරු හරි කෙනෙක් හම්බ වෙනකොට ඒක තේරුම් ගැනීමටත් අනිත් පාර්ශ්ව කරන්න හැකි වෙන්න ඕන. මොකද ළඟින් ආශ්‍රය කරනකොට තේරෙනවනේ. හැබැයි ඒ අතර මොනිකා, දැන් අවශ්‍යතාවන් වලට සබඳතාවන් ලඟු කරන අයත් ඉන්නවනේ මේ සමාජේ. ඒ අය අපිටම 3-4 දිනෙම තම තමන්ගේ එකිනෙක එක එක අවශ්‍යතාව වෙනු එක එක්කිනාට ප්‍රේමයේ කියන එක බොරුවට රැවටීමට පාත්‍ර කරලා තිබුණා. ඒ අතර එක්කෙනෙක් හරි ඉන්නවා හරියට මාත්‍රේ කරපු කෙනෙක්. ඒ නිසා ඒ ආදරය හොයා ගන්න වෙන්නේ තමන්ටමයි. මොකද මේ ලෝකය රැවටිලි වලින් පිරීලා ප්‍රේමය කියන්නේ තවත් එක රැවටීමකට එක්තරා ප්‍රවේශයක් විතරයි කියන එක අවබෝධයෙන් ජීවත් වෙන්න විරුද්ධ පද හොයා ගන්නවට වඩා සමාන පදයට

0: සඳනය දහරතුරෙන් විශරද සුන් ලෙදර සිංහයන් මල්ලේ බුලත් සිංහල සමග ගයන ගීතයක් තම අපි ඊළඟට අහන්නේ. මේ ගීතය ලියනත් කුලරත්නාරය වංශය නචර වික්ටරත්නායකයන් සංගීතවත් කළේ. අපිට චන්ද්‍රසෙන් හෙටියරචි ගායනා කළ ගීතයේදී අහුණනේ සඳ තාරකා මල් පිපෙනා රැයි කියලා. මේ කියන්නේ තාරකා මල් පිපි හිනහෙන ප්‍රේමයේ මල් මාවතක් ගැන.
1: ඔද මේ ප්‍රේමයේ මල් මාවතේ අර තාරකා මල් පිපෙන රැයි ඒ ප්‍රේමයේ බිඳින දැනිච්ච රිදවුම්නේ වේදනාව විඳින්. මෙතන එහෙම නෙමෙයි, මේකේ අර සමාන පද වලින් යුත් සුන්දර ලෝකෙ ගැන කියන්නේ. ඒ මාවතේ ඈත ලොවකට ලතවල් නිවල ඇවිදගෙන යන යුවලක් හම්බ වෙනවා. මේ යුවලේ ඉන්නේ තාම ප්‍රේමයේ ආරම්භක ප්‍රවේශය. මේක තව සැතපුම් ගණනාවක් එකට යනකොට තමයි අර තියෙන ගැටලු එන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔවුන් කියනවා කිරුට සඳුට හා ලොවට රහසින් නියදා ගන්න හදන්නේ මේ ලෝකෙ. ඒ කියන්නේ මේවට අනුමැතිය දෙන්නේ නැහැ කියන එක දන්නවා. දුකට කඳුලට පවුරු බඳමින් පෙමින් සරසමු එවන්නොත්. ඉතින් මේ වගේ ප්‍රතිඥා ගණනාවක් දීලා ජීවිතේකට යන්න ගත්තට යන්න අමාරුයි මොනිකා. අනේ ඒක ගැන කියවිච්ච අපූරු කවියක් මට හම්බ වුණා. ප්‍රගීතිකා ජයසේකර ලියන්නේ වසිලිස්සා වැස්සේ කියලා. විවිධ කාව්‍ය කෘතීන් ලියමින් කාව්‍ය ශ්‍රේෂ්ඨයේ හෙමින් වුණත් හොඳ ගමනක් යන කිවිදියක්. මේ ඇයගේ කවිය ඇය එහෙම මේ විදිහට ප්‍රතිඥා දීලා ජීවිතයට ආව කෙනාට ස්තුතිවන්ත වෙනවා.
0: ජීබීකේ කලහයේ පැනය නොවසාම දිවි ගමනේහි අඩක් මාහා ආව. අරමුණක් නැති මාත කැටුව පදවන ජීවන යාත්‍රාව. ඔබ විසිය යුතුය නිතුකෙන් දිගු කලක් තව මං නැති වුණත් ඔබ ගාව.
1: ඔමනික දැන් මේ කවිය තේරුම් ගන්න ටිකක් අමාරුයි. ජීබීගේ කලහයේ කියන පැනය කියන එක දන්නේ නැත්තම්. මොකද ඒක මත තමයි ටික ඔක්කොම තියෙන්නේ. දැන් මේ කලහයේ කියන කෙටි කතාව මං හිතන්නේ පරණ අපි ඒ කාලයේ දින 9 ශ්‍රේණියේදී කොහෙද පෙළපොතේ තිබුණා. මේ ඒක ගැන කියලා තියෙන්නේ මුල් ආරම්භයේදී කියනවා ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු වන ජී.බී. සේනානායක කෙටි කතාකරුවෙකු නවකතාකරුවෙකු හා නිසිඳ ස්පද්ද රචකයෙකු වශයෙන් නූතන සිංහල සාහිත්‍යයට ඉමහත් සේවයක් කළ ඇයකි. කලහය ඔහු විසින් ලියන ලද දුප්පතුන් නැති ලෝකයේ නැමැති කෙටි කතා සංග්‍රහයෙන් උපුටා ගැනුණකි කියලා. දැන් මේකේ තියෙන්නේ මේ පොත් ගන්න කතාව. ඒ කියන්නේ මෙහි ප්‍රධාන කතානායකයා පොත්වලට ඉතාම කැමති කෙනෙක්. ඉතින් අවසානයේදී බිරිඳට මේක ඉවසන්න බැරුව බිරිඳ මොකද කරන්නේ? පොත් ටික ඉරලා දානවා. දැන් ඒක එතනදී මෙන්න මෙහෙම එකක් කියනවා මොනිකා. ඇගේ නිතර සිනාසෙන දෙනෙත් කෝපයෙන් දිලිසුම්ගෙන තිබුණේය. ඔය පොත් ඉරුවේ මම. ඇ කෝපයෙන් රතු වචනෙන් කීවාය. අපේ ගෙදරට හතුර ඔය පොත් තමයි. ඔය පොත් නිසා මේ ගෙදර ඇතිවෙන කරදර වලින් කෙලවරක් නැහැ. උදේ නැගිට්ට වෙලේ පටන් කන්තෝරුවට යන තෙක් මෙයාගේ වැඩේ පොත් කියවීම. කන්තෝරුවේ ඉඳලා ගෙදර ආ වෙලේ පටනොත් වෙන කිසිම වැඩක් නැහැ. පොත් කියවන වැඩේ මිසක්. මෙයා හැසිරෙන්නේ මේ ගෙදර පොත් මිස වෙන කිසිවක් නැතුව වගේ. මෙසේ කියාගෙන ගිය ඈ කෝපේ නිසා කතා කරගත නොහැකි වීමෙන්ද නැවතුණාය. කිසි මාසික මුදල් ඉතිරු නොත් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. කොහෙවත් නැති කබල් පොතක් උස්සාගෙන එනවා. අද ණයකාරයෙකුට ණය ගෙව්වා කියලා කබල් පොතක් ගෙනාවා. මෙයාට පොත් මිසක් අන් කිසිවක් උවමනා නැහැ. මෙයා කසාද බැන්දේ
0: පොත්ද මාවද?
1: ඉතින් මේ මෙන්න මේ කියන විවාහ ජීවිතය ඇතුළේන ගැටලු අර මල් මාවත යනකොට මතක් වෙන්නේ නැහැ මොනිකා. මේ එකිනෙකාගේ ඒකදී අපි මේ දේවල් හංග ගන්නවා. නමුත් පසු කාලෙදී මේ දෙදෙනා එකිනෙකට සමීපව ජීවත් වුණත් ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස්. එනිසා මේකත් අවබෝධ කරගන්න අර පොරොන්දම් ගල්පන අතරේ මේ රුචි අරුචිකම් දැනගන්න නැත්තම් මේ තාරකා මල් පිපි හිනහෙන ප්‍රේමයේ මාවත අන්ධකාර මාවතක් වෙන්න සිදුවේවි ඔබ නොදැනුවත්වම.

0: සඳදිය දහර සමඟ ලක් අදහගෙන ඔබ තවත් ගීතයකට යනු මේ ගීත ලියනෙත් කුලගතාරි වංශයන් අජය රෝහණ විරසිංහන්ගේ සංගීතයට රෝහණ සිරිවර්ධන ගීතය ගායනා කරන්නේ ප්‍රේමණීය ආදරණීය ප්‍රාර්ථනාවක්. මම හිතන්නේ 80-90 දශකවල පෙම්වතුන්ගේ පෙම්පත්වල අනිවාර්ය වුණු ගීතයක් වෙන්නට ඇති මේ ගීතය. මොකද ඒ තරමටම ප්‍රේමණීය ප්‍රාර්ථනාවක්. එහෙම කියද්දී ඔබට ගීතය මතක් වෙනවා ඇති. ඔබේ අතගෙන පෙර සදාවක ගීතය අපි අහන්නේ. අපිට කලින් ගීතයේදී ඇහුණා සුනිල් එදිරිසිංහන් සහ මාලනී බුලත් සිංහල ගායනා කළ තාරකා මල් පිපිහින හැන ගීතයේදී ඔබේ සිහිලල් සුවැති සෙවණින් නිවි සැනෙහි මගේ ජීවේ කියලා. මේ ගීතයේදී කියන්නේ ඒ වචන පෙළමයි කුලරත්නාරී වංශයන්ගේ ගීපද. ඔබේ සිහිලල් සුවැති සෙවණේ රැඳි අප හුන්නේ සදා.
1: මේ ගීතයේ ගේපද රචකයා එකම එක්කෙනෙක් කියලා කියන්න මේ අපුතුයෙන් ආය හොයන්න ඕනේ නෑ මොනික. මේ පද පේලි දෙකම එන ගේපද රචකයාට තමන්ගේ පෙම්වතියෝ තමන් කොයි වෙලේ හරි මන් දන්නේ ඒ ආදරය කරපු තැනැත්තියගේ සෙවණ කොයිතරම් සිහිලසක්ද කියනවා නම් ගීත දෙකක ලියලා තියෙනවා. පළවෙනි එකේදීත් කියලා තියෙන ඔබේ සිහිලල් සුවති සෙවණි නිවි සැනසෙනවා මගේ ජීවය. මොකද ඔබේ දෙනයන් කැළුම් වල නැස් දෙකේ කැළුමෙන් මගේ ලෝකය එළිය වෙන්නේ හින්දා ඒ නිසාම මේ දෙදෙනාගේ සබඳතාවයේ ගැළපීමනේ කියන්නේ. ඒකම නැවත කියනවා ඒ පෙම ඉසල යුගල ගියක්නේ පෙම්වතාගේ ස්වරූපයෙන් කියනවා ඔබේ සුහිලල් සුවති සෙවණේ රැඳී අපහුන්නේ සැඳෑවේ. එන මූන් ප්‍රේමේ වෙලී ඉන්න වෙලාවේ හදවතින් මතු සින බොරුවක් නෙමෙයි මේ කරන්නේ. හදවතින්මයි hina උනේ කිසිදු දිනයක බොඳ නෙවෙයි කියන්නේ මොනිකා. මේ වංග වෙන්න නම් එපා කීරක තමයි වෙන විදිහකට කියලා තියෙන්නේ. හදවතින් මනම් දැන් අපි සමහරලාට අපි රඟපානවනේ මේ ජීවිතය ඇතුලේදී. බොරුවට සතුට කියලා පෙන්නනවා, වේදනාවල් පෙන්නනවා. ඒක කරන්න එපා කියලා කියන්නේ මේ හදවතින් මතු වෙච්ච hinaවම තියාගන්න. ඔබේ අවංක භාවයේ මේ සබඳතාවයේදී වටිනවා. මොකද ඔහු ගයන්නේ මේ කුළුදුල් ප්‍රේම ගීතය. වෙන කවුරුත් ඉඳලා නැහැ. එහෙනම් ඔහුට ඕනේ මේ පළවෙනිම ප්‍රේමයම යථාර්ථයක් කරන්න. ඒ තරම් ඔහුට විශ්වාසයක් තියෙනවා මේ හම්මුණ කෙනාර මං කියපු 100%ක්ම ගලපෙච්ච කෙනා කියලා.
0: තමන්ගේ අර අනිතර්දය කියලා.
1: උකින නිකම්මටවත් තව එකක් ට්‍රයි කරන්නවත් යන්නේ නැහැ. දැන් අපි නම් මොකක් හරි අපි තෝරනවනේ වරණය කියන එක අපි හිතනවනේ. මෙතනදී හැමවත් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක මොනිකා මම හිතන්නේ මේ එයා ඒ කාලේ හිටපු මිනිසුන්ගේ සිතුවිලිත් ඒකයි. අර දෙවෙනි තුන්වෙනි සරවල් වලට ගිහිල්ලා ඉඳුල් කරගෙන ප්‍රේමයක් දෙන්න තරම් උමනාවක් තිබෙන ද අද වර්තමානයේ. දැන් වර්තමාන පරම්පරාවට මේ ගීත නිකන් දැනෙන්නේ නිකන් මහ පිස්සුවක් වගේ වෙන්න පුළුවන්. මොකද අද පරම්පරාව වෙනස්. අද පරම්පරාව වෙනස් වෙන්න මොනික මේ සිස්ටම් එක වෙනස් වෙනදා. එදා අපිට මේ එකම ඇඳුම කීප සැරයක් ඇඳා වුණත් දිගටම ඇඳා වුණත් ප්‍රශ්නයක් වුණේ. මොකද ඒ සිස්ටම් එක තමයි අපි ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. අද එහෙම නෙමෙයි. අද අපිට එහෙම බෑ. ඉතින් අපි සමහරලාට එක සමහර ඇඳුම් තියෙනවා දෙසරයක් නොඇඳපු ඒවා. අපි සමහරලාට කියන අනේ මම මේක කීප වැඩිම වුණොත් දෙසරයයි අඳින්න ඇත්තේ. ඒ හින්දායි මම ඔයාලට දෙන්නේ කියන අපි එහෙම අතහරින්න පුරුදු කරලා තියෙනවා. මම මේ කියන්නේ බුදුදහමේ තියෙන අතහැරීමෙන් නෙමෙයි අතහැරීම කරන්නේ. ඒ සිදුවේ මේ සිස්ටම් එකේ තියෙන ක්‍රමවේදෙම අපේ ජීවිතවලට දෙක ඇප්ලයි වෙලා ඉවරයි. ඒ නිසා අපි අතහරිනවා කියන එක අපිට අර මනුෂ්‍ය ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක හිතන්නේ නැති තරමට මනුෂ්‍ය ජීවිතයත් භෞතික වස්තුවක් බවට පත් වෙලා. ඉතින් මේ කියන්නේ ඊට එහා ගිය ඒ යුගයේ තිබිච්ච සිතුම් පැතුම් ඒ යුගයේ ප්‍රේමයේ ස්වરૂපය කුලරත්න ආර්ය වංශයන් මේ ගීත දෙකකින් මා පහමුවට අරගෙන ආකාරය. ඉතින් විඳින්න මේ ප්‍රේමයයි අද ප්‍රේමයයි ඔබට එතකොට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.

0: අමුවීම් සිදුවුණු තැන් හමුණු පුද්ගලයින් අපිව වෙන් වෙලා අතහැරලා ගියත් සමහර වෙලාවට නැවත නැවත සිහිපත් කරනවා ඒ තැන්වලට අපි යන එනකොට. තවත් කොළරත්න ආර්ය වංශයන් ලියෝ ගීතයක්මයි අපි අහන්නේ. අචර වික්ටර් රත්නායකයන් තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. නිර්මලා රණතුංග ගීතය ගායනා කරන්නේ. කලින් ගීතයේදීත් අපිට උයන්තරක් හමු වුණා. ඒත් ඒ වගේම ඒ උයන්තර හිඳගෙන ආදරෙන් කුළුඳුල් ප්‍රේම ගීතය ගැයූ කතාවක්. මේ ගීතයත් උයන්තරක්මයි අපිට සිහිපත් කරන්නේ. හැබැයි ඒ එදා කියෝ පෙම්වදන් අද ඔහුගේ හඳින් ඇහෙන්නේ නැති උයන්තරක්.
1: ඔමනික මේ ගීපද රචනය ලියන්නේ පිරිමියෙක් වුණාට ගහන්නේ ගැහැණියක් හින්දා අපිට හිතෙනවා මේ ගැහැණියක ගැයක් දැකීමක් කියලා. ප්‍රේම ගීතේ විරහ ගීතයක් වුණු බව තමයි අපිට මේ ගීතයෙන් පැහැදිලි වෙන්නේ. මොකද ඒ ගීතයේදී කියපු කතන්දර තමයි මේ සිහිපත් කරන්නේ. ඒක කියන්නේ මේ උයන්තරයේ මේ තුරුසෙවනේ ඔබේ කතාව මට තවම ඇසේ. ඇයි කියපු කතා ටික මතක තියෙනවා. දැන් මේක කියන්නේ ගැහැණියකේ ස්වරූපේ වුණත් මේ ගීපද රචකයා ලියන්නේ එදා තිබිච්ච අත්දැකීම. ඔබ එදා කියූ වදන් ලියා ඇත සිටේ නෑ ඉඩක් යලිත් සදාන් සිතක් කෙරේ. මොකද අතනදි කියන තියෙන කුළුඳුළු ප්‍රේම ගීතය කියලා. ඔව් දෙවන්නේකට අවස්ථාවක් දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් දැන් වෙලා තියෙන ගියා. අය ගිහිල්ලා. දැන් මේ ගයන්නිය ගැහැණියක් හින්දා අපිට බොහෝ ගියා කියලා හිතෙන්නේ. නමුත් කෙසේ හෝ ඒ ප්‍රේමේ බිඳ වැටිලා අතර මගක මා දම තනිව ඒ ලොවේ කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ. දැන් ඒ කියන්නේ අර සිස්ටම් එක අනුව අපි ඒ දේම මත යැපෙනකොට හරි සරල ජීවිතයක් නෙමෙයි තිබ්බේ, සංකීර්ණ නැති ජීවිතයක්නේ. එතකොට ඒ මත හදාගත්ත හිත නැවත තව කෙනෙකුට දෙන්න අමාරුයි. හිත හදාගන්න අමාරුකම කියන්නේ මේ. ඒ නිසා කොහෙද ගියේ කියලා අප එදා පෙමින් වෙලි දෙපා නැගු මගේ නැ තවත් මෙකී ගියේ මුදු වදන් නොබේ. දැන් මේ මුදු වදන් කියනකොටත් මේකේ පිරිමියෙක් ගැහැණියක් කියවට මේක පිරිමියෙක් කියන්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. එතකොට මේක අමතක කරන්න බෑ. මේ මතකේ අමතක කරන්න බෑ. මොකද ඒ පරිසරයේ ඇතුලේ ඔහු දුන්න ප්‍රතිඥාව ඉතා ප්‍රබලයි. ඒ ප්‍රතිඥාව බිඳ වැටීම දරාගන්න බැරිකම තමයි ඒ කොහෙද ඔබ ගියේ කියලා වචනවල තියෙන්නේ. ඒ වික්ෂිප්තතාවයම තමයි මේ සිදු වුණාද කියලා ඇදහිය නොහැකි ඔහුගේ සිතුවිලි.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
3: Zone Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: වාර්තා පිට වාර්තා සම්මේලන කෝටි යටේ NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහතාන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මේ උත්සව සමයේ රුපියල් 1500ක් කිව අබාන්ස් අඟල 40 ස්මාර්ට් ප්‍රෝප වාහනයක් ඉදරගෙන යන්න. මාස 20 ටිකට ගෙවන්න. ඔබත් අදම අබාන්ස් ප්‍රදර්ශනකාරයක් හෝ bayabas.com වෙත පිවිසෙන්න.
5: තරඟකරුවන් 60 දෙනෙක් මුහුණට මුහුණ තරඟ කරන ලොවක් දින සුපවේදී ෆිනිෂර්.
6: Unfortunately, today some of you will be going home.
5: ඔබේ මුළු ජීවිතේම වෙනස් කර හැකි.
7: Welcome to MasterChef Sri Lanka.
5: සෑම සෙන්සුරාදා සහ ඉන්දා දිනකම රාත්‍රී 8ට MasterChef Sri Lanka.
0: අනුෂ්ක රසංජනද සිල්වා අධ්‍යක්ෂණයක්.
8: ලකෝක
9: සාකි නබක්
8: වලයන් පුර ලකෝ ලකෝ
0: පාටි ගෙදර
9: යා නැගි
8: ආ මේ ටිකත් පයින්ම යන්න දැන් ඉතින් ළඟයිනේ. මොකද්ද අය පාර්සල් එක?
9: පොතක්.
0: සත්‍යන්තයේ රාත්‍රී 9ට ITN බලන්න. පාටි ගෙදර.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න.
1: වෙනතයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසක කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
3: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමනා

ඉන්නේ ජවිත සිහිනයට වාසනා වැශිර්වාදය කෙනන ජාතික ලොතරැයි මණ්ඩලේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා ධන නිධානය. ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගේ රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජැතේ මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කරගන්න. සඳදිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 1 7 9 579 දුරකථන අංකයට.

0: සඳදිය දහර අහගෙන ආදරය නොබලා කන සමක අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම ශ්‍රජාවර්තනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටි ගහපොළ සමක අපි සඳදිය දහර මේ ගීතවත් අර්ථවත් කතාබහ අවසන් අර්ධයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ශිහාන් මිහිරංග ගායනා කරන ගීතයක් අපි අහන්න යන්නේ ඊළඟට. විරාමයට කලින් අපි අහුව නිර්මලා රණතුංග ගායනා කළ ගීතයේදී අපිට නදී තරකුත් හමු වුණානේ. මොකද ඒ මතකයන් පිරිලා තිබුණු තැන් උයන් තෙරේ නදී තෙරේ ඔහුගේ මතකයන් තියෙනවා කියලා තමයි ඇසෙහිපත් කළේ. මේ ගීතයේදීත් අපිට නදී තරකට යන්න පුළුවන් ශිහාන් එක්ක.
1: මොනිකා ඒ ගීතේ කියපු දේමයි මේක වෙන විදිහකට කියලා තියෙන්නේ. ඒකමයි හරියටම

0: තමයි අද අර භාෂාව ඊට වැඩිය සරල කරලා කියලා තියෙනවා. සිත්කත් ලතේ කියලා කියන්නේ අර ගැළපීම තමයි.
1: දැන් මේ ගීත දෙක අතර, මේ නිර්මාණ දෙක අතර කාල පරතරය බැලුවොත් දශකයකට හෝ දෙකකට ආසන්න පරතරයකුත් තියෙනවා. එතකොට භාෂාවෙත් යම්කිසි වෙනස් වීමක් කළා දෙනවා නේද?
0: අත්දැකීමේ කියවෙන්න හදන දේ ප්‍රකාශනයකමයි. එතකොට දැන් අහු කියන්නේ ඔබ මාගේ කිව්වා ගං යූරේ දැවටි මාගතේ තුරු අදුල හැංගී සිපගද්දී දැනුණා මට සුවේ. දැන් අරකට වැඩිය පොඩ්ඩක් වෙනස්. අරක ඊට වැඩිය සංයමයක් එක ඇතුළේ තියෙනවා. අපි හමු වුණා මට මේ හැමතරම මතක තියෙනවා මිස ක්‍රියාවලිය කියලා නැහැ, කරපු දේවල් කියලා නැහැ. වදන් තමයි කියන්නේ. පෙමින් වෙලී හිටියා කියලා කිව්වම මිසක් හරියටම මෙන්න මේ දේවල් සිද්ධ වුණා කියලා නැහැ. නමුත් මේකේ තේදි ප්‍රකාශ කරනවා සිප ගද්දි දැනුණා කියලා. එතකොට තමයි කියන සිසිල දෙන මේ නදී තෙරේ තුරුළු වෙලා තියෙන හංසීක්. ඒ කියන්නේ ගංගාවක් නදියකටදී හම්බෙලා තියෙන්නේ. එතකොට එතනදි කියලා තියෙනවා හැමදාම මේ ලෙසින් බැඳී ඉඳුමයි කිව් කුමරි. දැන් මේ ගීතේම කියන දේ තමයි මොනික ශාරීරික සබඳතාවකට වඩා මේ වචන අමතක කරන්න අමාරුයි කියන එක. අර කලින් ගීතේ තියෙන ඔබ එදා කිව් වදන් දැන් ලියලා තියෙන්නේ ගලේ කෙටු අකුරු වගේ. මෙතනත් කියන්නේ මෙතන කියපු වචන හරියටම නිශ්චිතව මතක් කරලා තියෙනවා. මේවා කියලා අරක කිව්වේ නැති වුණාට. ඔබ ආව, ඔබ දැන් ගියා, දැන් මම මොකද කරන්නේ, තාම ඒ රුව සොයන්නේ කියලා ඔහු කියන්නේ. ඒකයි මේවා අමතක කරන්න අපි කියන තරම් ලේසි නෑ. එහෙනම් ආදරේ කියන්නේ සුළඟක් වගේ ඇවිල්ලා හදවත් තුළ නොමැකෙන මතක සටහන් ස්ථාපිත කරන වෙනස්ප සබඳතාවක්. එහෙනම් ලේසියෙන් දාලා ගියාට හිත හදාගන්න පුළුවන් කමක් නැහැ.

0: අදරිය ධාරතුරෙන් අපි ඊළඟට සිටි ප්‍රනාන්දු සංගීතවත්කොට ගැයූ ගීතයක් අහන්නේ ඉතාලියානු කරුණරත්න අබේසේකරයන්. කලින් ගීතයේදී අපිට ශිහාන් මිහිරංගගේ හඬින් ඇහුණනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා සෙවනැල්ල වාගේ ඔබ එන වෙලසේ මට දැනේ නිතර රහසේ. කිමද සමිහිරියේ මේ අරුමේ
1: වැඩි ඇහෙන්නේ නැති ගීයක් මොනිකා. හැබැයි තාම මියුරු රසවත් ගීයක්. කලින් ගීතයේදී ඔබ ළඟින් හෙවනැල්ල වාගේ ඉන්න ඕනේ කියන්නේ අය ගැලවීමක් නැහැ කියන එක නේ. ඒ වගේ තමයි කියන්නේ සෙවනැල්ල වගේ ඔබ එන විලසේ ඔබ හොයාගෙන එනවා කියන එකද නැත්නම් පේන නොපෙනෙන විදිහට එනවා කියන එකද වෙන්නත් පුළුවන්. හැබැයි මේ කියන්නේ කිමද සුමිහිරියේ ඇය දැක්කට පස්සේ ඔහුගේ හදවතට වෙන වෙනස තමයි ඔහුගේ හදවතට ඇති වෙන වෙනස තමයි ඔහු මේ ලයිස් කරගන්න උත්සාහ කරන්නේ. ඔබගේ දැසේ නැගින කැළුමේ රහස නැත දැන්. එයාතර ඇයගෙනුත් කිසියම් හාව භාව ලීලා ප්‍රකාශයක පත් වෙලා තියෙනවා. බුදු තොල් පොපියා කිසිවක් නොකියා ඇය යන්නේ පැන විගසි. ඒ රසය බයයි වගේ එකක් තියෙන. ඇය ඔහුට කැමති. නමුත් අර කතා කරගන්න බැරිව මේකෙ මිදිලා යනවා. දැන් මොනිකා මේ දශකවල මගේ සමහර මේ ගේය පද රචනාවල ඒ යුගය මූර්තිමත් වෙලා තියෙනවා. මේ එදා තරුණියයි අද තරුණිය අපිට මේ විදිහයි හම්බ වෙනවා හරි කලාතුරකින්. ඇය ඇගේ ප්‍රේමය ප්‍රකාශ කරන්නේ හැම උදේම තනියම මෙසේ. ලන්නේ ඔබව හමුවේ හැමදාම හම්බ වෙන කෙනෙක්. දැන් මේ පදමාලාව කියනකොට අපේ හදවත ඇතුළේ මේක ගැහෙනවා. ඒ තරම් අපිට මේක පුරුපුරුදු ගීයා. ඊට පස්සේ කල්පනාව පෙම්බර හිනාව පින්බර මගේ සිතට සුවදේ. එතකොට මේ වචනේ පරිසමාප්ත අර්ථයම අහිංසක ගැමි ස්වරූපයෙන් යුතු අතිමත් ජීවිතයක් ගත කරන තරුණියක් කියලා හිතෙනවා මොනිකා. මොකද දැන් නම් අපිට මේ කියපු දේ මේ මතක නැහැ. දැන් අපි යන්නේ කල්පනාවෙන් නෙමෙයි. මේ ඊයේ පෙරේදත් මම දැක්කා ජංගම දුරකථනයක් එකට ඇමතුමකට සම්බන්ධ වෙමින් ගෑනු ළමේ පාර පයින්න තව එක තප්පර ගානකින් ඇත්තටම එතන වෙන්න ගිය ලකෝරිය අනතුරක් නෑ. ඒක ගැන දන්නේවත් නෑ. ඇය හිටියර ඇමතුමේ ඉඳට කල්පනාවක් ඇත්තේම නැහැ. දැන් මේ බඳු මේ කල්පනාවක් තියෙන යුවතියක් තෝරා ගැනීමට අවශ්‍යයි විවාහ ජීවිතයේ තියෙන ඉදිරි ගලා යාම සඳහා. ඒ කියන්නේ ශක්තිමත් විවාහ ජීවිතයකට ඕන කරන්නේ අර කියන තරුණියකගේ තියෙන්න ඕනේ. ඊළඟට ඇය වෙන්නේ අම්ම කෙනෙක්නේ, ගැහැණියක්, පවුලක් රඳාපවතුන. ඒ සුදුසුකම් ඔක්කොම ඔහු බලලා තියෙනවා. ඒ නිසා දොටු වහාම හදවත ඔබේ දුක නැසී සතුට ඇතිවේ. ඒ ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද කියන්න සුරතලිය. දැන් මේ දා තිබිච්ච සුමීරියේ සුරතලිය කියන වචන සංසන්දනය කරලා බලන්න අද ගීතවලදී කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියලා.

0: අවදිය දහර තුළින් අද අප අහන අවසන් ගීතය 1988 වසරේදී තිරගත වුණු ශෂි විජේන්ද්‍ර, ගීතා කුමාරසිංහ, සෝනියා දෙසා, මොවින් ජයතුංග, ෆ්‍රෙඩී සිල්වා රංගන දායකත්වය ලබා දුන්න අම්මේ ඔබ නිසා චිත්‍රපටයට තමයි ඇතුළත් වුණේ. ගීතේ ලූවිස් අචරජන් තරණසිංහ සරදල්වෙ සංගීතවත් කළේ. එච්.ආර්. චෝදිපාල ලතා වල්පොල ගීතය ගායනා කරන්නේ රුවන් වලාවේ මානේ. කලින් අපි අහුව සිටි ප්‍රනාන්දු ගායනා කළ ගීතයේදී කිව්වා වනමල් පෙපෙලා බරවී නැවිලා ලං වෙන්න එයි මැණිකේ කියලා. මේ ගීතයේදී ජෝතිගේ හඳින අපිට ඇහෙන්නේ ලං වෙන්න ළඟ ඉන්න කුමරී වෙලවන් විජිතේ මගේ වාසනා.
1: සුවඳවත් විජිතයක් මේ විජිතේ විලවුන් විජිතයක්නේ. ඉතින් කලින් ගීතයේදී අපිට මේ ලං වෙන්න වනමල් පිපිලා බර වෙලා නැවිලා එන්න හදන්නේ ගේ මුහුණේ සුන්දරත්තේ මුහුණ කොයි වගේද කියලා කියනවා. කෙහෙ වැල්ල වැටි නලලට සිරසේ සිරි වැසේ බොළඳ මුහුණේ මුහුණ බොළඳ මුහුණ ජීවිතේ අගක් කියලා තේරෙන්නේ නැති නව යෞවනියක් මේ ඉන්නේ. ඉතින් ඒ යෞවනියට ඔහුගේ තියෙන ආදරයෙන් තමයි මැණිකේ කියලා ආමන්ත්‍රණය කරා. මෙතන ඉන්නේ කුමරියා. මේ කුමරියට කරන යෝජනාව යම් ඉඟියක් තියෙනවා. රුවන් වලා විමානේ සිරියහනා වූ දුටුවාදු දෝතින් ඔබේ අරගන්න මා සතපන්නේ යහනාවේ. එතකොට සම්භෝගයට කරන ඉඟියක් මේකේ තියෙනවා. මොකද සිරියහනාවනේ අරන් තියෙන්නේ. රුවන් වලා වෙන විදිහකට දැකලත් නැහැ. මොනිකා දැකලා තියෙන සිරියහනාවක් විදිහටමයි. එතකොට මේ දෑත සීතල ඇයිදෝ කියලා කියන්නේ ඒ හැඟීම ඇති වෙනකොට අපේ ශරීර ප්‍රතික්‍රියා තියෙනවනේ. ඒක ශාරීරිකව මතක් කරනවා. එතකොට ඇය කියනවා නෑ තාම උණුසුම කුමරු යමු තනි වෙන්න මිටියාවතේ. එතකොට මේ තනිකරම මේ ගීතේ පුරාම අර දෙදෙනෙකුගේ එක්වීමට තියෙන ඒ ප්‍රේම ආලිංගණයට තියෙන ආරාධනයක් තියෙන්නේ. ඒ නිසායි මිටියාවතේකට තනි වෙන්න ආරාධනා කරන්නේ. කඳු යාය අතරේ ඉන්න පෙම් විහඟුන්ගේ පරාදීසයට යන්න. ඒකේ ඊට පස්සේ අර වචනය මම කිව්වේ මේ මුලින් ඉඳන් යන්නේ මේ සම්භෝගයට ඇරයුමක් කියලා. ඒක පැහැදිලිවම කියලා තිනෝ මදු චන්ද්‍ර ඇරයුම් ගයන අර ඇසුනාද මනමාලි. මදු චන්ද්‍ර යාමයේ කියන්නේම එක ඉංග්‍රීසියට වචනේ පරිවර්තනය කරපුවමත් තියෙනවා මදු කියන්නේ මොකද්ද චන්ද්‍ර කියන්නේ මොකද්ද කියලා. එතකොට මනමාලිය කියන එකේ විවාහයත් කියවෙනවා. ඒ තැන ඒ අවස්ථාව තමයි මේ කියන්නේ. මේ ගීත ඇතුලේ වචන ඇතුලේ හංගලා තියෙන්නේ සම්භෝගයට කරන ඇරයුමක්. ඉත සඳහ එළිය සම්භෝගයට මිනිසුගේ ජීවිතවලට ඒ සිටිවිලි වලින් ලැබෙන උත්තේජනයට මඟ සරසනවා. ඒ නිසා සඳදිය දහර ඒ ආදරණීය සිටිවිලි වලින්ම පුරව ගන්න. හැබැයි කාටවත් රෙදවීමක් නොවන ආදරණීය සිටිවිලි වලින්
0: අපි නැවත හමු වෙමු. එහෙනම් තවත් සොඳුරු ඉස්සවකදී සඳතිය දහර තුනින් ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්. රංජන් පුෂ්ප කුමාර සමඟ මම මොනිකා සේරසිංහ.

0: හිත පහක මත් මතක සමග ප්‍රාණ සම ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේද රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6769 579

0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නිින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිදය වැඩි විස්තර සඳහා 0766 325 25 අමතන්න
1: ලක්කන සිත නිවන බුදුබණ සිත නිවන බුදුබණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0707 03 93.5 93.7
3: සර්ච් ලයිට් සමාජ කමිෂනය.

ආයිබෝන් ජයග්‍රහී වාසනාවන්ත රාත්‍රියක්. දැන් වෙලාව දර 10යි විනාඩි 1යි. අද දවසේ ඔබ මිලදී ගත්ත ලොතරැයි පත්තර ගන්න. මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ මිලදී ගත්ත ලොතරැයි පත්වල ජයග්‍රහී අංක මතක් කරන වෙලාවයි.

අයිබෝන් ඔබේ හිතේ තිබෙන සිහින ගැන කාටත් වඩා හොඳට එනල්වී අපි දන්නවා. ඒ නිසාවෙන්මයි ප්‍රථම ත්‍යාගලාභින් වගේම සුපිරි ත්‍යාගලාභින් ඔබ අතරින් බිහිවෙන්නේ. ඉතින් අද බලාගෙන ඉන්න ඔබට වාසනාව රැගෙන එන්න එනල්වී ජාතික ශ්‍රවණය ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව දැන් අපි ආරම්භ කරනවා. ඉතින් අදත් අපි සෝදානම් ලොතරැයි වර්ග 8කින් මදි නොකියන වාසනාව ඔබේ කරන්න. එවෙනුවෙන් අද වාසනාවේ පරිගණක නිල වර්තාවන් ලබා දෙන්නේ පරිගණක යදාරී ඉරේෂා අමන්ති මහත්මිය විසින්. එතෙක්කම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී දිස්නා කුමාරි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්ප කුමාර මහතා, එතෙක්කම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී සඳරුවන් විජේසිංහ මහතා. එහෙමනම් දැන් හිතේ තියෙන හැම හීනයක්ම මතක් කරගන්න. මේ සූදානම් වෙන්නේ ඔබේ හීන හැබෑ කරන්න. ජය අංක මුල සිට අගට ගලපාගෙනත් අග සිට මුලට ගලපාගෙනත් ඔබට ජය රැගෙන එන එනල්බී ජය මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රහී 453 දිනුම් පාරය. එහෙමනම් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අපි යනවා අද දිනුම් වැදීමට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක 4ක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජය අංක 0.5, 5, 5 සහ 1. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුළුතරයිය එනල්බී ජය තුළින් මේ අවුරුද්දේදී 5,50,000 159 දෙනෙක් රුපියල් 50,000 බැගින් දෙන වාසනාවන්තින් 4,090 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද එනල්බී ජය තුළින් 5,00,000 වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත රටරයිපත් ඔබ චලවි කළා RM වීරසිංහ සියඹලාමඬුව AK මොහිදින් එරාවුර් කියන එනල්බී අලෙවි නියෝජිතින් විසින්. එතෙක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙකුත් අද ඔබ අතරින් අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 74,779 දෙනෙක් අතරේ රුපියල් 70,66,841 මුදලක් එනල්බී ජයතුලින් අද අපි බෙදා දුන්නා. වාසනාවේ හඳහන් ගලපන්න දැන් තමයි හොඳම වෙලාව. ඒ වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි උන නියත ධනයෝග හඳහන. චෙක් රහී 1491 වන දිනුම් පාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ ඔබට වාසනාව රැගෙන එන්නේ මීන ලග්න සංකේතය. නියත ධනයෝගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. අද දවසේ පළමු ජය අංකය අංක 16. වාසනාව ඔබේ කරන දෙවන ජය අංකයයි දැන් එහෙමනම් අපි තෝරා ගන්න. අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 37. ලග්න සංකේතය සමගින් ජය අංක 2ක් අපි තෝරා ගත්තා. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දවසේ තෙවන ජය අංකය අංක 50. එහෙමනම් ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකයයි දැන් අපි තෝරා ගන්න. අද දවසේ අවසන් ජය අංකය අංක 39. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටු ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවසින්ම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක ඇදින්නට පිහිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් අතරයෙන් අද ඔබ වුණු වාසනාව ගැනයි දැන් අපි කියන්න සූදානම් වෙන්නේ. නීති ධනයෝග ඔබේ කරන හඳහනින් අද දසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභයේ අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ බොරැල්ල එන්.එල්.බී. අලෙවි නියෝජිත KH උදේසිරි විසින්. එය අනුව සමස්ත වාසනාවන්තීන් 138,000

0: දෙසේ විස දෙදනෙක් අතරේ රුපැල් අනෝ දෙලක්ෂ අසු හදහස් හත්සේ හතලියක මුදලක් අද හඳහනින් අපි බෙදා දුන්න. හඳහන 1492 ජයග්‍රාහි හෙට දිනම්වාරයෙන් ඔබ එවන සුප්‍රීතියාගේ වටනාකම රුපැල් 34,81,104. නියත අදත් ඔබට වාසනාව රැගෙන එන ගොවිසත මේ අපි ආරම්භ කරන්නේ ජයග්‍රාහි 4,424 වන දිනම්වාරය. රුපියල් කෝටි 6ක් මාගේ සුප්‍රීතියාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනම වැඩිමිට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන්නේ S අක්ෂරය. සත් දිනම ජයනියත ගොබසතින් අද වාසනාවන්තින් බිහි කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන පළමු ජයංකය අංක 78. මෙමනම් අද දවසේ දෙවන ජයංකයයි මේ අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන දෙවන ජයංකය අංක 11. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S ජය අංක අංක 78 අංක 11. එතකම මේ තෝරා ගන්නේ අද තෙවන ජයංකය. ඔබට වාසනාව රැගෙන එන තෙවන ජයංකය අංක 52. වාසනාව ඔබේ කරන අවසන් ජයංකයයි දැන් අපි තෝරා ගන්නේ. අද ඔබට වාසනාව රැගෙන එන අවසන් ජයංකය අංක 17. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගොවිසතුලතරයෙන් මේ අවුරුද්දේදී 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 38 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කරලා තියෙනවා. අදත් අපිට හැකියාව ලැබුණා 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරන්න. මේ වාසනාවන්ත නතරයි පත ඔබට අලෙවි කළේ මහනුවර NLB අලෙවි නියෝජිත SG චන්ද්‍රසිරි විසින්. එතෙක්ම ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක 3ක් ගලපාගෙන රුපියල් 2,50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 10 දෙනෙක් අද ඔබ අතරින් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත නතරයි පත් ඔබට අලෙවි කළා චමින්ද ප්‍රසාද් ගංගොඩවිල, RMN බණ්ඩාර පිදුරුවැල්ල, PGP ප්‍රේමසිරි කෑගල්ල, හර්ෂණී ලක්ෂිකා රිදීමාලිය, NS ජයසේන මඩබැද්ද, BRAP රත්නායක පල්ලෙබැද්ද, PSRP ෆොන්සේකා කොටගොඩ, නිශාන්ත ජයලත් ගලේවෙල, TF ඩේන් කොටිකාවත්ත කියන NLB අලෙවි නියෝජිත විසින් වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තතරය පතක් අද ඔබට අලෙවි වුණා. යනුව අද සමස්ත වාසනාවන්තීන් 1,25,082 අතරේ රුපියල් 1,20,27,280 මුදලක් ගොවිසතින් මෙදැන් අපි බෙදා දුන්න. ඔව්, සත් දිනම ජයනීත ගොවිසතින් හෙට ඔබ වන දැවැන්ත සුප්‍රීතියාගේ රුපියල් 6,06,71,261,716. එළබෙන හැම දවසක්ම ඔබට සුබ දවසක් වීමයි අපේ එකම ප්‍රාර්ථනය. එනිසා සුබ දවසක් ලොතරැයිය ත්‍යාගරටාවත් දැන් මෙන්න මේ ආකාරයෙන් අලුත් වෙලා වෙනස් වෙලා ඒත් එක්කම තෑගිත් වැඩි වෙලා සුබ ලග්න සංකේතය සමගින් සුබ ජය අංක 3 ගලපාගෙන මුදලින් රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් අතුරුපදයක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, සුබ ජය අංක 3 ගලපාගෙන රුපියල් 50,000ක් ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න සුබ දවසක් තුළින් දැන් අපි සූදානම්. ඔව්, ඉතින් අද ඔබේ දවස සුබ කරන්න සිහින දිනවන්න මේ අපි ආරම්භ කරන්නේ සුබ දවසක් ජයග්‍රහී 298 වන දිනම්වාරය. එහෙමනම් අද දවසේ සුබ ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරා ගන්නේ. අද වාසනාව ඔබේ කරන සුබ ලග්න සංකේතය කටක. වාසනාවන්තින් බිහි කරන සුබ ජය අංකත් දැන් අපි තෝරා ගන්නවා. සුභාංකය අංක 57, දෙවන සුභාංකය අංක 62, අද දවසේ අවසන් සුභාංකය අංක 16. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාගාංකය 3,658. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරදී රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පදිනා ගන්නා වාසනාවන්තීන් 162 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. අද රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරු පදිනා ගන්නා වාසනාවන්තීන් දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ ජාලවි කළා දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, KJ වික්‍රමසිංහ අනුරාධපුර පුරේ කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 7 දිනක් අද ඔබ අතරින් අපි බිහි කරනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 40 දිනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව සුබ දවසක් මේ දිනුම් බාරයෙන් රට පුරාම වාසනාවන්තින් 110,456 දිනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 1,62,520 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔබේ වාසනාවේ සුබ අඩහෝරාවෙන් තව තවත් ඔබට වාසනාව රැගෙන එන්න අචල සමගින් රාධිකා සූදානම්.
1: මීළඟට මෙගා පවර්
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: කෝටි ගානක් වටින ඔබේ වාසනාවේ සිහිනය සැබෑ කරගන්න හොඳම තැන කියාපු තැන NLB ජාතික ජයවරණය. ඔබට මතක ඉතිහාසයේ රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි තැග දෙකක් ඔබට දුන් එකම ලොතරැයිය NLB මෙගා පවර්. මේ කතා කරන මොහොතෙත් පුංචි රුපියල් 40කට රුපියල් කෝටි 25කට වඩා වැඩි මෙගා සුපිරි තැගයක් ඔබේ කරන්න අපි සෝදානම්. මතකයි නේනම් සුපිරි තැගෙම තුනක් තියෙනවා ඔබට දිනා ගන්න. අදත් ඔන ග්‍රෑන්ඩ් සුපිරි තැගේ විදිහට ඔබට මේ දකින සුපිරි රටේ දිනා ගන්න අදත් පුළුවන්. ඔබේ හීන සැබෑ කරන්න අපි සූදානම් වෙන්නේ මෙගා පව වාසනාවන්ත 2530 වන දිනුම් වාරයේ. ඔබට වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරය Q. දැන් අපි තෝරන්නේ සුපිරි අංකය. සුපිරි අංකය අංක 4. අපි දන්නා රුපියල් 25,43,00,000 වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගය ඔබේ හිතේ තියෙන්නේ කියලා. අද තෝරාගත් ඉංග්‍රීසි අක්ෂරයේ සුපිරි අංකය මේ අංකය තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගලපගෙන මෙගා සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන්. අංක 5 පළමු ජයග්‍රහී අංකය. අංක 14 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අද තුන්වන ජයග්‍රහී අංකය අංක 66 යන්ත්‍ර තෝරා දෙන තිරණාත්මක අවසාන අංකය අංක 75. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පව ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 31 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් 102,000 ඔබ දිනාගත්ත අද වසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළාල විනියෝජිත RMN බණ්ඩාර පිදුරුවැල්ල. වසනාවන්තයින් 124,590 දෙනෙක් අතර රුපියල් 73,55,520 මුදලක් බෙදා දුන්නා. නිසකවම දිනන දෙවන්ත සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ NLB මෙගා පවර් හෙට මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 25,64,18,904ක් පව සුපිරි ත්‍යාගය හෙට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය හෙට සුපිරි මෝටර් රථයක්. කාටත් හිතාගන්න බැරි කවුරුත් දෙන්නේ නැති කෝටි ගානක ධනදානයක් ඔබේ කරන්න NLB අපිට පුළුවන්. ජාතික මහදන සම්පත ධනදානය වසනාවන්ත 2212 වන මේ දිනුම් වාරේ. හරි එහෙනම් අපි යමු දිනුම් වැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඒ ඉංග්‍රීසි අක්ෂරය ඔබට වාසනාව ගෙනාවේ. රුපියල් 11,94,00,000 වඩා වැඩි ධනනිදානය අද බලමු. ධනනිදානය ඔබ කරගන්න වසනාවන්ත අංක 4 අපි ඔබට දැන් යන්ත්‍රයෙන් තෝරා දෙනවා. අංක 7 පළමු ජයග්‍රහී අංකය. අංක 28 දෙවෙනි ඔබට වාසනාව ගෙනාවේ. අද තුන්වන ජයග්‍රහී අංකය අංක 10. සිව්වන අංකය අංක 53. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වෙන ධනදානය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 19 දෙනෙක් 2,00,000 272 දෙනෙක් ඔබ අතරට බිහි කරලා අවසන් බලමද වාසනාව ගැන බොහොම ස්තුතියි. රුපියල් 102 බැගින් 3 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් MS චන්ද්‍රසේකර ඕබිටිගම, NS ගුණවර්ධන ගල්කිස්ස සහ PB මනතුංග දියතලාව. අද වාසනාවන්තයින් 95,345 දෙනෙක් අතර රුපියල් 59,38,600ක මුදලක් අපි බෙදා දුන්නා. කෙටි කාලයක් තුල රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි ත්‍යාගයේ ඔබට ලබා දුන් දන් නිදානින් හිට සුපිරි ත්‍යාගයේ රුපියල් 11 කෝටි 97 ලක්ෂ 35,807.12ක්. රාධිකාපි කල්පනා කළ බැලුවොත් වාසනාවේ විශ්වාසයට පියවර මොන තරම් තියෙනවද? මහජන සම්පතටත් ඒ විදිහටමයි. ලොතරැල්ලුව රජ කිරුළ මහජන සම්පත වාසනාවන්ත 6182 දිනුම් වාරෙන් ඔබව දිනවන්නයි දැන් අපේ සූදානම. මහජන සම්පත ඔබේ වාසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් ඇදීමට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ වාසනාවන්ත අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරය R, ජයග්‍රහී අංක 314727. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට ප්‍රතිත්‍යාගලාභීන් 7 දෙනෙක්, ප්‍රථම ත්‍යාගලාභීන් 137 දෙනෙක්, ලක්ෂපතියන් 2476 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. දැන් කියන්නේ මහජන සම්පත අද වාසනාව ගැන. රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසරාවන්ත ලොතරැපත ඔබට අලෙවි කළාල විනියෝජිත KLI අමරසේකර ගෝණ පතිරාව. ජයංක 5ක් මුලස රගටත් අග සිට මුලටත් නිවැරදිව ගල ගෙන රුපියල් 100 බැගින් වසනාවන්තයෙන් 21 දෙනෙක් දිනාගත්තා. ලොතරැපත් ඔබට අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින්. නන්තුලක බණ්ඩාර පොළොන්නරුව, දමිත් ප්‍රියන්ත ලංකාපුර, ප්‍රියංග රත්නවීර හොරණ, WRT ගැමුණු කුමාර ගලිගමුව, WASJ කුමාරතුංග මැලසිරිපුර, අතුල කුමාර හොරොම්බාව, WARIවති දෙමිටගොඩ, සුනේත්‍රා ඒකනායක අකරවිට, UK රණසිංහ මහනුවර, DMKG විජේරත්න දේතුණුපිටිය, S තුලසි පුන්නාලේ කටුවන, පර්ල් වික්‍රමරත්න ගෝනුපීනුවල, අජිත් රෝහණ බලපිටිය, HK ජේද සිල්වා කඩවල, ප්‍රියංකා පුෂ්පකාන්ති බොල්ලැත, TF ඩේන් කොටිකාවත්ත, HG ධර්මසේන මාතලේ, නීල් ජයසිංහ කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලොතරැපත් 2ක්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 1 ලොතරැපතක් ඔබට අලෙවි වුණා. මහජන සම්පත අදිනුම් වාරෙන් අපි වසනාවන්තයෙන් 259,417 දෙනෙක් අතර රුපියල් 2,10,76,240ක මුදලක් බෙදා දුන්නා රාධිකා. අමතක නොකර හෙට මිලදී ගන්න මහජන සම්පතක් සුපිරිත්‍යාගයේ ලෙස ඔබට දිනා ගන්න පුළුවන් රුපියල් 2,08,66,908ක්. අද විදිමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත අද 757 දිනුම් වාරයේ ඔබට වාසනාව අරගෙන ඉන්නේ මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ R, ජයග්‍රාහී අංක 4727. රුපියල් 250,000 බැගින් වසනාවන්තයෙන් 2 දෙනෙක් දිනාගත්තා. ඒ 1 ලොතරැපතක් ඔබට අලෙවි කළේ AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, අනෙක් ලොතරැපත ඔබට අලෙවි වුණා මොනරාගල දිස්ත්‍රික්කයෙන්. රුපියල් 50,000 බැගින් වසනාවන්තයෙන් 49 දෙනෙක් දිනාගත්තාද. අද සම්පතින් අද වසනාවන්තයෙන් අතර රුපියල් 1,14,23,600ක මුදලක් අපි බෙදා දුන්නා. ඔබටත් රටටත් වාසනාව ගෙනෙන NLB ජාතික ජයවරණය අද වසනාවන්තයෙන් 953,163 දෙනෙක් අතර රුපියල් 8,42,38,340ක මුදලක් බෙදා දුන්නා. අපි සමුගන්නේ අදට විතරයි. අපි දන්නවා ඔබට මතකයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: පාපරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
3: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති, අපි ගැනම කතා කරමු. Searchlight
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. Searchlight සමාජ ගවේෂණය ලකන්ද Radio ITN.

මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්නේ

පාවෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින්

ලෙසි සැමති ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාලි. වයඹ ශ්‍රීසත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

අනුස්සති. බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම්. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සිව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත

ඥානයක්නේ. තරහා, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතුවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා,
සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් ශාන්තියක් වේ.

සනසන හෙයින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හෙයින්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කෙරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: එෆ්එම් 93.5 93.7 හතෙන් අහගෙන ඉන්න වෙලාව උදේ 5යි.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් මොන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලක්කන මොමලින් ඉස් ඇලු.
3: FM 93.5, FM 93.7, ලක්කන රේඩියෝ ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නෙහි අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස්වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සත්වයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරයේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැක

රහතන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

වාසයේ සීවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේම වහා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා පුත වදාලේ පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සර්වඥ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.